0: Money. උදේ 5:42. Good morning Manisha. කොහොමද ඔයාට? හරි, ඉස්කෝලේ 7 පන්තියේ නේද ඉන්නේ? මොකද්ද පුතාගේ ඉස්කෝලේ? හරි. දැන් ඉස්කෝලේ යන්නේ සාමාන්‍යයෙන් කීයට වගේද? 6:50. ඒකන තව හරියටම පැයක් විතර තියෙනවා නේද? රයිට්. එහෙනම් ලෑස්තිද අභියෝගේ බාර ගන්න ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. හරි උත්තර හතර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්.
1: මනීෂා අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයේ පාඩමින් තමයි පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. 1848 දී බ්‍රිතාන්‍යන්ට එරෙහිව මාතලේ කැරැල්ලක් ඇතිවිය. මෙය දෙවන උඩරට යුද්ධය ලෙසද හැඳින්වේ. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි නමින් ඔට්ටුණු පළඳපු රජතුමා කවුද? 1. ගොංගාලේගොඩ බණ්ඩා. 2. කැබ්බෙටිපොළ නිලමේ.
1: හරි උත්තරේ වෙන්න ඕනි ගොංගාලේ ගොඩ බණ්ඩා. හරි, කමක් නැහැ, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: භූගෝලීය විද්‍යාව පාඩමින් තමයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8කින් සමන්විතයි. කලකට පෙර ග්‍රහලෝක 9ක් පැවතියත් පසුව ප්ලූටෝ ඉන් ඉවත් කෙරිණි. මෙන්න ප්‍රශ්නය. ග්‍රහලෝක අතරින් සූර්යාට දුරින්ම පිහිටි ග්‍රහලෝකය කුමක්ද? 1. යුරේනස්. 2. නෙප්චූන්.
1: හරි උත්තරේ තෝරලා පොකට් මනි රුපියල් 250ක් දිනා ගන්නවා මනීෂා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමෙන් තමයි තුන්වන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. මළගිය ඇත්තෝ 1959 වසරේදී රචනා වූ ප්‍රසිද්ධ සිංහල නවකතාවකි. මෙය ජපානය පසුබිම් කරගනිමින් ලියවුණු ආදරය සහ සංස්කෘතික ගැටුම් මනාව ඉස්මතු කරන සාහිත්‍ය කෘතියකි. මෙන ප්‍රශ්නය. මළගිය ඇත්තෝ නවකතාව රචනා කළේ කවුද? 1. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර. 2. කේ ජයතිලක.
1: හරි උත්තරේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර. අතේ පොකට් මනි රුපියල් 250ක් තියෙන නිසා අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද මෙතනින් නතර වෙනවද?
0: ලෝකයේ ප්‍රධාන මහද්වීප 7ක් පවතී. මහද්වීපයක් යනු පෘථුවිය මත ඇති සාගර ජලයෙන් වට වූ විශාල ගොඩබිම් ප්‍රදේශයක්. මෙන ප්‍රශ්නය. ලෝකේ කුඩාම මහද්වීපය කුමක්ද? 1. යුරෝපා මහද්වීපය. 2. ඔස්ට්‍රේලියා මහද්වීපය.
1: අතේ තිබ්බ රුපියල් 250ක් පොකට් මනි. ඊට පස්සේ බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ දීලා 250 පස් ගුණයක් වෙලා රුපියල් 1250ක් ඔයා දිනා ගන්නවා.
0: මනීෂා, එහෙම තමයි නේද? උත්සාහ කරන්න ඕනේ දිනන්න නේද? මොකද හිතන්නේ පුතාට? ඇත්තද? හරි, ස්කෝල් ගිහලා එහෙනම් යාළුවන්ටත් මේ ගැන කියන්න ඕනේ. හොඳේ.
2: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
3: පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේට් rating agency BBB- stable outlook.
0: දන්නවද මාෂි, කූඹියෙක්ට පුළුවන්ලු තමන්ගේ බර වගේ කීප ගුණයක් උස්සගෙන යන්න.
1: මම
0: දැකලා තියෙනවා කොයිම හරි වෙලාවක කූඹියෙක් නිකන් ඉන්නවා.
1: නෑ.
0: ඒගොල්ලෝ හරිම කඩිසරයි. අපි අර පුංචි කාලේ තහල් තියෙනවනේ මේ පායන කාලෙදී කියලා ලස්සන සින්දුවක්. පුංචි කූඹියා තමන්ගේ බරට වඩා දේවල් උස්සන් ගිහිල්ලා පරිස්සමට තැම්පත් කරලා තියෙනවා. ඒ මොකටද දන්නවද? වැස්ස කාලෙදි පාවිච්චි කරන්න. මේ ළඟදි මේ ඉංගලන්තේ පොඩි රිසර්ච් එකක් කරලා තිබ්බා. ඒගොල්ලෝ මේ කුහුඹු ගුලකට සිමෙන්තිවක් කරලා තිබ්බා. එතකොට පුංචි පුංචි පාරවල් දිගේ ගිහිල්ලා විශාල හිස් අවකාශයන් නිර්මාණය කරලා තිනවා පොළොවේ ඇට. ඒ ඔක්කොම හරියට ස්ටෝර් රූම් වගේ. මේවා ගිහිල්ලා පොඩි පොඩි දේවල් තමයි ගොඩක් රැස් කරලා තියෙන්නේ. හැම වෙලාවකම මේගොල්ලෝ පොඩි දෙයක් කරන් යනවා. ඒ වගේ තමයි අපිටත් අතේ තියෙන පුංචි මුදල පොඩ පොඩ ඉතුරු කළොත් එහෙම දවසක හිතාගන්න බැරි තරම් වත්කමකට හිමිකම් කියන්න පුළුවන්. මේ දවස්වල පොලිය වැඩි ස්ථාවර තැන්පත් වල යන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න 13:19 විස්තර දැනගන්න. අතේ මගේ තියෙන රුපියල් ලක්ෂයක් මම මේ මුදල අවුරුදු 5ක් ආයෝජනය කළොත් මට කොච්චරක් හම්බ වේවිද? මේ වගේ තමන්ගේ අතේ තියෙන මුදලට වැඩිම පොලියක් ලබා ගන්න පුළුවන් 13:19 කතා කරලා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් විස්තර ඇහුවොත් ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ලබා දෙන්න ලෑස්ති. අවුරුදු 5ක කාලෙකට තමන් ගතේ තියෙන මුදල සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් ගිහිලා තැම්පත් කරොත් ස්ථාවර තැම්පතුවක් විදිහට 11.84ක වාර්ෂික සබල පොලිය අනුපාතයකට යටත් වෙලා තමයි මේ 15%ක පොලිය අවුරුදු 5ක කාලෙකට ඔබේ ස්ථාවර තැම්පතුවට ලබා ගන්න පුළුවන් වෙන්නේ. අදම කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.

0: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා.
1: බොරු කියන්නේ පාමකලෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මීපැණිවක් කරනවා වගේ.
0: ඔව්, මීපැණි රත් කරලා වක් කරනවා වගේ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා සියත පොකට් මනි
1: උදේ 6 වෙන්න හරියටම තවත් විනාඩි 6ක් තියෙනවා මාෂේ. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පොකට් මනි දිනා ගන්න තවත් පොඩ්ඩෙක්. Good morning Dion.
2: Good morning.
1: කොහෙද ගිවල්?
2: වත්තල.
1: හරි, කොහෙද ඉස්කෝලේ යන්නේ? මොකද ඉස්කෝලේ?
2: සාන්ත ජෝසෆ් විද්‍යාලය.
1: මරදාන. හ්ම්. හරි. දැන් ඉස්කෝලේ යන්න කීයටද වෑන්න කියන්නේ?
2: 6 කාලෙට.
1: හරි, එහෙනම් අපි ඔන්න ලෑස්ති. ප්‍රශ්න හතරක් තියෙනවා ඩියොන්. හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නට හරි උත්තරය දුන්නොත් ඔන්න රුපියල් 250ක් හම්බ වෙනවා. එහෙනම් අපි ලෑස්ති වැඩේ පටන් ගන්න. ඔයා ලෑස්තිද?
2: ඔව්.
3: මෙන්න ඩියොන්ට පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාස පාඩමින් තමයි පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. මින්නේරිය වැව ඉදිකර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 286 දී. උතුරු මැද පළාතේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට සමීපව මින්නේරිය වැව පිහිටා ඇත. මෙන ප්‍රශ්නය. මින්නේරිය දෙවියන් නමින් ජනතාවගේ ගෞරවාදරයට පත් වූ රජතුමා කවුද? 1. මහසෙන් රජතුමා. 2. දුටුගැමුණු රජතුමා.
3: දියොන් අපිට හරි උත්තරේ තෝරලා දීලා ඔන්න රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා. අපි අමු 250 500ක් කරගන්න දෙවෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. දිශාව ප්‍රධාන දිශා සහ අනු දිශා ලෙස කොටස් දෙකකට බෙදා ඇත. දිශාව සෙවීමට සාම්ප්‍රදායික ක්‍රම සහ තාක්ෂණය භාවිතා වනවා. මෙන ප්‍රශ්නය. උතුරු දිශාව හා නැගෙනහිර දිශාව අතර පිහිටා ඇති දිශාව කුමක්ද? ඊසාන දිශාව, බටහිර දිශාව.
3: හරි උත්තරේ තෝරලා පොකට් මනී ගණන දෙගුණයක් කරලා මේ වෙනකොට රුපියල් 500ක් අතේ තියෙනවා ඩියොන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි තෙවන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. මිනිසුන්ට සහ සතුන්ට සංනිවේදනය කරන්න ලැබිලා තියෙන සුවිශේෂී හැකියාවක් කටහඬ. මෙය එක් එක් පුද්ගලයාට ආවේනික වූ ජෛව විද්‍යාත්මක ලක්ෂණයක්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් කටහඬ ඇති වෙන්නේ කුමන ඉන්ද්‍රියෙන්ද? 1. ශ්වසනාලයෙන්. 2. ස්වරාලයෙන්.
3: ඩියොන් මේ වෙද්දි ප්‍රශ්න තුනකටම උත්තර තෝරලා තියෙන්නේ. පොකට් මනී රුපියල් 1000ක් අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: ඔව්.
1: අජන්තා සිතුවම් ලොව පුරා ප්‍රසිද්ධියටපත් බෞද්ධ බිතු සිතුවම් සම්ප්‍රදායක්. බුද්ධ චරිතය ජාතක කතා මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙන්න ප්‍රශ්නය. අජන්තා සිතුවම් කුමන රටකට අයත් නිර්මාණයක්ද? 1. නේපාලය. 2. ඉන්දියාව.
2: 2.
3: ප්‍රශ්න හතරයි අපි ඇහුවේ. ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා රුපියල් 5000ක් ඩියොන් ඔන්න දිනා ගන්නවා.
1: ඩියොන්, දැන් ළඟ ඉඳලා උදව් කළේ අම්මා නේද? එහෙම තමයි. අම්මත් උදව් වෙන්න ඕනේ පුතාට දුවට ප්‍රශ්නවලට උත්තර තෝරන්න නේද? මේක එකතු වෙලා කරන්න පුළුවන් ගේම් එකක්නේ. ඉතින් ඩියොන්, ඔයාලට මොකද හිතෙන්නේ?
2: සතුටුයි.
1: හරි. එහෙනම් ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕනේ පොකට් මනී ගැන. හොඳද?
2: හා.
1: හරි, ජය වේවා.
2: තෑන්ක්යූ අවස්ථාව.
3: ඩියොනේ විදිහට පොකට් මනී දිනද්දී අයමත් ඔන්න අපි මතක් කරන්න ඕන ඉස්කෝලේ යන ලෑස්ති වෙන නංගිලා මල්ලිලා එවන්න අපිට මැසේජ් එකක් පොකට් මනී දිනන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා. අපි දන්නවා ඒ නිසා මැසේජ් කරන්න 0714 151 151 තමයි අපේ වට්ස්ඇප් නම්බර් එක.
1: එහෙනම් නිවුස් හෙඩ්ලයින්ස් අහන්නත් වෙලාව ඇවිල්ලා. දැන් වෙලාව උදේ 6යි. වේලාව ඔබ වෙත ගෙනාවේ.
4: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: නීතිඥ සංගමයේ ජනපති සමග සාකච්ඡාවක් ඉල්ලයි. ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට සාකච්ඡා. පැරිෂුට් අනතුරකින් විදෙස් කාන්තාවක් මරුට. අමරිකාවට එරෙහි වීමට ඉරානය තීරණය කරයි.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මිනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න ඕන ඔබතුමාට.
2: නිකම් මං කොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි.
3: තිරකාරයෝ ටිකක් මැද්ද බන්දනාගාරියල හරියා වගේ මාවල් ලගන්න යන්නේ.
4: මම හුසාවෙට ගියේ නැහැ කියලා වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
3: ඉල්ලා අස්සනක ඔබතුමාගේ වැඩක්, අස්කරන එක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජ නැති වැඩක්.
5: අපිට කාත්වකත් පෞද්ගලික ආරෝවක් ආරවුලක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: ඔබේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා ප්‍රදේශයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-327-777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් Majestica Lanka Tiles.

తిలకవర్ధన టెక్స్టైల్స్ ශ්‍රීලංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: Money.
1: හැයි විනාඩි 13යි මාෂි. ඔන්න මේ පැයත් අපි පොඩ දෙන්නට අවස්ථාව දෙනවා. පළවෙනියා කවුද මේ? Good morning. ඔයාගේ නම මොකද්ද?
2: Good morning.
1: මාගේ නම නීලි. හරි, ඉස්කෝලේ කී පන්තියද ඉන්නේ? මොකද්ද ඉස්කෝලේ?
2: ඉස්කෝලේ 10.
1: හා හා. එතකොට ඉස්කෝලේ මොකද්ද නම? හරි, ලෑස්තිද? දැන් ප්‍රශ්න හතරක් තියෙනවා මිනිඳු. හරි උත්තර හතරට අපි දෙනවා පොකට් මනි රුපියල් 5000ක් වෙනකන්. පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් රුපියල් 250යි. ඊට පස්සේ ඔයා දෙන හැම උත්තරයකදීම ඔයාගේ ප්‍රශ්නෙට ඔයා ලබාගෙන තියෙන පොකට් මනි ගාණ දෙගුණයක් වෙනවා.
3: මිනිඳු, මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමින් තමයි මිනිඳු පළවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කෘෂි කර්මාන්ත ක්‍රමය වී ගොවිතැනයි. වී වගා කිරීම සඳහා මඩබිම් සැකසීම මඩ ගොවිතැනයි. මෙන්න ප්‍රශ්නය. මඩ ගොවිතැනේදී ගොයම් පෑගීම කළ ස්ථානය හඳුන්වන්නේ කුමන නමකින්ද? එක කමත, දෙක ලියැද්ද?
3: මිනිඳුගේ උත්තරේ හරි. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: දෙවන ප්‍රශ්නය විද්‍යාව විෂයෙන් සැකසෙන්නේ. කෘෂි කර්මාන්තයේදී පොහොර භාවිතය ඉතා වැදගත් අංගයක්. පොහොර කාබනික, රසායනික හා ජෛව ලෙස වර්ග කොට ඇත. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් කාබනික පොහොර වර්ගයක් වන්නේ එක යූරියා, දෙක කම්පෝස්ට්.
3: මිනිඳු දෙවැනි ප්‍රශ්නයටත් හරි උත්තරේ තේරුවා. අපි යමු තුන්වැනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි තුන්වන ප්‍රශ්නය සැකසෙන්නේ. ආත්මාරක්ෂක ක්‍රීඩා සටන් කුසලතා පදනම් කරගත් ක්‍රීඩා විශේෂයක්. මෙම ක්‍රීඩා මගින් හික්මීම, විනය සහ ආරක්ෂාව වැනි ගුණාංග වර්ධනය කරගත හැක. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ආත්මාරක්ෂක ක්‍රීඩාවක් ලෙස සැලකෙන්නේ කුමක්ද? එක මල්ලවපොර, දෙක එල්ලේ.
3: මේ වෙනකොට ප්‍රශ්න තුනකට ඔන්න උත්තර තෝරලා රුපියල් 1000ක් පොකට් මනි අරන් තියෙන්නේ මිනිඳු. බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය 1000 ඔයාට පස් ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: ඔව්, තෝරගන්න.
1: SWRD බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකාවේ හතරවන අග්‍රාමාත්‍යවරයා වේ. එතුමාගේ ආකර්ෂණීය කතා විලාශය නිසා ආසියාවේ රිදී සීනුව ලෙසද එතුමාව හැඳින්වේ. වෙන ප්‍රශ්නය. මෙතුමාගේ මූලිකත්වයෙන් පිහිටවාගත් දේශපාලන පක්ෂය කුමක්ද? එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙක එක්සත් ජාතික පක්ෂය.
3: අපි අහුව ප්‍රශ්න හතර. ප්‍රශ්න හතරටම හරියට උත්තර තෝරලා මිනිඳු රුපියල් 5000ක් පොකට් මනේ දිනා ගන්නවා.
1: ඉතින් මිනිඳු ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් කියන්න ඕනේ. ඔයාට මොකද මේ වෙලාවේ මේ ජයග්‍රහණය ගැන කියන්න තියෙන්නේ?
2: ඇත්තටම සතුටුයි.
1: කවුද වටේ ඉඳලා අහගෙන ඉඳලා උදව් කළේ?
2: අම්මයි
1: තාත්තා. හරි, එහෙනම් ජය වේවා.
3: ප්‍රශ්න හතරයි, පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: ධන්නවද මාෂි, අතේ සල්ලි තිබුණට වැඩක් නැහැ. ඒක පිළිවෙලට වියදම් කරන්න වගේම ඒක ඉතුරු කරන්න ආයෝජනය කරන්නත් අපි ළඟ දැනුම තියෙනවා නේ.
3: අනිවාර්යෙන්ම.
1: සල්ලි වියදම් කරන්න හොඳ විනයක් තියෙනවා. ඒ දිනුත් අපිට හිතන දේ, දකින්න දේ ගන්න හිතෙනවා. සල්ලි අතේ තියාගෙන ඉන්න බැරි නිසා ඒවා වියදම් වෙයි කියලා හිතෙන නිසා අපි මොකද කරන්නේ? ඒවා ගිහිල්ලා බැංකු පොතක දානවා. ඔබ තමයි සාම්ප්‍රදායික ඉතුරුම් ක්‍රමවේද. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඔබට පුළුවන් පොතේ තියෙන සල්ලි ටික ස්ථාවර තැන්පතුවක් බවට පත් කරන්න ඔන්න ලැබෙන පොලිය වැඩි. මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලෙකට ස්ථාවර තැන්පතුවක් ආයෝජනය කළොත් එහෙම 15%ක පොලියක් ලැබෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව. දැන් මේ වැඩේ ඔබට කරලා දෙන්නේ සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. දැම්ම කතා කරන්න නැත්තන් නුම්බරේ මතකේ තියාගන්න 13:19. අහන්න කතා කරලා මගේ අතේ මෙච්චර ගාණක් තියෙනවා. අවුරුදු කීයක් මේ මුදල මෙහෙම තියලා තිබ්බොත් ස්ථාවර තැන්පතුවකට මට තව අවුරුදු 5කින් මෙන්න මේ වගේ මුදලක් ඕනේ. කොහොමද මං ඒක උපයගන්නේ? ඒගොල්ලෝ ඔබට උපදෙස් දෙනවා විතරක් නෙමෙයි, ඒ වෙනුවෙන් උදව් කරනවා. ඉතින් කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් උදව් කරනවා ඔබේ අනාගත ජය ගන්න. අදම ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න.

0: Smart Money.
1: මොනවාශී අද දවසේ පොඩ තුන්දෙනෙක් මේ වෙනකොට පොකට් මනී දිනා ගත්තා. මේ අද දවසේ අවස්ථාව ලැබෙන අවසාන වාසනාවන්තයා. Good morning.
2: Good morning.
1: හරි, ඉස්කෝලේ 8 වසර නේද පුතා ඉන්නේ? පුතාගේ නම කියන්නකෝ බලන්න. හරි, ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතරටම හරි උත්තර දුන්නොත් පොකට් මනී දිනා ගන්න පුළුවන් රුපියල් 5000ක්. ලෑස්තිද වැඩේට?
2: ඔව්.
3: සඳුරු, මේ තමයි අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ විශ්වෙන් තමයි පළමු ප්‍රශ්නය සැකසෙන්නේ. රාජාභිෂේකයේදී රජුට ලැබෙන රාජකීය භාණ්ඩ පංචකකුට භාණ්ඩ වේ. මේවා රජුගේ බලය, පාලනය සහ උත්තරීතර භාවය පෙන්වීමට උපකාරී වේ. මෙන්න ප්‍රශ්නය. අශෝක අධිරාජ්‍යා එවන ලද පංචකකුට භාණ්ඩ භාවිතා කොට අභිෂේක ලැබූ ශ්‍රී ලාංකේය රජු කවුද? 1. මුටසීව රජු. 2. දේවානම්පියතිස්ස රජු.
3: රුපියල් 250ක් දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නයට හරියට උත්තරේ තෝරලා. සඳුරු, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමෙන් තමයි දෙවන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. පෘෂ්ඨ වංශ සහ අපෘෂ්ඨ වංශ ලෙස සතුන් කාණ්ඩ දෙකකට වර්ග කොට ඇත. මෙම කාණ්ඩ දෙකට අයත් වන්නේ කොඳු ඇට පෙලක් සහිත සහ රහිත සත්වයන්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් කොඳු ඇට පෙලක් රහිත සත්ව කාණ්ඩය කුමක්ද? 1. ආත්‍රපූඩා සත්ව කාණ්ඩය. 2. ක්ෂීරපායී සත්ව කාණ්ඩය.
3: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා මේ වෙනකොට සඳරු අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙන සඳරු. දැන් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. රුධිරය මගින් ශරීරයට අවශ්‍ය පෝෂක, ඔක්සිජන් සහ විවිධ රසායනික පදාර්ථ සෛලවලට රැගෙන යයි. මිනිස් සිරුරේ බරින් 8%ක් රුධිරය අඩංගු වේ. මෙන්න ප්‍රශ්නය. රුධිරය රතු පැහැවීමට හේතුවන වර්ණකය මොකක්ද? 1. මෙලනින්. 2. හිමොග්ලොබින්.
3: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන්නේ ප්‍රශ්න තුනයි. ඒ ප්‍රශ්න තුනටම ඔන්න සඳරු උත්තර දීලා තියෙනවා. රුපියල් 1000ක් පොකට් මනිත් අතේ තියෙනවා සඳරු. බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය 1000 පස් ගුණයක් වෙනවා. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරමුද?
1: රටක නීති සම්පාදනය සිදු කෙරෙන්නේ පාර්ලිමේන්තුව මගින්. පාර්ලිමේන්තුව ජනතාව විසින් තෝරාගත් හා ජාතික ලැයිස්තුවෙන් තේරීපත් මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වේ. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් ගණන කීයද? 1. 198. 2. 225.
3: සඳරු, ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා.
1: එහෙනම් සඳරු, ජය වේවා.
3: සඳරු, ඒ විදිහට පොකට් මනී දිනා ගත්තා. අපි එහෙනම් වෙලාවක් මතක් කරමු. වෙලාව 6:30.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නීතිඥ සංගමය ජනපති සමග සාකච්ඡාවක් ඉල්ලයි. ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට සාකච්ඡා. පැරිෂුට් අනතුරකින් විදෙස් කාන්තාවක් මරුට. බොරතෙල් මිල යළි ඉහළයයි. ග්ලාස්කෝහිදී ශ්‍රී ලංකාවට රුධිර පදක්කමක්.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place C GWM Experience Center within. Amatanna 01117866.
1: සැහැල්ලු ගුවන් පැරිෂුට් යන්ත්‍රයක් මුහුදට කඩා වැටීමෙන් විදෙස් කාන්තාවක් මියගොස් තිබෙනවා. අනතුර සිදුවැත්තේ බෙන්තොට ප්‍රදේශයේදී පුද්ගලික ආයතනයක් මගින් ගුවන්ගත කළ සැහැල්ලු ගුවන් පැරිෂුට් යන්ත්‍රයක් එහි හසුරවන්නා සහ විදෙස් කාන්තාව සමග මුහුදට කඩා වැටී තිබුණා. අනතුරින් කාන්තාව මියගොස් ඇති අතර පැරිෂුට් යන්ත්‍රය මෙහෙවූ කොලොම්බියානු ජාතිකයා දිවිගලවාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ 31 වැනි පලස්තීන ජාතික කාන්තාවක්. අනතුරට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමග පැවති සාකච්ඡාවේදී විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාවට විරෝධය පළ කිරීමට හේතු පිළිබඳ නීතිඥ සංගමය විසින් අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කළා. විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව තීරණය කළේ ඊයේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී. ඊට දිවෙන පුරා නීතිඥයින් 3500කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා. විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කිරීමට අනුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනයට කෙටුම්පත් සකස් කිරීම සඳහා උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. උපරිමාධිකරණ ඇතුළුව සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීමට යෝජනා වී ඇත්තේ අවුරුදු 67 දක්වායි. අභිභාජනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට යෝජනා වුණා. මහාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා වී ඇත්තේ අවුරුදු 63 දක්වායි. දිසා අධිකරණවල සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා දීර්ඝ කිරීමට යෝජනා වුණා. අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව කිරීමට අදාළව 2023 වසරේ සකස් කළ යෝජනාවද අධිකරණ අමාත්‍යවරයාට බාර දුන් බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පැවසුවේ.
4: සාකච්ඡා අමතරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් අපි විසින් ඉදිරිපත් කර අපේ වාර්තාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ එම්ස්වීමේ අනුමත වෙච්ච වාර්තාවක්. ඒ වාර්තාවේ පෙන්වලා දී තියෙනවා 2023 මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අධ්‍යයනයකින් පසුව යෝජනා ඉදිරිපත් කළා තිබුණා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කිරීමක් කරා. අපි ඉල්ලීමක් කරා ජනාධිපතිතුමාවත් හමු වෙන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හැටියට එතුමා ඒ ගැනත් අතිගරු ජනාධිපතිතුමාට දැනුවත් කරලා අපිට දැනුවත් කරනවා කියලා තිබෙනවා. එතුමාගේ ප්‍රතිචාරය ඇත්තටම අපි ඉදිරිපත් කරපු කරුණු ගැන අධ්‍යයනය කරලා ජනාධිපතිතුමාවත් දැනුවත් කරනවා කියලා අපිට කිව්වා.
1: නඩු විභාග කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම සංශෝධන ඉදිරිපත් කරන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
5: අපි බලාපොරොත්තුවක් තියෙන්නේ අගවිනිශ්චකරුතුමාට තිබෙන බලතල උපයෝගී කරගෙන සමහර අභියාචන නඩු ඒ ප්‍රදේශවල ඒ දිස්ත්‍රික්කවල අහන්නට පහසුකම් සැලසන්නේ. එතකොට අභියාචන අධිකරණ විශ්වකරු ප්‍රමාණය වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම සුප්‍රීම කෝට් එකේ දැනට පවතින පුරප්පාඩු ප්‍රමාණයක් පවතිනවා. ඒ අනාගතයේ සම්පූර්ණ වෙනවා. දැන් ඉන්න විනිශ්චකරුන්ගෙන් වැඩි සේවාවක් ලබා ගැනීම සඳහා අවුරුද්දේක විශ්‍රාම යන වයස දිගුවක් ලබා දීලා තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණවල සිට ශ්‍රේෂ්ඨාධිකරණ දක්වා ඉන්න විශ්වකරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ ඒ කරන්නේ තනි පුද්ගලික ඉලක්ක කරගෙන නෙමෙයි ඉතිහාසයේ නීතිඥ ප්‍රජාවත් අඩු ගොඩ ගැහෙන්නේ මේ කැමැති වෙලා ඇත්තේ නඩු ඉක්මනට අවසන් කරන්න.
1: අධිකරණයට බලපෑම් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්.
6: විධායකය අධිකරණයට බලපෑම් කරලා අධිකරණය විධායකයේ අතකොළුවක් සුවච කීකරු බෝල බාල කණ්ඩායමක් කරගන්නට නොවේ. නමුත් මේ මොහොත වන විට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන කුළුණු තුනෙන් අධිකරණය කියන කුළුණ විනාශමුඛය කරාගෙන යන්නට වත්මන් රජය කටයුතු කිරීම, වත්මන් ජනාධිපතිවරයා කටයුතු කිරීම අපි දකින්නේ නිර්ලජ්ජිත ක්‍රියාදාමයක් හැටියට.
1: ආණ්ඩුව මර්ධනය ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කරමින් සිටින බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් සඳහන් කළේ.
7: හැබැයි මේ ආණ්ඩුව අපි නම් විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව දැන්ට වැඩ කරගන්න බැරුව මේ ආණ්ඩුව හදන්නේ මර්ධනයෙන් ඉදිරි කාලය රජ කරන්න. ඉතින් මේ මර්ධනයට ඕන කරන පිඹුරුපත් සකස් කරනවා. මේක රටේ ජනතාව දැනගත්තොත් හොඳයි.
1: ආණ්ඩුව අනීතික බලව්‍යාපෘතියක නිරත වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පැවසුවේ.
8: සූරසේන මැතිතුමාව ඉස්සරහට දාලා මේ ආණ්ඩුව කරන්න හදන්නේ අනීතිකව රාජ්‍ය අල්ලන බලව්‍යාපෘතිය, එහෙම නැතු මේ නීතිඥයින්ටවත් විනිශ්චයකාරුන්ටවත් ආදරයට කරන යෝජනාවක් නෙවෙයි කියන එකයි මට කියන්න තියෙන්නේ.
1: ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ.
9: ජනාධිපතිතුමා ජනප්‍රිය කියලා කියනවනම් ආණ්ඩුව ජනප්‍රිය කියනවනම් කරුණාකරලා ජනමත විචාරණයකට යන්න. මොකද මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් අමාරුවේ දාන්න ලෑස්ති වෙන්න එපා. මේ වැඩපිළිවෙල ශ්‍රේෂ්ඨාධිකරණ විභාග කරලා. මොකද එතුමන්ලට අතරම විශාල අර්බුදයක්. එතුමන්ලා දන්නවා මේක එතුමන්ලට අහන්න බෑයි කියලා. මොකද තමන්ට වාසියක් වෙන නඩු තීන්දුවක කොටස්කරුව වෙන්න නැත්නම් ඒක විමසන්න ඔවුන්ට හැකියාවක් නැහැ. ඒක එතුමන්ලා දන්නවා. ඒ නිසා එතුමන්ලව අපහසුතාවයටපත් කරන්න නැතුව කරුණාකරලා මේක ජනමත විචාරණ ඉදිරිපත් කරන්න. එතකොට ජනතාව තීන්දුව කරයි මේක ක්‍රියාත්මක කළ යුතුද නැද්ද කියලා.
1: අධිකරණයේ කාර්යයන් පවරා ගැනීමක් යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු නොවන බවයි අමාත්‍ය ධම්මික පටබැඳී කියා සිටියේ.
10: නීති රීතිව වෙනස් කරන්න ව්‍යවස්ථාදායකයට ව්‍යවස්ථාවෙන් ක්‍රමවේදයන් ලබා දීලා තියෙනවා. එතකොට ඒ ක්‍රමවේදයන් පාවිච්චි කරමින් අවශ්‍ය කරන වෙනස්කම් ඕනෑම ක්ෂේත්‍රයක කරන්න. ඒක තමයි ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය. ඉතින් ඒ කාර්යභාරය තමයි අපි කරන්නේ. එහෙම නැතුව ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ කාර්යභාරය පවරා ගැනීමත් මේක සිදු වෙලා නැහැ.
1: එල්ලිනෝ තත්ත්වයෙන් ආහාර සුරක්ෂිතතාවයට එල්ල විය හැකි බලපෑම් වැළක්වීම සඳහා පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු සඳහන් කළේ රටේ නිෂ්පාදන පිළිබඳවද අවධානය යොමු කර ඇති බවයි.
11: පැල ගොයමට හානි වෙන්න පුළුවන් නිසා ඔක්තෝබර් මුල මහකන්න පටන් අරගෙන ගොයම ටිකක් වර්ධනය වෙච්ච ගොයමක් බවට පත් කරලා තියන්න පුළුවන් නම් හොඳයි කියන එක. ඒ නිසා අපි ගොයම ලබන නොවැම්බර් මැද වෙනකොට මාසෙක එකහමාරක ගොයමක් තිබ්බොත් හොඳයි කියන තත්ත්වයට අපි ගියේ. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවයේ පැත්තෙන් සියලු අපනයනකරුවන් ආනයනකරුවන් සමග අපි සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම වගාවට අවශ්‍ය කරන පොහොර ටික ගේන්න අපි කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම රටේ නිෂ්පාදන පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. අනිකුත් රටවලටත් මේ එල්නිනෝ තත්ත්වය බලපාන ඒ රටවල් වල නිෂ්පාදනයට වෙන හැකි බලපෑම් පිළිබඳව අපි සාකච්ඡා කරලා තිබෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව ගත හැකි සියලු තීන්දුව තියන අරගෙන කටයුතු කරනවා. ඒ නිසා විශේෂයෙන් අපනයනයටත් මෙයින් ඇතිවිය හැකි බලපෑමක් තියෙනවා නම් ඒ ගැනත් අවධානය යොමු කරන්න අපි කටයුතු කරලා තිබෙනවා.
1: එල්නිනෝ තත්ත්වයේ හමුවේ ලෝකයේ දරුණු ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව ඇමරිකා එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය සඳහන් කළා. මැද පෙරදිග යුද්ධෙන් ආර්ථික අර්බුදයට ලක් වූ රටවල් මීළඟට මුහුණ දෙන දරුණුතම අර්බුදය එල්නිනෝ තත්ත්වය හමුවේ ඇතිවන බවයි ඇමරිකාව සඳහන් කළේ. සුපිරි එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ 81% සම්භාවිතාවක් පවතින බවට ජාත්‍යන්තර කාලගුණාංශ මේ වන විට අනතුරු අඟවා අවසන්. නැගෙනහිර පළාතේ සහ කිලිනොච්චි බොලතිව් වවුනියාව පොළොන්නරුව සහ මොනරාකල දිස්ත්‍රික්කවලට හෙට උණුසුම ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර සහල් මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත පැවසුවා.
12: පිරිවය ගණන් හැදීමේදී අපිට විශ්වාසවන්තම තැන තමයි රාජ්‍ය ආයතන එකතු වෙලා ගණන් හදන එක. එක එක්කෙන පඳුරු වශයෙන් ඉඳන් ගණන් හදලා කිව්වට අපිට කරන්න දෙයක් නැහැ. එහෙම කියවන්න බෑ රජයට. ඒ නිසා රජය මිල තීරණය කරන්නේ ආයතන ගණනාවක් ඒකාබද්ධ වෙලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසුවස්සනු ආයතනය, ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය මෙවැනි ආයතන ගණනාවක් එකතු වෙලා තමයි පිරිවය ගණනය කරලා මිලක් නියම කරන්නේ. ඒක මදි කිව්වට කරන්න දෙයක් නැහැ. මොකද ඒක තමයි විද්‍යාත්මක සත්‍ය පදනම. පාරිභෝගිකයට මේ වෙනකොට සහල් මිල පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ.
1: මෙරටට ලැබෙන ආදායම් වලින් වැඩි ප්‍රමාණයක් ලබාගත් ණයවල පොලිස් ගෙවීමට සිදුවැති බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මෙම අවසධන් කළේ මාධ්‍යවේද අදහස් දක්වමින්.
13: අපරීක්ෂාකාරී සහ අනවශ්‍ය ණය නිසා අපේ භාණ්ඩාගාරයට පැමිණෙන බර ණය පුලි ප්‍රමාණය විශාල පුලි ප්‍රමාණයක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. 2025 වර්ෂයේදී රුපියල් බිලියන 2500කට වැඩි ප්‍රමාණයක් පොලිය ගෙව්වා. ඒ නිසා මේ පොලි බර අපි එකතු කරගන්න ආදායම් වලින් විශාල ප්‍රමාණයක් අතීතයේදී ලබාගත්තු වැඩි පොලියට ලබාගත්තු ණය වෙනුවෙන් ගෙවන පොලිය අපිට බාධකයක් වෙලා තියෙනවා මේ සංවර්ධන කටයුතු වල. නමුත් අපි ක්‍රමිකව මේවට මුහුණ දෙමින් ඉදිරියට යනවා.
1: මේ වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 340.71ක්. එහි ගෙනුම් අනුපාතය රුපියල් 331.59ක් ලෙස දැක්වුණා. මැද පෙරදිග පවතින යුද තත්ත්වය සමග මෙරට අපනයන ක්ෂේත්‍රයට එල්ලවන බලපෑම තීරණය වනු ඇති බවයි පෙරාතනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම පැවසුවේ.
14: අපි ණය නොගෙවන තත්ත්වය තුළ විශේෂයෙන් විශාල වශයෙන් ආයෝජනය කරන්න නැති තත්ත්වයක් තුළ රජය විශාල වියදම් වලට යන්නේ නැති තත්ත්වයක් තුළ මේ තියෙන සිටුේෂන් එක මැනේජ් කරගෙන යන්න පුළුවන් කියන එක තමයි ඒ වார்த்தාවෙන් කියන්නේ. ඊළඟට හැබැයි මේ ආර්ථික තත්ත්වය යම් කිසි දුරකට දුර්වල වෙනවා මැද පෙරදිග යුද්ධයත් එක්ක ඇතුළත තියෙන ඉන්ධන අර්බුදයත් එක්ක. එතකොට අවදුරටත් මේ යුද්ධය කොහොමද පැතිරෙන්නේ කියන එක මත ලංකාවේ අපනයන ශේත්‍රය බලපෑමකට ලක් වෙන්න පුළුවන්.
1: ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් අනවශ්‍ය පීඩනයකට ලක් කිරීමෙන් වැළකිය යුතු බව මනෝවෛද්‍යවරුන් පවසනවා. රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය මීරු චන්ද්‍රදාස සඳහන් කළේ මෙම දිනවල දරුවන්ට යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට සහාය විය යුතු බවයි.
15: විභාගේ ලං වෙලා ගොඩාක් අලුත් දේවල් කියවන්නේ නැතුව දන්න ටික ආයේ බලා ගන්න එක. දෙවෙනි එක තමයි ගෙදරදී තමන්ගේ ආගම දහමට අනුව ආශිර්වාද ලබාගෙන ඒ සඳහා අස්වැසිල්ලක් ලබා ගන්න එක. තුන්වෙනි කාරණේ තමයි මේ දවස්වල අලුතෙන් සටහන් කියවන්න එපා. පසුගිය ප්‍රශ්න පත්‍රවල ඕගොල්ලෝ කැමැත්තෙන් කරන්න කැමති කොටස් කරන්න. ඒහිදී අඩුපාඩුවක් ඇති වුණොත් කරන්නේ කොහොමද කියලා ගෙදරින් ඉන්න අම්මගෙන් තාත්තගෙන් නැත්තම් ගුරුතුමියගෙන් අහන්න. කොහොම නමුත් මේ විභාගයේ වැදගත් තමයි. හැබැයි මේ විභාගයෙන් ජීවිතේ සියලුම දේවල් තීරණය වෙන්නේ නැහැ. උගලන්ට පුළුවන් උපරිමයෙන් කරන්න.
1: මෙවර පහශ්‍රණිය ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු 9 වෙනිදා විභාග මධ්‍යස්ථාන 2723කදී පැවැත්වීමට නියමිතයි. ඉරානය ජෝර්දානයේ ඇමරිකානු කඳවුරකට මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය සිදු කරන පහරදීම් වලට පළිගැනීම් ක්‍රියාත්මක කරන බවයි. සතුරාට එරෙහිව කටයුතු කරන බවයි ඉරාන ජනාධිපති මසූද් පෙෂස්කියන් පැවසුවේ. මේ අතර ගෝලීය ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මැද පෙරදිග උණුසුම් වන ගැටුම් උග්‍ර වුවහොත් ඉදිරි දිනවලදී ගෝලීය බලශක්ති වෙළඳපොළ සහ මූල්‍ය වෙළඳපොළ තවදුරටත් අස්ථාවර විය හැකි බවයි. බොරතෙල් බැරලයක මිල 7% ඉහළ ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳව WTI දර්ශකයට අනුව මිල සටහන් වැත්තේ $83 ලෙසයි. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව මිල සටහනුයේ $96 ලෙසයි.
0: ක්‍රීඩා සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: පොදුරාජ මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පිරිමි පැරා කවපෙත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද සමත් වුණා. ඒ මිසව්වේ අවසන් තරගයේදී මීටර 46.84ක දක්ෂතාවයක් දක්වමින් මෙය පාලිත බණ්ඩාරගේ හොඳම දක්ෂතාවය ලෙසද සටහන් වුණා. මෙවර පොදුරාජ මණ්ඩලයේ ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හේතේ. නීතිඥ සංගමය ජනපති සමග සාකච්ඡාවක් ඉල්ලයි. ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට සාකච්ඡා. පරිෂුට් අනතුරකින් විදෙස්කාන්තාවක් මරුට. බොරතෙල් මිල යළි ඉහළයයි. ග්ලාස්ගෝහිදී ශ්‍රී ලංකාවට රුධිර පදක්කමක්. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න ෆෑන් බේපුවත් සමක.
0: පුරා සිරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: ලඟදී රිලීස් වෙන්න තියෙන ඉන්ටර්නැෂනල් අවෝඩ්ස් ගත්ත ෆිල්ම් එකක් තමයි විහංග ප්‍රේමය.
2: ඔය හරි ඉඳන් අම්මා අපි දිහා බලන් ඉන්නව ඇති නේද?
3: ඒ ගැන වැඩි විස්තර අපි ඩිරෙක්ටර් සංජීව පුෂ්පකුමාරගෙන් ඇහුවා.
4: මූලිකව චිත්‍රපටි කතා තේමාව වෙන්නේ විලුඹි දරුවන් විශේෂයෙන්ම අනීතිකව අලෙවි කිරීමේ ජාවාරම කතා තමයි මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ. ඒ ජාවාරම ක්‍රියාත්මක අතරතුර ඇති වෙන ඉතා රමණීය ප්‍රේම සම්බන්ධයක් නදී සාමිල කියන චරිත අතර මේ චිත්‍රපටි කතා තේමාවෙන් දකින්න පුළුවන් වෙනවා.

0: සීනියාටිස්ල ගොඩ දෙනෙක් ෆිල්ම් එකේ ඉන්නව නේද?
1: සබිත පෙරේරා මහත්මිය එතුමගේ මේ චිත්‍රපට ජීවිතේ මම හිතා අවුරුදු 11කට පස්සේ තමයි චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නේ. යා මාලිනී කියන චරිතය තමයි නිරූපණය කරන්නේ. ඊළඟට අකලංග ප්‍රභාස්වර කියලා දැන් මම හිතන ජනප්‍රිය නළුවෙක් ලංකාවේ ඒ ඔහුගේ පළවෙනි චිත්‍රපටය. ඒ තමතර දිනා රකුන් කිහිව මහේන්ද්‍ර පෙරේරා, අමිත් වීරසිංහ, ප්‍රියංකා සමරවීර
2: ෆිල්ම් එකට හම්බුණ අවෝඩ්ස් ගණත් කියමු.
1: විශ්වස්වෙනි අන්තර්ජාතික ටෝකියෝ සිනමා වලදී ජපානයේ ප්‍රධාන තරඟ කාර්යාංශයේ හොඳම කලාත්මක සම්ප්‍රදානයට හිමි සම්මානය ලබා ගත්තා. පහුගිය අවුරුදු 15කට අධික කාලයක් තුළදී ලංකාවේ චිත්‍රපටයක් ඒ ග්‍රේඩ් සිනමා වලකදී තරඟකාරියංශයෙන් සම්මානයක් ලබා ගත්ත පළමු සහ එකම අවස්ථාව තමයි විහඟ ප්‍රේමී චිත්‍රපටය.
0: කවුද ෆිල්ම් එක බලන්න ඕනේ? කවද්ද බලන්න පුළුවන්?
1: ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය බලන්න පුළුවන් අගෝස්තු මාසේ 7 වෙනිදා ඉඳලා ලංකාවේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරනවා. ඔබ ජීවිතයේ
0: of the town. BTS කියන්නේ කම්බැක් එකක් කරන හැම සැරේම මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ රූල්ස් වෙනස් කරන ගෲප් එකක්.
2: මේ පාර යාළගේ normal කියන මියුසික් වීඩියෝ එක රිලීස් කරලා තියෙන්නේ සාමාන්‍ය විදිහට YouTube එකෙන් නෙමෙයි.
0: Spotify එක කරපු special partnership එකකින් මුලින්ම premiere කළා තමයි එයාලා වීඩියෝ එක රිලීස් කළේ.
2: ඒක K-pop history එකේ අලුත් chapter එකක් කියලා තමයි fansලා කියන්නේ.
0: release වෙලා පැය 24ක් යන්නත් කලින් Spotify platform එකේ එක දවසක් ඇතුළත වැඩිම stream වුණු K-pop music video එක වෙන්නත් normal video එකට පුළුවන් වුණා. Talk of the town.

0: සෙනසුරාද උදේ 8ට.
1: ගිය පාර පොයදත් ඔයාල මොකක්කරි පෙන්වුවනේ.
2: ගිය පාර පෙන්නන්න හිටියා.
1: මොකද්ද පෙන්නන්න හිටිය?
2: නාලාගිරි දමනේ.
1: ඇයිදින් බැරි වුනේ?
2: නාලාගිරි යට රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ? පෑව් සේරනම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
1: ඈ?
2: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
1: මොකක්ද? ඈ.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශවෙන්න ෆිනිසිං මහලක් නම් කලරත් තමයි.
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
3: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
2: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: تعديلك بردن تكستايلز
1: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222
2: අමතන්න. 98.2 98.4

0: Aura. Mummies pocket money.
1: ඊ පුංචි නිවාඩුවක් ලැබුණානේ මාෂි. ඉතින් පොඩ්ඩොයි අම්මලයි දෙගොල්ලම හිටියේ ගෙදර. හැබැයි ඔන්න අද දෙගොල්ලම හරි හරියට වැඩ. හැබැයි අම්මලා දැන් ගෙදර ඉන්නවා පොඩ්ඩෝ ඉස්කෝලේ ගිහිල්ලා. මේ තමයි Mummies pocket money segment එක පටන් ගන්න වෙලාව. අද Mummies pocket money දිනන්න කහතුඩුවේ සඳමාලි සංකා දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. Good morning සඳමාලි.
2: Good morning.
1: ප්‍රශ්න 4යි උත්තර 4 හරියට දුන්නොත් සඳමාලි රුපියල් 5000ක් pocket money දිනා ගන්න පුළුවන්. ලෑස්තිද අභියෝගය බාර ගන්න?
2: ලෑස්ති.
3: සඳමාලි මේ තමයි ඔයාට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නට ඔයා හරියට උත්තරේ තේරුවොත් ඔයාට අපෙන් ලැබෙනවා pocket money රුපියල් 250ක්.
1: සඳමාලි පස්පංගුව කියන්නේ වැස්ස කාලෙදි විශේෂයෙන් අපිට මතක් වෙන දෙයක්නේ නේද?
2: ඔව්.
1: ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නේ පස්පංගුව ගැන. පස්පංගුවට අඩංගු ඖෂධීය ශාක කිහිපයක ප්‍රතිඔක්සිකාරක සංයෝග සහිතයි. එය සෙම් ප්‍රතිශ්‍යාව සහ උණට බොහෝ දෙනා පානය කරන ආයුර්වේද පානයක්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් පස්පංගුව සෑදීමේදී අමතරව එක් කළ හැකි ද්‍රව්‍ය කුමක්ද? 1. කරපිංචා 2. ගම්මිරිස්
3: සඳමාලි පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ ඔයා තෝරලා තියෙනවා රුපියල් 250ක වට පොකට් මනී ලැබෙනවා අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට
1: සඳමාලි ඉස්සර අපේ ගෙවල් වල ගම්මිරිස් හිඟ වෙලාවට පැපොල් ඇට වේලලා පාවිච්චි කරලා තියෙනවා අපේ දෙවෙනි ප්‍රශ්නේ පැපොල් ගැන පැපොල් විටමින් සී සහිත පළතුරක් ආහාර ජීර්ණයට උපකාරී වන පැපයින් එන්සයිමය එහි අඩංගුයි. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් පැපොල් වල වැඩිපුරම අන්තර්ගත වන්නේ මොනවාද? 1. ජලය 2. කාබෝහයිඩ්‍රේට්
2: ජලය
3: උත්තරේ හරි සඳමාලි. අතේ දැන් පොකට් මනි රුපියල් 500ක් තියෙනවා අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ඡන්දය කියන්නේ සඳමාලි අපිට ලැබෙන විශේෂ අවස්ථාවක්නේ නේද? ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඡන්දය ගැන. දකුණු ආසියාවේ සර්වජන ඡන්ද අයිතිය ලැබුණු මුල්ම රට ශ්‍රී ලංකාව. ලංකාවේ භූමි ප්‍රමාණයෙන් විශාලතම මැතිවරණ දිස්ත්‍රික්කය තමයි අනුරාධපුරය. මෙන්න ප්‍රශ්නය. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1. 25 2. 22
3: සඳමාලි හරි උත්තරේ වෙන්න ඕනි 22. ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තිබ්බට මැතිවරණ දිස්ත්‍රික්ක තියෙන්නේ 22යි. සඳමාලිගේ අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගෙන 500 ඔයාට පුළුවන් පස් ගුණයක් කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: තෝරගමු.
1: සඳමාලි, මේ ආහාරය හුඟ දෙනෙක් උදේ කෑමක් විදිහට ගන්න බොහෝම කැමති. ඒ වෙන මොකුත් නෙමෙයි ඕට්ස්. ඕට්ස් මගින් ශරීරයට සෙමෙන් කාබෝහයිඩ්‍රේට් මුදා හරිනවා. දවස පුරා ක්‍රියාශීලීව සිටීමට ඕට්ස් ආහාරයට ගැනීම වැදගත්. මෙන්න ප්‍රශ්නය. ඕට්ස් ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්විය හැකි වාසිය කුමක්ද? 1. ජල මට්ටම පාලනය වේ. 2. සීනි මට්ටම පාලනය වේ.
2: සීනි මට්ටම පාලනය වේ.
3: සඳමාලි බෝනස් ප්‍රශ්නයට හරියට උත්තරේ තෝරලා අතේ තිබ්බ පොකට් මනි ගාන පස් ගුණයක් කරගෙන රුපියල් 2500ක් දිනා ගන්නවා.
2: කියන්න වටිනානේ අර සතුටේ මාටිච්චි පළවෙනි වතාවට තමයි මම කතා කරේ.
3: ජය වේවා සඳමාලි.
1: මාෂි පොඩ්ඩන්ට වගේම අම්මලටත් අපි පොකට් මනි දුන්නා. දැන් මේ ලෑස්ති වෙන්නේ අනාගතේ ජයග්‍රහණය කරන්න බලාගෙන ඉන්න හැමෝටම වටිනම පණිවිඩයක් දෙන්න.
3: නිෂාන් අපි ළඟ තියෙන සල්ලි අපි නිකන් ළඟ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි කොහොම හරි ඒ සල්ලි ටික පරිස්සම් කරගන්න ඕන.
1: සල්ලි පරිස්සම් කරන්න අපි බාර දෙන්නේ බැංකුවට. ඉතුරුම් ගිණුම තමයි සාමාන්‍යයෙන් අපි සල්ලි ඉතුරු කරන්න පාවිච්චි කරන්නේ. හැබැයි ඉතුරුම් ගිණුමකට වඩා මාෂි පොලිය වැඩිපුර ලැබෙනවා ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළොත්.
3: ඔව් නිෂාන්, ඒකට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳ ප්ලෑන් එකක් හදලා දීලා තියෙනවා.
1: දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලෙකට ස්ථාවර තැන්පතුවකට මුදල් ආයෝජනය කරොත් 15%ක පොලියක් ලබා ගන්න පුළුවන්. 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. ඉතින් බල බලින් එපා 13:19ට දැම්ම කෝල් කරන්න. කෝල් කරලා ඔයාගේ අතේ තියෙන සල්ලි දෙගුණයක් තුන්ගුණයක් කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා FD එකක් දාන්න.
3: එහෙනම් අදට අපි ගිහින් එන්නම්. හෙටත් උදේ 5යි කාලට පොකට් මනි අරන් එන්න. මැසේජ් එකක් කියවලා තියන්න. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. මම ආශි.
1: හරියටම පැය 3ක් ඔයාගේ ජීවිතේට හුඟක් වටින දේවල් එක් කරන්න රටම දන්න රේඩියෝ ඩබල් තැම්මගෙනවා. ටිකටම සිය තහන්න. මම නිශාන්.

0: good morning දැන් වෙලාව උදේ 7යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0114 700 IC යමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: මුත්‍රා සමග ලේ යන්නේ ඇයි?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද උණකමගේ සමග.
2: මුත්‍රා සමග රුධිරය පිටවීමට හේතු කීපයක් බලපාන්න පුළුවන්. මුත්‍රා සමග රුධිරය පිටවීම සමහර විට අපිට පියවි ඇසෙන් දකින්න පුළුවන්. එසේ නැති අවස්ථාවකදී මුත්‍රා පරීක්ෂාවකින් මේ තීරණය කළ හැකි. සුලභ වශයෙන්ම මුත්‍රා සමග රුධිරය පිටවීමට හේතු වන්නේ ඔබගේ මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයකදී. ඊට අමතරව මුත්‍රා මාර්ගය සහ වකුගඩුවල මුත්‍රා ගල් සෑදීමේදීත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වකුගඩුව ආශ්‍රිතවත් මුත්‍රා මාර්ගය ආශ්‍රිතවත් හදිසි අනතුරු සිදුවීමේදීත් මේ විදිහටම මුත්‍රා සමග රුධිරය පිටවෙනවා. ඊට අමතරව ඔබගේ පුරස්සිග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන ප්‍රදායක තත්ත්වයන් වලදීත් මුත්‍රා සමග රුධිරය පිටවෙන්න පුළුවන්. ඔබගේ වකුගඩුවල ඇතිවන ප්‍රදායක තත්ත්වයන් වලදීත් වකුගඩුව ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන් වලදීත් මේ විදිහටම මුත්‍රා සමග රුධිරය පිටවෙනවා. මුත්‍රාශයේ වකුගඩුවල වගේම පුරස්සිග්‍රන්ථි ඇතිවන පිළිකාමේ තත්ත්වයන් වලදීත් මේ විදිහටම මුත්‍රා සමග රුධිරය පිටවෙන්න පුළුවන්. අධික රුධිර පීඩනයේ උස්සන් වූ අවස්ථාවලදීත් ඊටම වෙහසකාරී විදිහට ව්‍යායාම රෙදීමෙන් පසුවත් සමහර විට ඔබට මුත්‍රා සමග රුධිරය පිටවෙන්න පුළුවන්. මෙවැනි හේතු රාශියක් තිබෙන නිසා මුත්‍රා සමග රුධිරය පිටවීමක් කියන්නේ කිසි විටකත් නොසලකා හැරිය යුතු තත්වයක් නෙවෙයි. මෙවැනි අවස්ථාවකදී ඔබ ඊටා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
3: චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 011147750.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173888 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Mahabankwe avasaralat balapatra labi mudal samagamaki
5: Ha koyeda me denna udewanda
6: ape aluthen hadena gedara finishing weda walta valley cement tile adhesives kim coat waterproofing paint badu serema ganna yana tan kiyekata kiyala yanda
5: ayyo mokotada wate yanne ara Swiss Tech authorized dealer kenek gawata giya nan harine
7: dan Swiss Tech kawoy serema thiyenawada
5: na na habai Swiss Tech dealer kenek kiyanne onama deyak hari milata wikunana quality badu thiyena genuine kene
6: ah enan ithin api handiya Swiss Tech dealer gawata yan wede harine
8: Swiss Tech ගන්න ඕනේ හොඳම තීරණය.
9: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit card

0: දහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තහිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින් 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
1: City Board සමාජිකයන් සඳහා Cargill's Food City වෙතින් මෙගාවට්ට Viva Malt Pouch ඉදිරි රුපියල් 340යි. Elephant House Vanilla Ice Cream රුපියල් 455යි. Goldie Jumbo Chicken Sausages ඉදිරි රුපියල් 495යි. Munchin Ice Biscuit ඉදිරි රුපියල් 150යි. Cargill's Food City.
0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 011 4700 668 666.
2: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.

0: වටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.
1: හල්ලෝ සුද්දු මැනික කෝන ගුඩ් මෝනින්.
2: හයි ගුඩ් මෝනින්.
1: අද මම එනකොට කල්පනා කරගෙන ආවා අපි අත්දැකීම් අපි ගෙනියන්න ඕනේ ලංකාවේ මුහුදු සීමාවෙන් එහාට.
2: මමනේ
1: ජාත්‍යන්තර විදියටනේ මම හැම එකම හිතන්නේ.
2: මමත් ආසයි මුහුදු සීමාවෙන් එහාට අත්දැකීම් අරගෙන යන්න.
1: කොහෙටද?
2: මගේ අත්දැකීම් අරගෙන.
1: හොඳයි යනවනම්. හොඳයි. අද අපේ අත්දැකීම් කොච්චර ඈත ගෙනියන අපි පෝලන්තයේ වෙනකම් අපි යන්න ඕනේ.
2: පෝලන්ඩ්.
1: පෝලන් නෙමෙයි පෝලන්.
2: හරි.
1: පෝලන්තයේ ගොවාම පෝලන්ඩ්. පෝලන්ඩ් කියලා එකක් මේ ලෝකේ තාම නැහැ.
2: හරි.
1: පෝලන්තේ තියෙනවා චෙල්ම් කියලා පොඩි ගමක්. මේ චෙල්ම් කියන ගම කොච්චර ජනප්‍රවාද හරහා ප්‍රසිද්ධ වුණාද කියලා කියනවනම් මේ ගම පාදක කරගෙන හාස්‍ය කතාමාලාවක් හිටන් හැදුනා.
2: හරි.
1: චෙල්ම් ගමේ මෝඩයෝ කියලා. මමත් ඉතින් මෝඩයෝනේ කියලා ඉතින් මමත් කියවගෙන ගියා.
2: හරි.
1: මේ මට තේරුණා කතාව කියවගෙන යද්දි චෙල්ම් ගමේ ඉන්න මෝඩයෝ ඔය කියන තරම් මෝඩයෝ නෙවෙයි කියලා. හොඳේ.
2: එහෙමද? හ්ම්.
1: මොකද අවසාන වශයෙන් කතාව නෙමෙයි කතාවෙන් අපි ගෙදර අරගෙන යන කෑල්ල ඉතාම වැදගත් තියෙනවා. හ්ම්. ඔය ඉස්සර ගෙවල් දොරවල් හදන එක ගැන මිනිස්සුන්ට එහෙම ලොකු අදහසක් තිබුණේ නෑනේ.
2: හ්ම්.
1: චෙල්ම් ගමේ මිනිස්සු එකතු වෙලා බිත්ති බැඳලා උඩට වහලයක් එහෙම ගහලා හැදුවා ගෙයක්.
2: හරි.
1: මේගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. මේක අඩුපාඩුවක් හැටියට මේගොල්ලන්ට තේරුණා.
2: හ්ම්.
1: උදේ දවල් රෑ කියලා නෑ මේ ගේ අඳුරුයි. අඳුරු නැද්ද? බිත්ති වහලෙයි විතරයි තියෙන්නේ. ඉතින් අඳුරු නැද්ද? ඉතින් අඳුරුයි.
2: ආ.
1: ඉතින් දැන් මේ ගේ අඳුරුයි කියන එක මේ චෙල්ම් ගමේ මිනිසුන්ට මාර ප්‍රශ්නයක්.
2: හරි.
1: මේගොල්ලන්ගේ තියෙනවා බුද්ධිමත් මණ්ඩලයක්. හිනත් යනවා. මේ බුද්ධිමත් මණ්ඩලයට හැමෝම ඇවිල්ලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. පැය ගානක් කතා කරගෙන යනකොට එක්කෙනෙක් නැගිටලා කිව්වා මේ ප්‍රශ්නේ බොහොම සරලයි මට පේන විදියට. අපි නිකන් බොරුවට මේ කතා කර කර ඉන්න. දැන් බලන්න අපි මේ හදපු ගෙදර අඳුරුයි. හැබැයි අපිට පේනවා එළියට බැස්සහම ඕන තරම් ඉරේලිය තියෙනවා.
2: හරි.
1: ඉතින් අපිට තියෙන්නේ ගමේ මිනිස්සු එකවන්ව එකතු වෙලා බෑග් මළු අරගෙන ඇවිල්ලා ඒ මළු වලට පුළුවන් තරම් එළියෙන් ඉර එළිය එකතු කරගෙන ගේ ඇතුළට ගිහිල්ලා දාන එක.
2: හරිම මෝඩ.
1: ඊට පස්සේ මේ ගෙදර බොහොම පහසුවෙන් එළිය කරගන්න පුළුවන්. අම්මෝ ගමේ මූන් අප්පුඩි ගැහුවනේ. ඔගලෙන් ගමත චෙල්ම්ද?
2: නෑ.
1: ඔගල චෙල්ම්. චෙල්ම් කිට්ටුම තමයි ඔගලෙන් ගමත් ඇත්. ගමේ කාලා මුකුත් අන්න විසඳුම අන්න විසඳුම කියලා දැන් මුළු ගමේම තියෙන පන් මළු තමයි දවස්වල තිබ්බේ. පන් මළු අරගෙන වෙලා පහුවෙන්ද උදේම සෙට් වෙලා පන් මල් ඇරලා තියෙනවා එළියේ. ටක් ගාලා වහ ගන්නවා යනවා ගේ ඇතුළට කටාරිනවා හලනවා එනවා. දවස පුරාම කරලා බැලුවා.
2: හරි.
1: යකෝ මේක තාමත් අඳුරුයි. පස්සේ ගමේ මිනිස්සු කතා වෙනවා මේ පන් මළු හරියන්නේ නැහැ. පන් මළු වලින් මේක ලීක්
2: වෙනවා. අවුනේ.
1: ඉර එළිය එකතු කරගත්තට පස්සේ ලීක් වෙන්නේ නැති මොනවා හරි බෑග් කාරමේ අපි දැන් හදා ගන්න ඕනේ.
2: යස්.
1: නැත්තම් මේ ගේ එළිය කරන්න හම්බෙන්නේ නැහැ. දැන් ඊළඟ බුද්ධිමත් මණ්ඩලයේ රැස් වෙලා කතා කරන්නේ මේකට පන් මළු වෙනුවට මොනවද පාවිච්චි කරන්න පුළුවන් වෙන වර්ගයක මළු.
2: හරි.
1: ඒකන තමයි කතාව. ඔය අතරේ ඔය ගම ගාවින් යනවා මේ ඔය අල්ලපු ගමේ ඉන්න බඩු බාසුන් නැහැ. බඩු බාසුන් නැහැට මේක පොඩ්ඩක් එහෙම මෙහෙම මේ කට්ටිය එකතු වෙලා එන තර්ක විතර්ක යනවා. එයා අඟිටියාම ගිහුවා. එයා අත උසලගුවා. මේ මම නම් මේ ගමේ එක්කෙනෙක් නෙමෙයි. හැබැයි මට පොඩි අදහසක් තියෙනවා. මම ඒක කිව්වට කවුද? ආ කියනවා කොබන්ද? තමසික මහලු අදහස. මේ මළු වල දාලා ඉරේලිය ගේ ඇතුළට ගෙනියන වෙලාවේ අපි ජනේලයක් වගේ එකක් මේ බිත්ති එක කැපුවොත් මොකද වෙන්නේ
2: කියලා.
1: ගමේ ඉස්සරහ
2: මරු
1: මාරයි. ආ කබල බලු. අන්න ජනේලයක් කැපුවා.
2: හා ඕකේ.
1: අම්මෝ හිතා ගන්නත් බැරි තරම් පුදුමයි. දැන් මුළු ගෙදරම එළිය වැටුණා.
2: වාව්.
1: හරිද?
2: හරි.
1: මුළු ගෙදරම එළිය වැටුණා. ඉතින් මේ කතාවේ පොඩි තැනක කියනවා සමහර වෙලාවල් වලට අපි ඊටාම සරල ප්‍රශ්න විසඳන්න ඊටාම සංකීර්ණ විසඳුම් ගැන කතා කර කර ඉන්නවා. ඊටාම සරල ප්‍රශ්න විසඳන්න.
2: Yes.
1: හරිම සංකීර්ණ විදිහට කයිය ගහනවා.
2: Yeah, okay.
1: කතා

0: ගමේ මෝඩයෝ පිළිබඳව කතාවෙන් අපිට කියලා දෙන්න.
1: ඒවට හරි ආසයි ඒගොල්ලෝ ගැන දැනගන්න.
0: එහෙම තමයි. එහෙම තමයි. තමන්ට ගොඩක් ක්ලෝස්සා ගැන ආස හිතෙන.
1: 10ට 10ක් මුණ ගැහිලා තියෙනවා. චෙලුම් ගමේ.
0: චෙලුම් දෙමේ බං චෙල්.
1: චෙල්.
0: චෙලුම් ගමේ කියන්නේ. ඉතින් ඇත්තටම මට මේකෙන්ම මතක් වෙනවන්නේ මේ ජනේල කියන එක ඉතාම සරල කන්සෙප්ට් එකක් විදිහට දැන් අපිට පේනුණාට.
1: හරි.
0: ඕක ගැන පළවෙනි අදහස කොහොමද එන්නේ ඇත්තේ?
1: ඒකනේ නේද?
0: ඒකට ඇත්තටම මීරත් වඩා භාගවිත හොඳ කතාවක් ඇති. හැබැයි අපි අද වෙනකොට දන්නවා අපිට ජනේලයක් දොරක් දාගන්න උනොත් අපි යන්න ඕන තැන. ඒ තමයි ඇලුමෙක්ස්. ඔබ තාමත් ඇලුමෙක්ස් වල ප්‍රොඩක්ට් ලයින් අප් එක හරියට S2කට දැකලා අතපත ගාලා බල්ල නැත්තම් ඔබේ ඔළුව හරි පින්තූරේ නැති වෙන්න හුඟක් වෙලාවට ඉඩ තියෙනවා. සමහර ලාට ඇලුමිනියම් වලින් ලී පෙනවට හදපු දොරක ඔය කිව්වට ඇලුමිනියම් ගතිය තාමත් ඇති කියලා ඔබ හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඒ සාධාරණ චින්තනයක්. සාධාරණ අදහසක් මොකද ඔබ S2කට මේක දැකලා නැති
1: නිසා.
0: මම දැකලා තියෙනවා ඒ ලී පෙනුමට හදපු ජනෙල් දොරවල් ඒවයි ෆ්‍රේම්ස් ඒවයි ලස්සන.
1: අනිතික ලොකු ලොකු දොරවල් උනත් තියෙනවා.
0: තියෙනවා.
1: ඌ ඒකනේ.
0: ඉතින් මේවා මේ මෙහෙම කිව්ව පළියට කෙනෙකුගේ ඔළුවට යන්නේ නැහැ.
1: මේක S2කින් දකින්න ඕනේ.
0: ඔය අහලා තියෙනවනේ කතාවක්. Seeing is believing. ඒ කියන්නේ මොකද්ද?
1: දැක්කොත් believe.
0: දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කියන එක තමයි.
1: Seeing
0: is believing කියන එකේ තේරුම නේ. අනේ අම්මා මට මේ වෙලාවට මේ ෂෝ එකට ඉන්නේ ඇයි කියලා මට උදේට හිතෙනවා.
1: ගමඩ ගිහලා ගන්න. අයියේ මාවර ගමඩ ගිහලා.
0: අර චෙලින් ගමේ පදිංචි වෙලා ඉන්න ඕන ඩයල් මොන්නේ ෂෝ වලට ඉන්නේ ඇයි කියලා මම 17 කල්පනා කරන වෙලාව නැතුවා නෙමෙයි. මේ ඇලුමිනියම් ගැන ඔබට මීට වඩා එක්ස්පීරියන්ස් එකක් දෙන්න අපිට ඕනේ. ඇලුමිනියම් ගන්න නෙමෙයි මොනවද ඇලුමිනියම් වල ගන්න තියෙන්නේ කියලාත් ඔබ දන්නේ නැහැ කියලා මට ඔන්න වෙලාවකට හිතෙනවානේ. අර නාරාහිම් පිට නාවල පාරේ අන්න ලස්සන එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක් පටන් අරන් තියෙනවා ඇලුමෙක්ස්ලා.
1: රයිට්.
0: හරිම ලස්සනට වැඩේ කරලා තියෙනවා. නිකන් මේ ට්‍රයි කරලා බලන්න නෙමෙයි ට්‍රයි කරලා බලලා හරියටම හරියනවයි කියලා මුළු ලෝකෙ පුරාම ඇවිදලා ඔබට ගන්න තියෙන උදාහරණ සහ ඒ නිෂ්පාදන හැම එකක්ම මේ ඇලුමෙක්ස් අලුත් ෂෝරූම් එකේ තියෙනවා. කන්ස්ට්‍රක්ෂන් එකක් ගැන හිතන්න කලින් වෙන කිසිම දෙයක් නොහිතුවත් කමන්නේ ඔබ මේ ඇලුමිනියම් එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට දවසක යන්න ඕනේ. ජීවිත එක දවසක් හරි යන්න ඕනේ. දරුවොත් එක්ක ගෙදර දෙන්න දෙමාල්ලොත් එක්කම යන්න. වෙලා වරන් ඇවිදින්න.
1: හරි ඔකේ.
0: ඒක තියෙන හැම දෙයක්ම දකින්න. ඔබට දවසක හිතෙයි අපි අර පරණ දොර අයින් කළා මේක දැම්මනම් හොඳයි. අපි අර අයිනේ තියෙන ජනේලෙ වෙනුවට මෙන්න මේන් ජනේලයක් දාගත්තා නම් හරි පෙනුමට තියෙයි. මෙන්න මේ වගේ ලොකු ජනෙල් තල්ලු කරලා අරින්න පුළුවන් නැත්නම් අකුලන්න පුළුවන් දොරවල් දාගත්තාම අපේ ගාඩන් එකයි අපේ ලිවිං රූම් එකයි අපේ ඩයිනින් ඒරියා එකයි ලස්සනට කනෙක්ට් වෙයි. එතකොට ඉතින් රෑට ලයිට් දැම්මා මෙම දිව්‍ය ලෝකෙ වගේ තියෙයි. ඉතින් මේවා හිතෙන්ද ඔබ මේවා දකින්න
1: ඕනේ.
0: එහෙනම් අනිවාර්යෙන්ම ඇලුමෙක්ස් එකෙන් කරන ඇලුමිනියම් එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට යන්න ඕනේ. හොඳින්

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කර.

0: මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගම් අතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
2: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ් කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
4: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන්ට් බඩු සේරම ගන්න ඕන
5: සිස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න
1: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
5: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
3: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන් ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: 1500 cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිපාක් කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
8: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනි ඉතින් නේද?
7: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ 98.4 න්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: වගේ ස්ටාර්ට් කරන්න බජාජ් පල්ස N160 බයික් එක ස්ටාර්ට්
2: N160 ප්‍රීමියම් හරියට වචන කියන්න
1: ප්‍රීමියම් ස්ටාර්ට්
2: රයිට් සද්දෙත් ලස්සනයි හරියට ඒක ලක්ෂරි සද්ද තියෙන
1: හොඳට බේස් එක තියෙන
2: සද්ද ඉස්සර ගමු මේක ෆෝඩබල් ස්පෝර්ටි ටච් එකක් තියෙන සුපිරි වර්ගයේ බයික් එකක් බජාජ් පල්ස N160 ප්‍රීමියම්
1: රයිට්
2: ලක්ෂ 10කට අඩුවෙන් ගන්න පුළුවන් බයික් එක. මේ දවස්වල පොඩි ඩිස්කවුන්ට් එකකුත් ඇප්ලයි වෙලා තමයි හම්බෙන්නේ. ස්පෝර්ටි බයික් එකක් පටන් ගන්න ස්පෝර්ට්ස් තත්ති බයික්ස් මා විශාල ගණන් වලට යනවා. නමුත් ඒ පෙනුම affordable luxury කියලා එකක් තියෙනවා. ඒ කැටගරියේ මේක
1: තියෙනවා.
2: දැන් මේ 160ක් අරන් අම්බාන කිලෝමීටර් 10000ක් විතර දුවන ලීටරයක් ගහලා බලාපොරොත්තු වෙන්න එපා. ඒක නෙමෙයි මේ කැටගරියේ මේ වැඩේ. මේකේ ස්ටයිල් එක තමයි වැඩේ.
1: ස්පෝර්ටි ලුක් එක තමයි වැඩේ මේකේ.
2: මේකේ ස්ටයිල් එක.
1: රයිට්.
2: ස්පෝර්ට්ස් බයික් එක තියෙන්න ඕන මොනවද? සාමාන්‍යයෙන් ඇයි ඒක ස්පෝර්ටි වෙන්නේ? ඇයි එහෙම ස්පෝර්ට්ස් ටච් එකක් ලුක් එකක් ඒ බයික් වලට එන්නේ? ඒ හැම කෑල්ලම ඉස්සරහින්දල පිටිපස්සෙ ටේල් එන්ඩ් එක වෙනකම් යනවා. මේක මාර ලස්සනයි. අර සිංගල් ෂොක් එක ඇවිල්ලා බයික් එක පිටිපස්ස ඉස්සිලා පිටිපස්සට ගිහලා ඉවර වෙනකොට නිකන් උලක් වගේ කම්පැක්ට් ඩිසයින් එකකින් ඉවර වෙන්නේ. සයිලන්සර් එකවත් පැත්තෙන් එල්ලලා නැහැ කෙහෙල් කන වගේ. සයිලන්සර් එක නිකන් යටින් දාලා
1: තියෙන.
2: ඒකට කියලා බෙලියකට ෆික්ස් කරපු එක්සෝස්ට් එකක් තියෙනවා.
1: හරි ඔකේ.
2: මාර ලස්සනයි ඒක ඩිසයින් කරලා තියෙන දේ. සාමාන්‍ය මිනිස්සු බලන්නේ අඩේ මේක සයිලන්සර් ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙන පුතා යට
1: තියෙන්නේ.
2: අර මේක ඔයිල් කූලින් එන්ජින් එකක් නේ. මාර එෆිෂන්ට් රීසන ඒ නිසා එන්ජින් එක. ඒ නිසා වා ත්‍රොටල් කරනකොට නිකන් මේක යනවා කියන්නේ බටර් වගේ. ඒ කියන්නේ මේක පිකප් එක නිකන් බටරේ පිකප් එකක්
1: තියෙන. හරි ඔකේ.
2: අනිත් එක සීට් එක හැදලා තියෙන්නේ ස්ප්ලිට් ඩිසයින් එක. පල්ස N160 එක පස්සන්ඩ මොනේ පුතා.
1: දැන් සාමාන්‍යයෙන් මගේ ගේම්ස් මොනවද කියලා අහුවොත් මම ප්ලේ කරන මම රෝබ්ලොක්ස්.
2: කවුද අහන්නේ? ඔයින් කවුද ඔය ගේම්ස්
1: වල? රෝබ්ලොක්ස් ප්ලේ කරනවා, මයින්ක්‍රාෆ්ට් එක, ඊට පස්සේ කෝල් ඔෆ් ඩියුටි.
2: එතන කවුරුත් අහුවද මේ මිස් මොනවද ප්ලේ කරන ගේම්ස් කවුරුනේ පොඩක්?
1: ඩොටා 2.
2: මොකද ඩොටා 2 ගේම්?
1: මම ප්ලේ කරන ගේම්ස්
2: මේවා. මොකද ඒකේ තියෙන ඩොටා 2?
1: බෝ, ඒවා යට තේරෙන්නේ නැහැ ඩොටා 2 එක.
2: හරිද?
1: සල්ලි හම්බ කරනවා, ගේම්ස් ප්ලේ කරනවා. ඉතින් ඒ අයට අපි විශේෂයෙන් මතක් කරන ඕගොල්ලෝ හොඳ ලැප්ටොප් එකක් හොයනවා නම් කෙලින්ම සිංගේකට යන්න. සිංගේකේ තියෙනවා ලැප්ටොප්ස් රේන්ජ් එකක්. MSI තමයි ওই ගේමින් වලට ගොඩක් පාවිච්චි කරන ලැප්ටොප් එක. ඒකේ ජෙනුයින් ප්‍රොඩක්ට් එක, ජෙනුයින් ලැප්ටොප් එක ගන්න
2: ඕනේ.
1: ගෙවාගෙන යන්නත් පුළුවන්.
2: පුළුවන් අම්මෝ.
1: මාසෙකට රුපියල් 20,000ක් ගෙවන්න පුළුවන් නම් ලැප්ටොප් එකක් ගෙදර අරගෙන යන්න පුළුවන් කියලා ඔබ දන්නවද?
2: බලාගෙන.
1: සිංගේකට සිංගේකට යන්න. සිංගේකේ MSI විතරක් නෙමෙයි, Dell, Asus, Acer ඒ ලැප්ටොප්ස් ජාති ඔක්කොම තියෙනවා. පළවෙනි කාරණාව තමයි සිංගේකට ගිහිල්ලා ඔබේ අවශ්‍යතාවය කියන්න. එතකොට ඒගොල්ලෝ ලෑස්ති ඔබට ගැළපෙන ලැප්ටොප් එක තෝරලා දෙන්න.
2: මමගේ પરම්පරාවල පිටිපස මම නියඬ තාල් වෙනකම් හොයාගෙන ගිය මිනිස්සෙක්. අවුරුදු 10 ගණන් වලට කලින් ඊජිප්තු වැසියෝ තමයි ඉස්සෙල්ලාම තඹ වලින් රේසරයට සමාන උපකරණයක්
1: හදන්නේ.
2: ඊට පස්සේ ඒගොල්ලෝ පිත්තල වලට එනවා. නමුත් මේව හරි මිල අධිකයි.
1: හරි.
2: ඔයා දන්නවද ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු බහුතරයකට තමන්ගේ රැවුල තමන්ට කපා ගන්න පුළුවන් ක්‍රමයේ හඳුනුල්ල දුන්නේ බික්. මෙන්න ඇවිල්ලා තියෙනවා කැපුවක් දිනුම් පත්තු කලක් දිනුම් කියලා වැඩක්
1: පුතා.
2: මොකද්ද ඔබ කරන්න ඕනේ? දැන් බික් 3, බික් ඊසි 2, බික් ට්වින් ලේඩි, ඊට පස්සේ බික් ලයිටර්ස්. හැම එකකම පිටිපස්සේ තියෙනවා මේ S කෝඩ් එකක්
1: කියලා. ඔව්.
2: අන්න ඒ S කෝඩ් එක මෙන්න මේ විදිහට ටයිප් කරන්න. බික් හිස්තැනක් ස්කෝඩ් එක ටයිප් කරා, ජාතික හැඳුනුම්පත් අංකේ දැම්මා, 23:43 SMS කරා. මේ විදිහට එව්වා නම් දවස ගානේ ජයග්‍රාහකයෝ 100කට
1: හරි
2: සුපිරි ස්මාර්ට් ෆෝන් හම්බෙනවා. හැමදාම ස්මාර්ට් ෆෝන් එකක් දෙනවා. හැම සතියකම ස්කූටර් ජයග්‍රාහකෙක් තෝරනවා.
1: ආසම නැති දෙයක් තමයි වේටින් ඉන්න එක. හරිද? දැන් හිතන්න
2: ආසම දෙයක් තමයි ඔයා. ඔයා නෙමෙයි, තව මට ඔයා කියලා කියුනේ.
1: වේටින් ඉන්න ඕනේ නෑ. බජාජ් වීගෝ 3 wheel එකක් ගන්නවා නම්
2: වේටින් ඉන්න ඕනේ නැද්ද?
1: වේටින් ඉන්න ඕනේ නෑ.
2: දැන්
1: ආව ගත්ත ගියා.
2: ස්ටොක් එකක් ගෙනලා
1: තියනවා නේ. කෙලින්ම කියනවා ආව ගත්ත ගියා. ඒ වගේම ලේඩීස්ලටත් පුංචි කෑල්ලක් මම කියන්නම්.
2: ගත්ත ගියා ආවා.
1: නෑ. බජාජ් වීගෝ 3 wheel එක ගත්තම ඒකේ ක්ලච් එක නෑ. ඒකේ අර ගියර් චේන්ජ් කිරීමේ
2: ඕන් නෑ නේ. ඕන් නෑ
1: නේ.
2: ගියර් පද්ධතියක් කියලා එකක් වැඩ කරන ක්ලච් මිරිකන් දේව මේව
1: නෑ. නෑ නේ.
2: ගා ඔටෝ වගේ නේ.
1: යස් ඒක නෑ නේ.
2: 2021 ඉඳලා පරීක්ෂා කරලා තියනවා. ලංකාවේ අමාරුම කඳු වල බර දාලා වීගෝ 3 wheel එක ඒගොල්ලෝ ටෙස්ට් රයිඩ් කරලා තියෙන ඕන සරා බලන්න කොච්චර කාලයක් ඒගොල්ලෝ ටෙස්ට් රයිඩ්ස් කළා මේක ගැන අදහසක් අරගෙන.
1: හරි ඕකේ.
2: මිනිස්සුන්ගේ වචන අහන්න කැමති නැහැ ඩේවිඩ් පීරිස් මෝඩ සමාගම දන්නවනේ.
1: කඳු පාරද නගරේද පටු පාරද
2: කිසිම. මේ දවස්වල හොඳයි ගන්නවනම් වීගෝ 3 වීලර් ගන්නාට වාසි ගොඩයි වාසි.

0: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200200.
1: මොනවද අඩුම බිලට? කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණිමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
2: 20 and upgrade.
3: අලුත් සොන් එකක්ද?
2: නෑ, දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තර.
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance Free Help.
8: අයියා, මට Apple මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා, මට මල් ගොඩාක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර Hatch 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සු
8: Hatch 15 පිස්සුවක්ම තමයි.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
12: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
13: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ, අවසාන නිවාස 25, මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0710-666-222 Prime Residences.
14: මතකද සිංගර් බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
15: මේ අමුදතාවා.
14: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගර් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
16: මේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 0.76567874.
17: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
18: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
19: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
18: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
19: අනිත් එක, ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
18: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
19: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555-6044 අපිට WhatsApp කරන්න.
18: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

විනාඩි 50යි දැන් වෙලාව පත්තරේ බලන්නත් ඕනි. කමර්ෂල් බැංක එකේ අපි ඔබට මතක් කරනවා ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මම ඉහළම පොලියක් හම්බ වෙනවා. ඉතින් මේ දවස්වල ඔයගලන්ට දවස් 100 ඉඳන් 500 වෙනකම් ෆික්ස් ඩිපොසිට් දාන්න පුළුවන්. කමර්ෂල් බැංක එකත් එක්ක කියන විස්තරෙත් කියන්න ඕනි. ඊළඟට අපි කතා කරන්න ඕනි සතුසු මෝටර්ස්. ඒගොල්ලෝ ලොකු වාසියක් දෙනවනේ මේ දවස්වල ඉසුසු වාහනේ සර්විස් එකට, නඩත්තුවට, රෙපෑයකට, මොකක් හරි එකට ඔබ දානවා නම් ඊට කලින් සතුසු මෝටර්ස් වලට කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ ඔබට ඩිස්කවුන්ට් එකක් ලෑස්ති කරලා දීලා තියෙනවා. 25, 50, 75, 100 වෙනකම් 100 වෙනකම් ඩිස්කවුන්ට් තියෙනවා. ඉතින් ඒ නිසා ඩිස්කවුන්ට් එක මොකක්ද කියලා හරියට දැනගෙනම වාහනේ නඩත්තුවට දාන්න ඔන්න දැන් විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැනත් මතක් කරන්න ඕනි. නින්ද ගැන මොනා හරි චුට්ටං හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කලින්ම විසඳ ගන්න, ඔබට ගැලපෙන මෙට්‍රස් එක තෝරගන්න, වාඩ් ප්ලේස් වල තියෙන ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකට එන්න. හරිද? චුට්ටක් වෙලා නිදාගෙන ඉඳලා ඔයාට හරියටම ගැලපෙන මෙට්‍රස් එක මෙන්න මේකයි කියලා එතනදී තෝරගන්න පුළුවන්. තව මොනවාද අපි LOLC ෆයිනෑන්ස් ගැන කතා කරන්න ඕනි. LOLC ෆයිනෑන්ස් වෙතින් ඔගලන්ට මේ දවස්වල විශේෂ ආරංචියක් දෙනවා ෆැක්ටරින් සර්විස් එක ගැන. ඒ ගැන අපි වැඩි විස්තර කියන්නම්. ඊළඟට බික් රේස් එකක් ගත්තත්, එහෙම නැත්නම් බික් එකේ ලයිටර්ස් ගත්තත් ඔගලොන්ට ජයග්‍රහණය කරන්න පුළුවන්. දවස ගානේ දෙනවා ෆෝන්ස්, සතිය ගානේ දෙනවා ස්කූටර්ස්. ඉතින් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා තව පොඩි වෙලාවකින් කියන්නම්. තව මොනවාද අපි පික්මී ගැන කතා කරන්න ඕනි. පික්මී ෆ්ලෑෂ් තියෙනවා, පික්මී ට්‍රක් තියෙනවා, වැඩි විස්තර කියන්නත් ඕනි. H15 පැකේජ් එකත් මේ එකම කියන්නම්. රුපියල් 1199කට ඔගලන්ට ඇප්ස් 15කට අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙනවා H15 වලින්. පොල්තෙල් තෝරගන්නකොට දැන් ටිකක් තියනවා නේද, පොඩි අවබෝධයක් තියනවා නේද? ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව ඔහේ ගිහිල්ලා නිකන් කළුවරේ අතපත ගානවා වගේ පොල්තෙල් තෝරගෙන බෑ. හරිද? පොල්තෙල් සුවඳ දිගේ ගිහිල්ලා තෝරගන්නත් බෑ. මොකද RBD කළා කියලා කියන්නේ පොල්තෙල් පිරිසුදු කළා කියන එක. හරිද? ඒකත් කරන්න ඕනේ ෆිසිකලි. ඒ ක්‍රමවේදය ගැන දැන් අපි කතා කරලා තියෙනවා. ඉතින් එහෙම හරියට RBD කරපු, ෆිසිකලි RBD කරපු, පිරිසුදු කරපු පොල්තෙල් එකක විශේෂ සුවඳකුත් නැහැ, විශේෂ පාටකුත් නැහැ. ඉතින් ඒ නිසා සුවඳ දිගේ ගිහිල්ලා පොල්තෙල් ගත්ත කාලේ ඉවරයි. දැන් හොඳට ඇස් ඇරලා නම බලලා පොල්තෙල් එක ගන්න ඕනේ. සේන මිල්ස් අපිට ඔන්න නියම පොල්තෙල් එකක් හඳුනලා දෙනවා. ඒ තමයි කොකෝ ෆ්‍රයි. ලංකා ටයිල්ස් මේ දවස්වල අපි කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන තමයි කතා කරන්නේ. ඊළඟට බයික් X55 ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙතින් අපිට හඳුනලා දෙන සුපිරිම SUV එක ගැන අදත් අපි කතා කරමු. සිංහයකට යන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ අලුත්ම ෆ්‍රිජ් එක ගැන ඔගලන්ට විස්තර දැනගන්න පුළුවන්, සහායක ගන්න පුළුවන්, ගෙවන්න ගන්න පුළුවන්. ඒ වගේම සිංගේකට ගියාම ඔනර් ෆෝන්ස් බලන්න, X5D ෆෝන් එක ඒගොල්ලෝ මාකට් එකට හඳුන්වලා දීලා තියෙනවා. ඒකේ ෆෝන්ස් රේන්ජ් එකක් තියෙනවා. මේක ටිකක් ගාන ටිකක් අඩුයි මේ ෆෝන් එකේ. ඉතින් ඒ වගේ ඔබත් ආසයි නම් දැන් අපි X9D ෆෝන් එක ගැන කතා කරන්නේ. ඒක චුට්ටක් ඉතින් 1,00,000 ගාණක් වගේ වෙනවානේ. දැන් මේ ෆෝන් එක රුපියල් මට මතක විදියට පොඩ්ඩක් ඉන්න, X5D එක ඕගලන්ට ගන්න පුළුවන් රුපියල් 58,999 ඉඳලා. ඒකේ ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි Honor X5D එක, අනිත් එක තමයි Honor X5D Plus එක, right? ඉතින් යන්න සිංගයකට මේවා ගෙවන්න ගන්න පුළුවන්. මාසිකට රුපියල් 5000ක් ගෙවන්න පුළුවන් නම්, රුපියල් 5500ක් ගෙවන්න පුළුවන් නම් ඔගලන්ට අලුත්ම ෆෝන් එකක හිමිකාරයෙක් වෙන්න අවස්ථාව දීලා තියෙනවා සිංගර්.

හරි, එතකොට පැල්වත් කිරි ගැන කොහමද ඔබේ අදහස? ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක රසවින්දද? උකු රස හොඳට තියෙනව නේද? අනිතික ගාන අඩුයිනේ නේද? ඒකත් අපිට ගොඩක් වටිනවා මේ දවස්වල. විශේෂයෙන්ම ඉස්සරලා මොකක් හරි දෙයක් ගනිද එච්චරම ගාන ගැන අපි සැලකිලිමත් නැහැ. ටක් ගාලා අරගත්තා දාගත්තා. හැබැයි දැන් අපි පොඩ්ඩක් ගණන් බලන්න පුරුදු වෙලා තියෙනවා. මොකද ඉස්සර ඉතින් අපි ප්‍රකෝටිපතියෝනේ. දැන් අපි පොඩ්ඩක් නෑ හැම නෙමෙයි නිකන් පොඩ්ඩක් එහෙම තිබුණානේ. සමහර ප්‍රොඩක්ට්ස් අපි ගත්තට ලොකුවට ගාන බැලුවේ නැහැ. දැන් ටිකක් අර සැලකිය යුතු ගානක් ඇවිල්ලා තියෙන නිසා අපි චුට්ට ඩබල් චෙක් කරනවා. ටිකක් අඩු ගානක් පොඩ්ඩක් හොයනවා. ඉතින් අර ගාන අඩු වුණාමත් සමහරකලාට ගන්න බය. ඒකේ ක්වලිටි එකේ අඩුකමක් තියෙයිද කියලා. හැබැයි ඔබ පැල්වත්ත කිරි ගනිද්දි කිසි දෙයකට වරි වෙන්න එපා. මොකද ගාන අඩුයි කියලා පැල්වත්ත කිරි ලංකාවේ ඇතුළේ නිෂ්පාදනය කරන හින්දා තමයි අපිට ඒ ගානට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර අර නිකන් නැව් ගාස්තු අර ගාස්තු ටැක්ස් අරවා මේවා ලොකුවට ගෙවන්න නෑනේ. ඉතින් ඒ නිසා අපිට සාධාරණ ගානට පැල්වත්ත කිරි ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම ගැන අපි විස්තර කියන්නම්. කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැනත් මතක් කරන්න ඕනි. ලී වලින් ස්ට්‍රිප් සීලින් ගහපු කාලේ දැන් ඉවරයි. දැන් ඔබ යන්න ඕනි කලර් අප් වලට. හේතුව දන්නවනේ, ලී වලින් ගැහුවම ප්‍රශ්න ගොඩයි. හිත නිදහස්ව තියාගන්න ඕනේ නම් ජීවිත කාලෙටම නිකන් හොඳ වොරන්ටියක් එක්ක, ඒ කියන්නේ හිතන්නක ගැහුවට පස්සේ ආයි බලන්නවත් ඕනේ නැහැ කියන්නේ ඒක හිතේ නිදහසනේ. ඉතින් ඒ විදිහට ඔයගලන් ස්ට්‍රිප් සීලින් එකක් ගහන්න ඕන නම් කලර් අප් වලින් වැඩේ කරගන්න colorupLK.com සයිට් එකට ගියොත් ඔක්කොම දැනගන්න පුළුවන්. අපි අදත් බජාජ් පල්ස N160 බයික් එක ගැන කතා කරනවා. ඊළඟට ප්‍රයිම් ගෲප් එකේ ඒගොල්ලන්ගේ ගම්පහ තියෙන ද පැලස් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න ඕනේ. කාගේල්ස් ෆුඩ් සිටි අද 30 වෙනිදා 31 වෙනිදායින් ඒගොල්ලන්ගේ බිල් වයිප් අවුට්ස් වෙන එක ඉවර වෙනවා. ඉතින් ඒ නිසා අද හෙට දවස් දෙකේ කොහොම හරි ෂොප් කරන්න පොඩි තියෙනවා වැඩ ටිකක් කරන්න. එතනට ගිහලා ඒ ටික අපි කියන්නම් තව ඉස්සරහට. NLB ලොතරැයි ගැනත් මතක් කරන්න ඕනේ. ඒ වගේම බජාජ් වීගෝ ත්‍රී වීල් එක ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක ගැන කතා කරන්නත් ඕනේ. ජූලි වාසි ඒගොල්ලෝ ටිකක් දීර්ඝ කරලා තියෙනවා, ටිකක් වැඩි කාලෙකට ජූලි මාසේ පැන්නත් ඒ වාසි ටික ඔයගලන්ට දෙන්න ඒගොල්ලෝ පොඩි ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඉක්මනට ගිහිල්ලා වීගෝ ත්‍රී වීල් එකක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ කාලේ තමයි හොඳම කාලේ. හොඳ හොඳ වට්ටම් එක්ක වැසි ආවරණ කට්ටලයකුත් ඔබට නොමිලේ හම්බෙනවා බජාජ් වීගෝ ත්‍රී වීල් එකක් ගනිද්දි. ඊළඟට අපි ඇලුමෙක්ස් ගැනත් මතක් කරන්න ඕනේ. ඇලුමෙක්ස් කියන්නේ ඇලුමිනියම්. දන්නවනේ ඇලුමිනියම් වලත් තියෙනවනේ බාල ඒවා තියෙනවා, එක එක හරි විදිහට ඒවා හදන්න නැති ඒවා තියෙනවා, අමුද්‍රව්‍ය හරියට පාවිච්චි කරන්න නැතුව හදන ඒවා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම අතරේ ඇලුමෙක්ස් යාගේ බ්‍රෑන්ඩ් එක ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙන රටවල් 17කට යවනවා කියන්නේ නේ. ඉතින් ඒත් ලේසි පාසු රටවල් නෙමෙයි, සිංගප්පූරුව, USA ඒ වගේ රටවල් වලට අපේ ඇලුමෙක්ස් එක යනවා. ඉතින් ඒ නිසා ඒකේ ක්වලිටි එක ගැන ආයි අමුතුවෙන් අපිට කියන්න දෙයක් නැහැ. ඔබටත් නිකන් ඇලුමිනියම් සම්බන්ධව නිකන් දැනුම නිකන් මදි මදි වගේ කියලා හිතනවා නම් ඒගොල්ලන්ගේ තියෙනවා එක්ස්පීරියන්ස් සෙන්ට එකක් නාවල තමයි තියෙන්නේ. එතනට ගියොත් ඕගලන්ට ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි තව චූටි වෙලාවකින් පත්තරේ බලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. වෙලාව 7:58.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන්
4: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
6: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
1: හතර වටේම පත්තර තප්පරේට සිය
2: ආවා ගියා.
8: ඒකයි. ভাই යන්න
2: වෙනවද? වැඩි මං වැඩි මං. Good morning.
8: Good morning. පත්තරට කියලා යත හැකිද?
2: හදිස්සියනේ.
8: ඒකනේ ඒකනේ. Right. පත්තර වලට යන්න කලින් ඉක්මනින් බලමු අපේ අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ ගැන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මතක් කරනවා අපිට 2025 වසර වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට වෙන අවුරුද්දවල වගේම මේ අවුරුද්දෙත් අතිදැවන්ත බෝනස් ප්‍රතිලාභයක් වෙන් කරලා තියෙන බව රුපියල් කෝටි 1460 ඉක්මවා යන බෝනස් ප්‍රතිලාභයක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මේ අවුරුද්දෙත් පිරිනමලා තියෙනවා. රුපියල් බිලියන 247ක විශාලතම ජීවිත රක්ෂණ අරමුදලට හිමිකම් කියමින් රුපියල් බිලියන 275ක දැවන්ත වත්කම් සම්භාරයක් සමග ඉතාම ශක්තිමත්ව අවුරුදු 64ක් තිස්සේ ලංකාවේ මිනිසුන්ගේ ජීවිත පියකුමෙන් මවකමෙන් රැකගත්ත ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් තමයි ඒ පණිවිඩය. අපිත් එක්ක අද දවසේදීත් ඉන්නවා ස්විස්ටෙක්. හුඟ දෙනෙක් ගෙදරක් හදාගෙන යනවා නම් ඉදිකිරීම වැඩ කටයුත්තක නිරත වෙලා ඉන්නවා නම් ඒ වැඩේ අන්තිම හරියට එනකොට ෆිනිෂින් ප්‍රඩක්ට්ස් ටික ගන්නෙ කොහෙන්ද කියලා කල්පනා කරනවා. මේ ෆිනිෂින් ප්‍රඩක්ට්ස් කිව්වම ඉතින් එකක් දෙකක් නෙවෙයි ගොඩාක් තියෙනවා. දැන් කීයකට යන්න වෙයිද හැම තැනම ඇවිදින්න වෙනවා මේ ටික ගන්න කියලා සමහරු හිතනවා ඇති. හැබැයි ස්විස්ටෙක් ඔබට ගෙනල්ලා දෙනවා හරිම ලේසි පහසු තනි උත්තරයක් මේ වෙනුවෙන්. ටයිල් ඇඩ්සිව්, ටයිල් ග්‍රවුඩ්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් වගේ ස්විස්ටෙක් ප්‍රඩක්ට්ස් විතරක් නෙවෙයි, ස්විස්ටෙක් ඕතරයිස් ඩීල කෙනෙක් බලයලත් අලවි නියෝජිතෙක් ඔයාගේ ටවුන් එකේ ඉන්නව නම් බය නැතුව ඔයාගේ ගෙදර ෆිනිෂින් වැඩවලට අදාළ සියලුම නිෂ්පාදන මිලදී ගන්න ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයා ගාවට යන්න. මොකද ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ පාරිභෝගිකයව රවට්ටන්න නැති හරි මිලට ක්වලිටි බඩු විතරක් විකුණන ජෙනුයින් බිස්නස්මන් කෙනෙක්. රයිට්. තව අනුග්‍රහක බවතුන් ගැන කතා තියෙනවා. අපි ඒවා පොඩ්ඩක් පස්සේ බලමු. අපි දිවයින පත්‍රය බලලේ. දිවයින පත්‍රයට මං එන්නේ මෙන්න මේකයි. හෙඩ්ලයින් එක, විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව. මේ යෝජනාව සම්බන්ධයෙන් පුවත් දෙකකින් තමයි අද දිවයින හෙඩ්ලයින් එක හැදලා තියෙන්නේ. අපි විරුද්ධයි, ජනමත විමසුමක් ඕනෑමයි. කොළඹ රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥවරු රජයේ යෝජනාවට ඒකමතිකව විරුද්ධත්වය ප්‍රකාශ කරති. විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව අදූරදර්ශී එකක් බවත්, ඊට නීතිඥයන් සියලු දෙනාම විරුද්ධ බවත්, ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට ආණ්ඩුව යා යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහත්මයා පැවසුවා කියලා තියෙනවා. අනිත් පැත්තේ ප්‍රවෘත්තිය ආණ්ඩුව යන්නේ හරිපාරේ. ජනවර්මයේ නීතිඥවරු එකහෙලා කියති. ජනවර්ම අනුව ගන්න හදන නිවැරදි පියවරක්. අධිකරණ විනිශ්චයන්ට එරෙහිව ගල් ගහපු අතීතය අපට අමතක නෑ. වෙනත් රටවලත් මෙවැනි විනිසුරු සේවා දිගු තිබෙනවා. අධිකරණ විනිසුරුවරුන් සේවයෙන් විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට මේ ආණ්ඩුව ගෙනවෙත් තියෙන සංශෝධන වර්තමානයට ගැලපෙන ජනතාවට අත්‍යවශ්‍ය එකක් යැයි ජනවර්මයේ නීතිඥෝ එකමුතුවේ නීතිඥ හේමක සේනානායක මහතා පැවසුවා කියලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර දෙවනි පිටුවේ සඳහන් වෙලා තියෙනවා මේ පුවත් දෙකේ. ඉතින් මේකට මේ නීතිඥවරු කණ්ඩායමක් විරුද්ධයි, කණ්ඩායමක් එකඟයි. ටිකක් හොය හොය ඉන්නවා මේ විරුද්ධ අය මේකට හරියටම විරුද්ධ ඇයි, ඊට පස්සේ මේ කරන්න හදන අය හරියටම මේක කරන්න හදන්නේ ඇයි කියලා කවුරුත් පින් පොයින්ට් එකට මොකුත් කියන්නේ නැති ගතියක් තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන්. ඉතින් අපි බලාගනිමු වැඩේ කොයි අතටද හැරෙන්නේ කියලා. අරුණ පත්‍රයට මං එනවා. එල්නිනෝ උණුසුම මැද තාප ආඝාතය ඇතිවීමේ අවදානමක්. තාප ආඝාතය කියලා කියන්නේ හීට් ස්ට්‍රෝක් ඇතිවීමේ අවදානමක් තියෙන බව තමයි කියන්නේ. මත්පැන් පැනිබීම පානය මාරාන්තිකයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. එල්නිනෝ තත්ත්වය සමග පවතින උණුසුම මැද මත්පැන් හා පැනිබීම පානය මිනිස් සිරුරට ඉතා අහිතකර බවත්, තාප ආඝාතය ඇතිවී මරණයෙන් කෙළවර වී යාමට එය හේතු වී ඉය හැකි බවටත් සෞඛ්‍ය අමාත්‍යංශය වෘත්තීය සෞඛ්‍ය ඒකකය අනතුරු අඟවයි කියලා තියෙනවා. මේ දිනවල පරිසර උෂ්ණත්වයේ ඉහළ අගයකට පත්ව තිබෙන බවත්, මත්පැන් පානය කිරීමෙන් සිරුරේ විජලනය ඇතිවී විවිධ සංකූලතා මතුවිය හැකි බවත් එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර පැවසුවා කියලා තියෙනවා. එල්නිනෝ තත්ත්වයත් සමග වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් කුඩා දරුවන් ගැබිනි මවුවරුන් මෙන්ම වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ද පෙරවරු 11 සිට පස්වරු 3 අතර කාලයේ අවුරශ්මියට නිරාවරණය නොවී ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බවද මේ ප්‍රජා වෛද්‍ය ඒකකයේ විසින් අපිව දැනුවත් කරලා තියෙනවා. ඒක තමයි අද අරුණ පත්‍රයේ හෙඩ්ලයින් එක. අරුණෙන් මං ගන්නවා මේ ප්‍රවෘත්තියත් නීතිඥ සංගමයේ යෝජනා ගැන මගේ ස්ථාවරය පසුව කියනවා කියලා අධිකරණ ඇමතිවරයා කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ආණ්ඩුවේ යෝජනාවට දැඩි විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඊයේ ඒකමතිකව සම්මත කරගත් කරුණු 7කින් සමන්විත යෝජනාවලිය පිළිබඳව සිය ස්ථාවරය පසුව දැනුම් දෙන බව අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා කියලා තියෙනවා. දැන් අධිකරණ ඇමතිවරයාත් නීතිඥවරයෙක්. එතකොට යා නීතිඥවරයෙක් හැටියට බාය ඇසෝසියේෂන් එකත් නියෝජනය කරනවා. බාය ඇසෝසියේෂන් එක තමයි මේකට විරුද්ධයි කියලා ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන තියෙන්නේ. ඉතින් දෙපැත්තකින් අදාළයි මේක අධිකරණ අමාත්‍යවරයාට. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. අද උදේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සමාජිකයන්ගේ පළමු වතාවට අධිකරණ ඇමතිවරයා සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ස්ථාවරය ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුණා. පැයක් තිස්සේ අධිකරණ ඇමතිවරයා සමග සාකච්ඡා කළා. මෙම ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාවේ සිදු නොකළ යුත්තේ ඇයි කියන කාරණය අපි ඇමතිතුමාට පැහැදිලි කළා. අපි ඉල්ලීමක් කළා ජනාධිපතිවරයා හමුවීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව අධ්‍යයනය කරලා ජනාධිපතිවරයාත් ඒ පිළිබඳව දැනුවත් කරන බව අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කළා කියලා මේ නීති සංගමේ සභාපති රජීව් අමරසූරිය මාධ්‍යවේදීන්ට කිව්ව කාරණා ටිකත් ඒ ආටිකල් එකේ ඇතුළත් වෙනවා. ඉතින් මේ දවස්වල ලොකුවටම කරලියේ කතාබහට ලක් වෙන පුවත බවට පත් වෙලා තියෙන මේ විනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන සංවාදාත්මක හෝ විවාදාත්මක තත්ත්වය පිළිබඳව ලංකාදීප පත්තරයට මං එනවා ඊළඟට. ගැසට්ටුවට මුවාවි සීමාව ඉක්මවා ගෙන්වලා ලුණු කන්ටේනර් 1200ක් වරායේ හිරවෙයි. වටිනාකම කෝටි 100ක්, බහාලුම් 40ක ප්‍රමිති සහතිකත් නැහැ. ආනයන කරුව මගහැරලා කන්න දෙන්නත් විනාශ කරන්නත් බෑ. රේගුව පඹගාලක. ඉකුත් වසරේ මැයි මාසයේදී ලුණු ආනයනය කිරීමට රජය දුන් සහන කාලයේ ප්‍රයෝජනයට ගනිමින් මෙරටට ගෙන් වූ ලුණු බහාලුම් 1200ක් තවමත් වරායේ සිර වී තිබෙන බව වාර්තාවේ. ලුණු තොගය විනාශ කිරීමට හැකියාවක් නොමැතිව රේගුව දැඩි අර්බුදයකට පත්ව ඇති බවත්, විනාශ කිරීමට රුපියල් කෝටි 50කට වැඩි මුදලක් සහ විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වී තිබෙන බවත් රේගු ආරංචි මාර්ග ප්‍රකාශ කරලා තියෙන කිව්ව කෙනෙක් නෑ. මේ ආරංචි වෙලා තමයි හෙඩ්ලයින් එක ලියලා තියෙන්නේ. ඉතින් මේ ලංකාදීපේ අද ප්‍රධාන සිරස්තලය, කියන්නේ ඉස්සරහ පිටුවේ ලොකෝටම දාලා තියෙන පළවෙනි පුවත, ඒක ආරංචි මාර්ග ඇසුරෙන් තමයි ඉතින් දාලා තියෙන්නේ. ලාභ ලැබීමේ අරමුණෙන් මෙරටට ගෙන් වූ ලුණු තොගයක් විනාශ කිරීම සඳහා රජය රුපියල් කෝටි 50ක මුදලක් වේදම් කිරීම කිසිසේත් කළ යුතු නැති බවත්, කළ යුත්තේ එම ලුණු තොගය ගෙන් වූ ආනයන කරුවන්ට දඬුවම් දිය හැකි පරිදි ගැසට් පත්‍රය සංශෝධනය කිරීම බවත් රේගු ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. ඉතින් තමන් ගෙන් වූ ලුණුවල වගකීම බාර නොගන්නා ආනයන කරුවන්ට දඬුවම් දීමට පවතින ගැසට් පත්‍රය යටතේ හැකියාවක් නොමැති බවත්, ගැසට් පත්‍රය සංශෝධනය කරන ලෙස මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් කිහිප වතාවක් ඉල්ලීමක් කළත් ඔහුගෙන්ද නිසි පිළිතුරක් තවමත් ලැබී නැති බවත් පැවසෙයි කියලා තියෙනවා. මේ කිව්වේ කවුද කියලා නැහැ. හැබැයි මේ ආනයන කරුවන්ට මෙහෙම ආනයන කරුවෝ භාණ්ඩ ගෙන්නලා ඒකේ වගකීම ගන්න නැතුව අතහැරලා දැම්මහම ඒව විනාශ කරන්න රජයේ සල්ලි වියදම් කරනවා වෙනුවට එහෙම වගකීම ගන්න නැති ආනයන කරුවන්ට දඬුවම් දෙන්න පුළුවන් විදිහට ගැසට් පත්‍රය සංශෝධනය කිරීම ඇත්තටම ඒක හොඳ යෝජනාවකුත් තමයි. ඒ ගැන ඇමතිවරයාට කීප සැරයක් කතා කළාට ඇමතිවරයාට කියන්නේ මම හිතන්නේ නියෝජ්‍ය ඇමතිවරයාට තමයි කතා කරපු බව කියවෙන්නේ. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාට කීප සැරයක් ඒ ගැන දැනුවත් කළත් හරි ප්‍රතිචාරයක් හම්බෙලා නැහැ කියලා ආරංචි වෙලා තියෙනවා ලංකාදීප පත්තරේට. දින මින පුවත්පතටයි අපි ඊළඟට එන්නේ. කතරගම දෙවිනුවර සබරගමුව දේවාල පෙරහැර වීථි සංචාරය කරයි කියලා ඡායාරූප සහිතව වාර්තා කරලා තියෙනවා. මේ කිසියම් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වෙයි කියලා කාවඩි පෙරහැර එහෙම නතර කරන්න උත්සාහ කරලා නැවත හැමෝම නැටුවා කොහොම හරි. ඉතින් කාවඩිත් නැටුවා. කාවඩි නටන්න කලින් තව තව විවිධ ආකාරවලට විවිධ අය නටනවා අපි දැක්කා. කොහොම හරි අන්තිමේදී කාවඩිත් නටලා ඒ වැඩේ ඉවර වුණා. ඊට අමතරව රජයේ නඩත්තුවට වැඩිපුර වියදම් කිරීම සාධාරණ නැහැ. භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනයට යොදවනවා කියලා ජනාධිපතිතුමා ඔයා කිව්වයි කියලා තියෙනවා. සාංගික දේපලක් වගේ භාණ්ඩාගාරයේ සල්ලි රකින්නවා කියලා කලින් කිව්වා. ඒ අතර ඉඳලා ඉරලා මෙන් ඕස්ට්‍රේලියාවට ගෙවන්න ඕන සල්ලි වියට්නාමයට ගෙව්වා ඩොලර් මිලියන 2.5ක් වගේ පොඩි පොඩි කේස් ආවට භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනයට යොදවනවා කියලා ඔන්න ජනාධිපතිතුමා නැවත පොරොන්දු වෙලා තියෙනවා. පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් වැඩි කරනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම කඩිනම් කරනවා කියලත් කියලා තියෙනවා. ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තමයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කරලා තියෙනවා. ඔන්න ඔය තමයි අද දවසේ පත්තරවල ගිහිල්ලා තියෙන විස්තර. ඉවර කරලා යන්න කලින් මතක් කරන්නම් රත්තරන් ණයදෙන ඉස්තරම්ම තැන CDB රන් ණය. ඔබ වෙනුවෙන් දැන් CDB රන් සහනය සූදානම් කරලා තියෙනවා. ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට තමයි මේ රන් සහනය ලැබෙන්නේ. මේ තරගයට ඇතුළත් වෙන්න වැඩි විස්තර දැනගන්න අදම ළඟම තියෙන CDB ශාඛාවට එන්න, නැත්නම් 0111738388 කෝල් එකක් දෙන්න. රිට්ස්බරි රොකෝවා කරගෙන යන ප්‍රමෝෂන් එක ගැන අපි අදත් මතක් කරනවා. ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නේ නැති අවස්ථාවක් රිට්ස්බරි රොකෝවා ඔබට ලබා දෙන්න සූදානම්. ඒ තමයි තමාගේ අත්තකුරු වලින්ම අත්සන් කරපු ලයනල් මෙස්සි අත්සන් කරපු ටී-ෂර්ට් එකයි. ටී-ෂර්ට් එකක් කියන්නේ මේක ඇත්තටම නිල ආජන්ටිනා ෆුට්බෝල් ජර්සි එකක් හම්බෙන්නේ. ඒ වගේම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අත්සන් කරපු නිල පෘතුගාල් ෆුට්බෝල් ජර්සි එකකුත් ඔයාට දිනාගන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව කස්ටමයිස් කරපු පාපන්දු ජර්සි 300ක් දිනාගන්නත් තව 300 දිනකට අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නේ රිට්ස්බරි රොකෝවා චොක්ලට් මිලදී අරගෙන ඒකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා තරගකාරී වෙබ් අඩවියට පිවිසෙන්න. වෙබ් අඩවියට පිවිසලා ඒකේ රෙජිස්ටර් වෙලා වෙබ් අඩවියෙන් ඔබට හම්බෙන යුනික් කෝඩ් එක ඇතුළත් කරලා ඔබගේ ඡායාරූපයක් උඩුගත කරන්න කියලා තමයි අපිට පණිවිඩය ලැබිලා තියෙනවා. හැබැයි දැන් අපිව නැවත දැනුවත් කරලා තියෙනවා නෑ, ඔයා කන්න ගත්ත රොකෝවා චොක්ලට් එකේ පින්තූරයක් තමයි අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න පටලවා ගන්න එපා. යුනික් කෝඩ් එක ඇතුළත් කරලා රොකෝවා චොක්ලට් එකේ පින්තූරයක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔබ තරගයට ඇතුළත් වෙනවා. අගෝස්තු 20 දක්වා මේ තරගය ක්‍රියාත්මකයි. ඔන්නෝවයි තොරතුරු විස්තර ගිහිල්ලා එන්නම් හෙට දවසේත් පත්තරේ විස්තරය අරගෙන. සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
2: උදේ 8:13යි.
9: වේලාව ඔබ වෙත ගෙනාවේ
10: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

0: यह था टॉप स्टोरी।
1: उप पुलिस परीक्षक वरेकु अतरंगुवट දෙහිවල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. එහිදී සැකකරු සතු තිබී හෙරොයින්, ගංජා සහ විදෙස් රටවල නිෂ්පාදිත දුම්වැටිද සොයාගෙන තිබෙනවා. ඔහු දැඩි ලෙස මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයෙකු බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ. උප පොලිස් පරීක්ෂකවරයා 26 හැවිරිදි වියේ පසුවන පුත්කලෙක්. ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙතර වත්තල කදිරාන පල්ලිය වත්ත ප්‍රදේශයේදී පැවති සාදයක් අතරතුරදී පුත්කලයෙකුට වෙඩි තබා ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසයේ මකින් අතරංගුවට ගෙන තිබෙනවා. වෙඩිතැබීම සිදුව තිබුණේ මටක්කුලියේ කුඩු රොෂා නැමැත්තා ඉලක්ක කරගනිමින්. ඉලක්කය වරදීමෙන් වෙඩි ප්‍රහාරය එල්ලුවේ රොෂා නැමැත්තා අසල සිටි පුත්කලයෙකු වෙතයි. වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලැබූ පුත්කලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 888 666.

0: මේ උදේ.
1: හරි හරි.
0: ඉතින් සමහර වෙලාවට මේ අලුත් කර්මාන්තයක් හුරු කරගන්න.
1: ඕකේ.
0: ඔක තැනක්. සමහර අය වඩු වැඩ කරනවා. සමහර අය කිචන් එකේ වැඩ කරනවා. හ්ම් හ්ම්. යකඩ වැඩ කරනවා. එක එක ජොබ් මේක ඇතුළේ ඉගෙන ගන්නත් පුළුවන්.
1: හා රයිට්.
0: ඇත්තටම මිනිහ කිරේ දාන එකේ බලාපොරොත්තුව හොරෙක් ඇතුළට දාලා අපරාධකාරයෙක් එළියට ගන්න එක නෙමෙයිනේ. මම දන්නේ දැන් තියෙන සිස්ටම් වල මේක කොහොමද වෙන්නේ කියලා මට අදහසක් නැහැ. මේ ඒක දැනගන්න ඉතින් හිරේ ගිහිල්ලා තමයි දැනගන්නේ. ඉතින් දැන් තියෙන සිස්ටම් එකේ අර සාමාන්‍ය අපරාධකාරයෝයි ආයි පැලගහේ අපරාධකාරයෝ ඔක්කොම එකට කලවෙමින් ඉන්නකොට නිකන් මේ පොඩි වැරද්දකට ඇතුළට ගිය එක එළියට එන්නේ සුප්පිරි වර්ගය හොඳම මංකොල්ලකාරයෙක් අපරාධකාරයෙක් වෙලා කියන අදහස සමාජගත වෙලා තියෙනවා.
1: යස්.
0: ඒව නිකන් ඉන්නකොට ඔබට හිතන්න පුළුවන් දේවල්. මම නම් කියන්නේ ඇත්තටම මේ මට පොඩි අදහසක් තෝන් මේක මගේ අදහසක් නෙමෙයි. පුළුවන් නම් මේ හිර ගෙදරක තියෙන තත්වය මේ දරුවන්ට මෙයා පෙන්වන්න ඕනේ පොඩි කාලේ ඉඳලා. හිර ගෙදර කොහොමද ඔපරේට් වෙන්නේ? ඒක ඇතුළට ගිහාම මිනිස්සුන්ගේ නිදහස සීමා වෙන හැටි.
1: හරි.
0: ඒව මේ අපේ දරුවෝ ඇස් දෙකට දකින්නවා නම් ඔය හිරේ යන වැඩ කරන්න හීනකින්වත් හිතන්නේ නැති වෙයි කියලා තමයි මට හිතෙන්නේ.
1: අනිවාර්යෙන් මටත් ඒක හිතෙනවා.
0: ඔව්. ඉතින් මේ අපි කීයෙන් කී දෙනාද මේ හිර ගෙදරක ඇත්ත තත්ත්වය දැකලා ඇත්තේ? හරි. අපි අපේ කතාවටම ඔය පඬිතකම් වැඩක් නැහැ. ඉතින් අපි ඔය මේ ලොරි ටෝක් දුන්නා කියලා ඒව ආදනවා දන්නේ අපිට ඕන විදිහට.
1: ඒ කියන්නේ කවදද උනේ
0: එහෙම? කතා කරන්න එපා. ඒ දන්නේ අපි මේව කතා කරන්නේ. ඔය අපිත් ඔය චේන් තැන දන්නේ ඉන්නේ. ඉතින් මේ ඔන්න ඔයගේ හිර ගෙදරක ඔය විනෝදාංශයට කාලය ගත කරන්න චිත්‍ර අඳින්න දීලා තියෙනවා.
1: දැන්
0: එකම හිර කුටියක ඉන්නවා හිරකාරයෝ දෙන්නේ.
1: හරි.
0: මේගොල්ලෝ ඉන්න හිර කුටි උඩ තියෙනවා මෙහෙම කූරු කූරු කූරු ජනේල් ගහපු.
1: හ්ම්
0: හ්ම්. ඒක කූරු කූරු ගහලා
1: තියෙනවා. ආ රයිට් ඕකේ.
0: එහෙනම් පොඩි පොඩි පොඩි ජනේලයක් තියෙනවා. ඔය ඇත්ත වැලිකඩ පැත්තෙන් එහෙම යනකොට පොඩ්ඩක් බලාගෙන යනනම් ඔයාට ඔයාට ඈතින් බලා ගන්න පුළුවන්. ඒ වගේ තැන් තියෙනවා සමහර ලාවට හිරකාරයෝ තේවේ අර කූරුවල එල්ලිලා එළිය බලාගෙන ඉන්නවා.
1: ඒවා චූටි ජනලියම් පෑන් ලයිට් එකට වඩා ටිකක් ලොකුයි.
0: ටිකක් ලොකුයි. ඒ වගේ ජනේලයක් තියෙනවා. ඉතින් මම මේ කිරණ හිරගෙදරත් ඔහොම අර කූරු ගහපු ජනේලයක් තියෙනවා. ඒ ජනේලෙන් ඈත පේනවා ලස්සන කන්දක මේ මහ විශාල ගහක් තියෙනවා.
1: හා.
0: දැන් හිරකාරයෝ දෙන්නෙක් ඉන්නවා කියවනේ. මේ දෙන්නටම මේ චිත්‍ර අඳින බඩුයි කැන්වසුයි ඔක්කොම දීලා තියෙනවා. ඉවරන්ට කිව්වා කාලය ගත කරන්න චිත්‍ර අඳින්න කියලා. එක හිරකාරයෙක් ඇඳලා තිබුණා අර ජනෙල් කූරු අතරින් ඈත පේන කන්දයි ඒක තියෙන මහා විශාල තනි ගහයි හරි ලස්සනට ඇඳලා.
1: හරි.
0: අනිත් හිරකාරයෙක් ඇඳලා තිබුණේ අර ජනෙලේ තියෙන කූරු ටික විතරයි. පරිසරය එකමුණාට මිනිස්සු ජීවිතේ දකින්න විදිහ වෙනස් නේද?
1: Yes.
0: ඉතින් ඒක තමයි සමහරලාට මේ වැඩසටහනේ හිටියට ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක දකින විදිය වෙනස්. මට මේක තේරෙන විදිය වෙනස්. මේක එකම ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න මිනිස්සයාට අපි කියන ආරංචිය දැනෙන විදිය වෙනස්. ඇහෙන විදිය වෙනස්. කෙනෙකුට හිතන්න පුළුවන් අපි විහිළුවෙන් තහළුවෙන් මාර කතාවක් කියනවා කියලා. කෙනෙකුට හිතන්න පුළුවන් උදේ ඉඳන් රෑ වෙනකම් මං ඔයාව නෝන්ඩි කරන වෙන වැඩක් මේක වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම තමයි නේද?
1: මේක එක්කෙනෙක් එක්ක විදියට හිතනවා.
0: එක්ක විදියට හිතනවා.
1: ඒක ලොකුට වෙනස් කරන්නත් බෑනේ තින් නේද?
0: එකම හිරේ ඉඳගෙන එක හිරකාරයෙක් ජනෙල් කූරු ටික විතරක් දකිනකොට තවත් හිරකාරයෙක් ඒ කූරු වලට එහායින් ඈතින් තියෙන කන්දයි ඒ මහ විශාල ගහයි චිත්‍රයට නගන්න කල්පනා කරනවා. ඒකෙන් ඔබ ඉන්නේ මොන කෑල්ලේද?
1: මන්ද?
0: සින්දුවක් දාන්න.

0: ලොතරය ගන්න. ගත්තොත් ගන්නේ අපි NLB ලොතරයි කියලා හිතාගන්න.
1: Yes.
0: ඕවා ගන්න අපිට හේතු ඕන් තරම් තියෙනවා. ඇදෙන සම්භාවිත වැඩිම එකෙන් අපි ගන්න එක ගන්න. ලොතරයි පහක් ගත්තොත් එකක් ඇදීමේ සම්භාවිතාව තියෙන NLB ලොතරයි. NLB නම් ලොතරයි මොනවා වුණහම මොකද? වෙන ඕන දෙයක් වෙච්චාවේ. මිස් මම කියන්නේ මිස් මට අවශ්‍යදී. ඔයාට මේවා තේරෙන්නේ නැහැ. ඔයා මේවා කියන්නේ මම නැති වෙලාවටනේ. මේ ටික හොඳට රෙකෝඩින් මැෂින් දාගෙන ඉඳලා ගෙදර ගිහිල්ලා ලියාගෙන පතනවා පහුවෙන්දල මෝ ඔය කාවේ නැත්තම් ওই ටික මගේ වගේ කියන වන්දනවා. හැබැයි හරියට දෙයක් කියන්නේ නැන ගන්න. කෝටි ගානම මම ප්‍රාර්ථනා කරන්නේ මෙයාගේ ගේ ඉස්සරහ මෙයාට තරහ ඇන්ටි කෙනෙක් ඉන්නවා. ඒ ඇන්ටිටම දෙවියනේ එදියන් කෝටි ගානම මට මේ යෝධිට දෙන්න ඊට වැඩිය දඬුවමක් මං කියන්නේ.
1: එදාට තමයි කැරම් බෝඩ් කාඩ් සෙට් ඔක්කොම අවශ්‍ය කරා.
0: චෙස් ඉඳන් බෝඩ්. එතකොට දැන් කාගිල්ස් එක අපි දැන් කතා කරන බහන්ඩ 20ක් විතර ඒගොල්ලෝ යුනිලීව නිෂ්පාදන අඳුනලා දීලා තියෙනවා. මතක ඇතුව ඔබ බහන්ඩ ගන්නකොට ඔබ මතක දැන් රුපියල් 2000 පණිනකොට ඔන්න දැන් ඔබට අවස්ථාව උදා වෙනවා 2000 පණිනකොටම මේ බිල් වයිප් අවුට් එකට සෙට් වෙන්න.
1: අර යුනිලීව නිෂ්පාදන තුනක් ලයිස්තුවේ
0: දාන්න. හරි. යුනිලීව නිෂ්පාදන 20ක් නම් කරලා තියෙනවා.
1: හරි.
0: ඒ 20 මොන හරි තුනක් ඔබ ඔය බඩු බාස්කට් එකේ තිබුණා නම් දැන් ඔන්න ඔබට බිල් වයිප් අවුට් එකට යන්න ඕන කරන සම්පූර්ණ වටපිටාව සෙට්. හරි
1: හරි.
0: ඔබට එහෙම ලොකුවට මුකුත් කරන්න දැන්නේ ඒ යුනිලිව නිෂ්පාදන තුනකුයි රුපියල් 2000 පැනපු බිලකුයි තමයි දැන් ඔබට සෙට් වෙන්න ඕනේ.
1: හරි.
0: ඉතින් ඉමින් ඉමින් දැන් ඔබ එතන ඉන්නවා. ඉතින් දැන් ඔබේ හිතේ තියෙනවා බිල් වයිප් අවුට් එකේ ඒ එතන ඉතන හැම වෙලාවෙම ඉතින් බිල වයිප් අවුට් වෙන්නේ නැහැ. කියන්නේ නමුත් මම බලන් ඉඳද්දි බිල් වයිප් අවුට් වෙච්ච මිනිස්සු ඉන්නවා. මේකට මිලියන ගාණක් සල්ලි වෙන් කරලා තියෙනවා කාගෙල්ස් එක.
1: හරි.
0: මේ මාසේ ඉවර වෙනකල් මේ බිල් වයිප් අවුට් සෙට් වෙනවා.
1: රයිට් දැන් මෙච්චර අපේ ඇස හැමතිස්සෙම වැඩ වැඩ වැඩනේ. ඇසටත් පොඩි විවේකයක් හම්බෙන තැනක් තමයි නිදා ගන්නවා කියන එක. ඇසට විතරක් නෙමෙයි ශරීරේ තියෙන හැම අංගයකටම විවේකයක් දෙන මොහොත තමයි නිින්ද කියලා කියන්නේ. ඉතින් අපෙන් ඒගොල්ලෝ විවේකේ ඉල්ලනවා. අපි තව ඉන්නෝනේ හැරිලා ඉන්නෝනේ තව වැඩ කරන්න ඕනේ, TikTok videos බලන්න ඕනේ, අරක කරන්න ඕනේ. අපි වෙනම එකක්.
0: ඔය ටික තමයි අපිට මොනවත් කරගන්න බැරි. දවස පුරාම අපි වැඩ කර කර ඉඳද්දි අපිට හම්බෙන දේවල් අපි කරන වැඩ අපිට හම්බෙන මිනිස්සු අපේ වැඩ කටයුතු ඒවත් එක්ක මේ අපේ තියෙන මේ ඇඟේ එනර්ජි ලෙවල්ස් වෙනස් වෙනවා. හැම මිනිහෙකුටම ආවෙනික වෙච්ච එනර්ජි ලෙවල් එකක් තියෙනවා.
1: ඕකේ.
0: ඒක හරි තැන තියෙන නියුට්‍රල් පොසිෂන් එකේ තියෙනකොට හැය හරිම හරි බැලන්ස් මිනිහ. අන්න ඒ මට්ටමට ආවම තමයි මිනිහෙක් රිලැක්ස් වෙන්නේ. දැන් ඔයා රිලැක්ස් වෙන විදිහට නෙමෙයි මිස් මම රිලැක්ස් වෙන්නේ.
1: අනිවාර්යෙන්.
0: මගේ සම්පූර්ණ වෙනස්. මම දවස පුරාම එකතු කරගත්ත ටික මට කොහෙන් හරි හලා ගන්න තියෙනවනේ. ඕ මං ආයි දවස ඉවරලා මට රිලැක්ස් මිනිහෙක් වෙන්න පුළුවන්. මේ බයෝරිද්මික් මෙට්‍රොස් එක ඔයාගේ නැචරල් එනර්ජි එක ආපහු වරන් දෙන්න වට උදව් කරනවා. මේ ඒගොල්ලන්ගේ තියෙන මෙට්‍රොස් පෙලින් එකක්. මෙට්‍රොස් ජාති හයතක් තියෙනවා. ගිහින් බලන්නකෝ.
1: මොඩ් ප්ලේස් නේ තියෙන්නේ.
0: මොඩ් ප්ලේස් එක නේ. ගිහින් බලන්නකෝ නිකන් විසිට් එකක් දාන්න. ගිය ගමන් මෙට්ටේ ඔළුවේ තියලා ගැට ගහන්න නැහැ. ගෙදර නම් පලයන්ලා කියලා. සමදින තමයි මෙට්ට ගන්න.
1: හරි.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර බ්ලෝ වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලරක් තමයි.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: නොලිමිට් සේල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සුපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555
6: අමතරව විශේෂ අංගරසක් සමගින් Bajaj ත්‍රිරෝද රථය 236 cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new Bajaj ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited within
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet Rhino roofing within හඳුන්වා දෙන Rhino premium roofing sheet වැඩි විස්තර සඳහා 1396 අමතන
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
10: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pierce Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678

0: ගිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 01117888666
3: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01114 667222 අමතන්න.

0: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගින්න දැත්තත් no problem.
2: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්ප්‍රේ

0: නාමය.
1: ඉති රියවැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝදරථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පිරිස් e-mobility
2: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
4: ඉස්තින්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LBSIM app එකෙන්.
2: වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දේ. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමයි. අමතන්න 0.1 1 5 800 LOLC රන් සවි රන් අය සේවාව පරිස්සමට තියෙන රත්තරන් 98.4 98.4

0: ඔබ පික්මි ෆ්ලෑෂ් පාවිච්චි කරලා තියෙනවද? පික්මි ෆ්ලෑෂ්.
1: ඔව්.
0: පික්මි ෆ්ලෑෂ් එක පොඩි පොඩි දේවල් අපි ට්‍රාන්ස්පෝර්ට් කරන්න පාවිච්චි කරන සර්විස් එක.
1: රයිට්.
0: එතකොට පික්මි එකෙම ට්‍රක්ස් කියලා වෙනම කැටගරි එකක් තියෙනවා. ලොකු දේවල්. මොලේ නැතිම මිනිහෙක්වත් මේ චූටි කේක් එකක් කවන්න අඩි 16 මාර්ක ලොරියක් ඕඩර් කරන්නේ නැහැ නේද? නේද?
1: ඔව් නෑනේ.
0: අඩි 16 මාර්ක ලොරියක් ගෙනහැල්ලා මේ කේක් එකක් කවන්න එහෙම.
1: මට ආසයි ඔය සර්ප්‍රයිස් කරන්න.
0: එහෙම කරයි කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. නමුත් එහෙම මිනිස්සු කරන්නේ නැහැ. එතකොට පොඩි පොඩි දේවල් පොඩි පාර්සල්
1: හරි
0: ડોකියුමන්ට්ස් එහෙම සමහර ලාට යවන්නේ නෝ ඔෆිස් එකේ මොන හරි අමතක වෙලා තියෙන දේක් ගෙන්න ගන්න. ඇයි පොඩි බයික් එකක් 3 wheel එකක් පොඩි බට්ට වෑන් එකක් දාලා චූටි චූටි දේවල් එවන්න පුළුවන්. ඒ බහන්ඩේ විදිහට වාහනේ සිලෙක්ට් කරන්න අපිට තේරෙනවා. ඉතින් මේ පාර්සලයක් යවම කොහෙද තියෙන්නේ දැන් ගියාද දැන් කොච්චර ළඟයිද ඒ ටික. පාර්සල රිසීව් කරන එක්කෙනාට විස්තර යවන්න පුළුවන් බලා ගන්න ඕන පාර්සලේ මගේ එනවා එන තැන බලා ගන්න. වාට සල්ලි ගෙවල යවන්න පුළුවන් එතන ගිහලා drop කරාට පස්සේ ඒක ගෙන්න ගත්ත මිනිහට සල්ලි ගෙවන්න set කරන්න පුළුවන්. එතකොට ඔබේ පාරිභෝගික බොහෝයි කදාල ක්‍රියාපටිපාටිය හෑන්ඩල් කරන විදියට තමයි ඒක. ඔන්න පික්මි ෆ්ලෑෂ්. ඉතින් ඔබේ ව්‍යාපාරයේ දියුණුවට මේගොල්ලන්ව පොඩි අත්වලක් විදියට තියාගන්න. දැන් ඔබේ ඩිලිවරි ප්‍රශ්නය ගැන ආයෙනම් කතා කරන්න බෑක විසඳලා තියෙන පික්මි එකේ.
1: හරි ඔකේ. අපි යන්නුනේ රූෆ් ටොප් එකට යන්නුනේ අරවින්ද. අපි රූෆ් ටොප් එකට ගිහලා අපි කතා කරමු අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන, අනාගතය ගැන, අපි දෙන්න ගැන.
0: නෑ අපි දෙන්න ගැන මොකද කතා කරන්න කියන්නේ මට අහසයි දැනගන්න.
1: ඉතින් ඔයගලන්ට රූෆ් ටොප් එකක් හදාගත්තට මට කියනවා ඒකේ තියෙන
0: ප්‍රයෝජන. හදාගත්තනේ හොඳ වේදමත් දාලා.
1: ප්‍රයෝජන මොනවද කියන්නේ රූෆ් ටොප් එකේ?
0: අර කනාට වෙච්ච මල් පෝච්චි ටික තියලා තියෙන එක. හරි එකක්
1: ඕක.
0: හරි. හදපු මුල් දවස්වල ගිහලා උඩට නැගලා මහේෂාක් කෙලීලාවෙන් අද්දකත් බැඳගෙන බට පිට බලාගෙන හිටියා. දැන් මොකද්ද උනේ දැන් ඒ රූෆ් ටොප් එක? දැන් ගෙදරින් කියන තමුසේ මේ රූෆ් ටොප් එකක් හදාගෙන මේක අයිසෙ ගිනි කබල වගේ වසන්න නෑ මේක ඉන්න මිනිස්සුන්ට. ඒසීයක හවස දෙකේ ඉඳන් දාගෙන. ඇයි මේක රස්නේ බස්සන්?
1: ඕ ඒකනේ.
0: ලයිට් බිල එහෙන් ඒසී දාලවත් ඒසීත් සවුත් වෙනවා ඒ තරම් රත් වෙලා
1: තියෙනවා.
0: දැන් මොකද්ද කරන්නේ? අපි දෙනවා ඔබට සොලූෂන් එකක්. ලංකා ටයිල් අඳුන්වලා දෙනවා කූල් රූෆ් ටොප් ටයිල් කියලා කන්සෙප්ට් එකක්. මේක නෝමල් ටයිල් එකක් වගේ තමයි බැලුව බැලමට. නමුත් තාප තරංග ඉරේ තාප තරංග ආපහු හරවලා යවන්න මේ ටයිල් එක හදලා තියෙන මටීරියල් එකට පුළුවන්. එහෙම මටීරියල් ඕන තරම් තියෙනවා. අපි එහෙම ස්ටිකර් ඉඳන් දැකලා තියෙනවා. අපිට ඉර එළිය ප්‍රශ්නයක් නෑ.
1: ඕ ඇත්ත.
0: අපිට ඉරෙන් එන උණුසුමේ තමයි ප්‍රශ්නයක් තියෙන. උණුසුම නෙමෙයි මේක. ඒ
1: කියන්නේ වචන නෑ කියන්න.
0: ඉන්න බෑ.
1: ඕ ග්‍රීස් මේ ග්‍රීස්.
0: ඉන්න බෑ. ඉන්න බෑ. ඉන්න බෑ. ඉන්න බෑ. ඒ ඉන්න බැරි කරලා තියෙන එක අපි මේ ටයිල් එක දාලා ඉන්න පුළුවන් කරන්න යන. ඊට පස්සේ ඔබට දවස පුරාම AC දාගෙන ඉන්න උමනාවක් නෑ. රූෆ් ටොප් එක හදපු එක ගැන ඔබ ඔබටම ආඩපාලි කියාගන්නේ නෑ.
1: හරි ඔකේ.
0: පොඩි මේ චේන්ජ් එකක් තියෙනවා මේක කරලා දාමු. අඩුමතර මේ තෝරගත් ඒරියා එකටවත් මේකෙන් ඔබ බලාපොරොත්තු වෙනවට හිතනවට වඩා ලොකුම ලොකු සහනයක් මේ ටයිල් එකෙන් අරන් දෙන්න පුළුවන් ඈ.
1: හරි ලංකා ටයිල්
0: කියන්නේ නෑනේ.
1: දැන් මම බැලුවා මේ හච් පැකේජ් මම වෙන පැත්තකින් අද බලලා කතා කරන්නේ අරවින්ද. හැම ජෙනරේෂන් එකකටම ගැලපෙන විදිහට මේ හච් 15 හදලා තියෙනවානේ. හිතන්නකෝ දැන් අපිට වඩා අපේ ඉස්සරහ ජෙනරේෂන් එක ගත්තොත් ඒගොල්ලෝ වැඩිපුරම ස්නැප්චැට් පාවිච්චි කරනවා. ඩිස්කෝඩ් පාවිච්චි කරනවා. ඉතින් ඒගොල්ලන්ව ටච් කරලා තියෙනවා. ඊට පස්සේ අපෙන් කලින් ජෙනරේෂන් එක ගොඩක් වෙලාවට ඔය ලින්ක්ඩ්ඉන් වල ඒගොල්ලෝ සමහරක් වෙලාවට YouTube තමයි වැඩිපුරම බලන්නේ. දැන් අපි TikTok බලනවා, අපි FB බලනවා. එහෙම එකක් තියෙනවානේ. ඒ හැම ජෙනරේෂන් එකක්ම මේ හච් 15 දාගත්ත කියලා කියන්නේ ඒගොල්ලන්ට සි රුපියල් 1199 මාසෙටම ගෙවන්නේ. ඇප්ස් තියෙනවා 15ක් unlimited data.
0: කාලෙන් කාලට පාවිච්චි කරන ඇප්ස් වෙනස් වෙනවා.
1: වෙනස් වෙනවා. yes.
0: මේ සමහර ඉන්ස්ටාග්‍රම් එකේමයි ඉන්නේ.
1: හරි.
0: තාමත් අපි WhatsApp පැත්තට තමයි කැමති.
1: හරි.
0: Facebook වලට කැමති. සමහර අය TikTok වලින් යනවා. මේක පාවිච්චි කරන මිනිස්සු කවුරු වුණත් මේ පැකේජ් එක ඇතුලේ හැමෝටම තමන්ගේ ගාන බේර ගන්න, තමන්ගේ වැඩේ කරගෙන ගාන බේර ගන්න.
1: yes.
0: රුපියල් 1199ට apps 15කට unlimited data offer කරන වෙන පැකේජ් එකක් හම්බුනොත් අපිට කියන්නකෝ. අපි මේක කියන කෙනාට ඒක කියන්න.
1: හරියට හරි. ඉතින් ළඟම ඉන්න නියෝජිතයව හම්බ වෙන්න ඕගලන්ට ඇක්ටිවේට් කරගන්න පුළුවන් හච් 15 පැකේජ් එක.
0: බටර් ටිකක් ගාම්. කොහෙද ගන්න? ගෑවුණු තැන ගෑවයි ඈ.
1: අනිවාර්යෙන් තල්වත්ත බටර්.
0: තල්වත්ත බටර් කාලම බලන්න ඕනේ. දැන් නම් ඔබ එක එක ජාතිය බටර් පාවිච්චි කරලා ඇතිනේ. දැන් බටර් ගැන ඔබට හොඳ විශේෂඥ දැනුමක් ඇතිනේ.
1: අනිවාර්යෙන්.
0: ඉතින් try කරලා බලන්නකෝ පැල්වත්ත බටර් එකත්. හොඳ උණු උණුවේ අල්ලපු රොස්පාන් එකට බේකරියෙන් ගන්න. වේගෙන් ගෙදර යන්න. වේගෙන් යන්න.
1: yes.
0: වේගෙන් ගෙදර ගිහිල්ලා රොස්පාන් එක නිවෙන්න කලින් පලන්න දෙකට.
1: හරි.
0: සම්බෝලයක් හදන්න.
1: වේගෙන්.
0: වේගෙන් නදන්න ඕනේ.
1: නැත්නම්
0: ගම්මිරිස් ටිකක් ගන්න. වැඩි වේගෙන් ගන්න එපා. ඒක පියන ගැලනොත් මාරම.
1: ඒ තුන් සාමාන්‍ය වේගෙන්.
0: ගත්ත බටර් ටික ගෑවා පැල්වත්ත බටර් ඩිංග.
1: හරි ඔකේ.
0: වැව්වා වාටි කපනවා නම් කැපුවා නැත්තම් මේවා කැපුවා දෙකට තුනට පොඩි කෑලි වල කපන්න ඕන. කපලා කාලා බලලා ෆොටෝ එකක් ගාලා කමෙන්ට් එකක් දාන්න. අපි බලලා කෙල්ල ගිල්ලා ඔබට බඩේ අමාරු වෙනවා කමන්න.
1: මං කතා ෆ්‍රිජ් කියන්නේ. මම දැන් කියන්නේ රෙෆ්‍රිජරේටර්.
0: හා හා ලොකු රෙෆ්‍රිජරේටර් ෆ්‍රිජ් වලට.
1: ඒ ලොකුයි තමයි ෂොක් මේක 276ක්
0: කැපැසිටි. රෙෆ්‍රිජරේටර්. ෆ්‍රිජ් කියාගත්තත් මේ මෑතකදී අමාරු.
1: ෆ්‍රිජ් කොහමද ලියන්නේ?
0: හා ෆ්‍රියන්න අල්දැන් ෆ්‍රිජ්.
1: කඩේ සිංහලෙන්
0: FRIDGE. ඒ මොකද?
1: ෆ්‍රිජ්.
0: ඒ මොකද? මොනවා ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා. මොනවා ප්‍රශ්න?
1: ප්‍රශ්නක් තියෙනවා යන්න සිංහයකට කියලා කතා කරගන්න.
0: කතා වස්සන්න හොඳම දෙයක් තමයි.
1: ඉක්මනට
0: ගෙවන්න ඕන නම් ටිකක් වැඩියෙන් ගෙවලා ඉවර කරගන්න පුළුවන්.

0: ඉස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710-666-222 ප්‍රයිම් රෙසිඩන්සිස්.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
3: කොල්ලෝ කෙල්ලෝ

0: ප්‍රයිමණ්ඩලයේ
1: හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
4: original quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner HP Canon Brother Epson Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න දැන් මම තන්න 0777 133 021 Asta Toner print smart save more
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
6: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
7: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RPD පොතල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
8: කකෝ ෆ්‍රයි RPD පොතල් 60 වසරකට වැඩි විශ්වාසයෙන් දැන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
2: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: සුභාරංචියක් තියෙනවා ඔබත් එක්ක ෂෙයා කරගන්න. අපේ ජාතික ලොතරැයි මණ්ඩලයට NLB එකට ලොකුම ලොකු සම්මානයක් හම්බ වෙලා තිනවා 2026 වසරෙත්. ඒ කියන්නේ මීට කලිනුත් ඒගොල්ලෝ මේ සම්මානයට පාත්‍ර වෙලා තිනවා. 2026 වසරෙත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී අනුශූරතා සම්මානෙන් පිදුම් ලබන්නට NLB එකට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. එහෙම සම්මානයකට හිමිකම් කියන්න නිකන් ඉඳලා බෑනේ. දැන් මම නිකන් ඉන්නවා. මට එන්න ඔයාට දෙන්නම් අපි මේක කියලා දෙන්නේ නෑනේ නේද? වැඩ කරලා පෙන්නන්න ඕනේ. ඉතින් අපි දන්නවා හැමදාම NLB එක අපේ රටේ අස්සක් මුල්ලක් නෑරේ සිටින ජනතාව දාස්පතියෝ, මිලියනපතියෝ, ලක්ෂපතියෝ, කෝටිපතියෝ කරපු ලොතරැයි හැමදාම ඒගොල්ලෝ ජනතාවට නිකුත් කළා, ජනතාවට දුන්නා, ජනතාව සතුටු වුණා. ඒක එක ක්‍රියාවලියක්. ඊට අමතරව ඒගොල්ලන්ගේ තව ලොකු වැඩසටහනක් තියෙනවනේ අපි දන්නවනේ. ඒ කියන්නේ හදිසි හැරි ලොතරැයි දිනුමක් තිබුණ නැත්තම් ඒ සල්ලිත් ඒගොල්ලෝ යොදවන්නේ රටේ සංවර්ධනයට. පරිසර සංරක්ෂණය වෙන්න පුළුවන්, තිරසාර සංවර්ධනය වෙන්න පුළුවන්, සමාජ වගකීම් ඉටු කිරීම, මෙන්න මේ වගේ දේවල් වලට, ප්‍රජා සවි බල ගැන්වීම, මේ හැම දෙයකටම ඒගොල්ලෝ ඒකෙන් යම් මුදලක් වෙන් කරනවා. ඉතින් ඒ නිසා රට ගැනත් හිතලා අපි ගැනත් හිතලා ඒගොල්ලෝ කරපු මේ මෙහෙවර නිසා තමයි ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ විශිෂ්ට සම්මානයක් ලැබෙන්නේ. මම ආයි මතක් කරන්නම් 2026 වසරෙත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී අනුශූරතා සම්මානයෙන් පිදුම් ලබන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ අපේ උණුසුම් සුබ පැතුම්. මේක ටිකක් අපි සමරන්න ඕනි ජාතික ලොතරැයි මණ්ඩලය. හරිද? අපි මේක සමරමු. ඉතින් ඒ ගැන අපි ගොඩක් සතුටුයි. පාරිභෝගික විදිහට ඇත්තටම අපි තේ ලොතරැයි අරගෙන මමත් ලොතරැයි සාමාන්‍යයෙන් ගන්න කෙනෙක්, ජයග්‍රහණ ලැබලා තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා අපිටත් සතුට වෙන්න පුළුවන් කාරණාවක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ලොකු සම්මානයක් හම්බුන එක ගැන. හරි, අපිට තව චුටකින් නිවුස් එක අහමුනේ. සින්දුවක් අහලා වෙලාව නම් උදේ 9:00.

0: උදේ 9යි විනාඩි 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී වීල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී වීල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: थिएटर टॉप स्टोरी।
1: ප්‍රංශයේ ලැබගිනි තරුණ වෙයි. ප්‍රංශයේ නිර්ත දිග ප්‍රදේශයේ පැතිර යන දෙවන්ත ලැබගිනි හේතුවෙන් ගිනිම නිර්මාණය වූ ගිගුරුම් සහිත කුණාටුවක් හටගෙන තිබෙනවා. විශේෂඥයින් පවසන්නේ මෙවැනි සංසිද්ධියක් මීට පෙර ප්‍රංශයෙන් වාර්තා වී නැමැති බවයි. එය සාමාන්‍යයෙන් ඇමරිකාව සහ කැනඩාව වැනි රටවල තිබෙන දෙවන්ත ලැබගිනිවලදී පමණක් දක්නට ලැබෙන දුර්ලභ සිදුවීමක්. ඔවුන් පෙන්වා දෙන්නේ මෙය යුරෝපය නව ලැබගිනි යුගයකට පිවිස ඇති බවට පැහැදිලි සංඥාවක් බවයි. දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපයේ ලැබගිනි වසරින් වසර වඩාත් ප්‍රචණ්ඩ සහ පාලනය කිරීමට අපහසු තත්ත්වයට පත්වෙමින් ඇති බවද විශේෂඥයින් සඳහන් කළා. මෙවන් විට ප්‍රාශ්වය සහ ස්පාඤ්ඤයේ ඇතැම් ලැබගිනි පාලනය කර ඇති බව බලධාරීන් ප්‍රකාශ කළද යුරෝපයට මෙම වසරේ බලපා ඇති දැඩියුණු සුබ හේතුවෙන් තත්ත්වය යළි දරුණු විය හැකි බවට ඔවුන් අනතුරු අඟවා තිබෙනවා. ප්‍රංශයේ මෙවන් විට ලැබගිනි වලින් විනාශ වී ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 160,000ක්. මෙය එරට ඉතිහාසයේ වාර්තා වූ විශාලතම ලැබගිනි විනාශය ලෙස සැලකෙනවා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01178886666 98.2 98.4

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: Bike X55 මේක ගැන ලෝකෙ පුරාම එක එක මිනිස්සු එක එක වැඩසටහන් කරලා තියෙනවා. එක එක රිවියුස් ඇවිල්ලා තියෙනවා. ඒ හැම එකක්ම තියෙන්නේ පොසිටිව් පැත්තට. ඒ හැම එකකදීම කියවෙච්ච එක කතාවක් තියෙනවා. ඔයාට උනත් තේරෙයි දැන් නම් ඉතින් මිනිස්සු දන්නවා. මේ Bike X55 SUV එක දැක්ක ගම මිනිස්සු අහන්නේ මේක ඉලෙක්ට්‍රික්ද කියලා. ඇයි
2: ඒ? ඒ පෙනුම ඒ ෆීචර්ස් නිසා.
1: මේකේ තියෙනවානේ Starfall Diamond grill එකක් ඉස්සරහ.
2: හරි.
1: ඉස්සරහනම් අපි ඔකට බෆර් එක කියලා කියන්නේ. අහහ. ඇත්තටම ඔකට grill එක කියලා කියන්නේ. ඔය grill එක අලුතෙන් එන වාහන වල හරිම විශාලයි. ඒක නිකන් ඒගොල්ලන්ගේ වාහනේ මොකද්ද කියලා රටට ලෝකෙට කියන නිකන් සිග්නචර් එක වගේ එකක් තමයි grill එක.
2: හරි.
1: ගොඩක් අය වැඩේ ගොඩ දාගන්නෙත් තවත් සමහර අය වැඩේ ඇනගන්නෙත් ඔන්න ඔය grill එක design කරන තැනදී. මොකද අපි futuristic concept vehicles ඕන තරම් දකිනවා දැන්. ඉස්සර වාගේ නෙමෙයි ඉස්සර නම් ඕවා company වල අස්සේ දාගෙන හදලා ඒව කවුද හැදුවේ කින්ද මන්ද කියලා දැනගන්නෙත් තවත් අවුරුදු ගානකට පස්සේ දැන් එහෙම නැහැ. concept car එකක් හදන කාලේ ඉඳලම අපිට ආරංචි වෙන නර company එකෙන් concept කාර් එකක් හදනවා මේකෙන් එකක් හදාගෙන යනවා එහෙම හදපු concept cars කියන්නේ අනාගතයේ වෙනුවෙන් හදපු concept cars ගොඩක grill එකේ පොඩි design එකක් තිබුණා නිකන් ඒක මේ කාලෙට නෙමෙයි අනාගතයට අයිති වාහනයක් කියලා දැනෙන.
2: Yes yes.
1: ඒ වගේ design එකක් තමයි bike X55 එකට ඇවිල්ලා තියෙන්නේ. නොදන්න ඕන කෙනෙක් දැකපු ගමන් හිතන්නේ bike X55 කියලා කියන එක futuristic ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්. එන්ජිමක් නෙමෙයි ඕක ඇත්තේ බැටරියක් සහ මෝටරයක් කියලාමයි හිතන්නේ.
2: ආ ඔව් ඒ පෙනුම නිසා.
1: හැබැයි මේක ඊට වඩා ටෙක්නොලොජි පැත්තෙන් ඉතාම සිම්පල් බට් ස්ට්‍රේට් ෆෝවර්ඩ්. මේකේ තියෙන්නේ 1.5 ලීටර් ටර්බෝ චාර්ජ් පෙට්‍රල් එන්ජින් යක්ෂෙක්. ටර්බෝ චාර්ජ් කියලා කියන්නේ මොකක්ද? මෝටරයක් පාවිච්චි කරලා හුළං වැඩිපුර ඇදලා දෙනවා එන්ජින් එකට.
2: හරි.
1: ඒකෙන් එන්ජින් එක ඇතුළට එන පෙට්‍රල් ටික පූර්ණ දහනය පැත්තට තමයි බාර වෙන්නේ. කියන්නේ ෆුල් එෆිෂන්සි එක උඩටම යනවා. සහ ඔයා පොඩ්ඩක් බර තියලා ඇක්සලරේටරේ පාගපුවාම මෝටරෙන් ඇදලා හුළං පාර ගහන නිසා ඔයාට ඕන වෙලාවක හෝස් පවර් එක රිලීස් කරන්න එන්ජින් එකට පුළුවන්කම තියෙනවා. ඒකයි මේ වාහනේ ඒ තරම් කන්ට්‍රෝල් කියලා කියන්නේ. මේ පොඩි කාලෙට වාහන 1000කට වැඩිය මාකට් එකේ ගිහිල්ලා තියෙනවා. ඩිසයින් එක හින්දා විතරක් නෙවෙයි හැම ෆියුචරිස්ටික් ඇප්ලිකේෂන් එකම වාහන ඇතුලේ තියෙන නිසා විතරක් නෙවෙයි.
2: හරි.
1: මේ වාහනේ ගාන නිසා.
2: Yes.
1: මතකනේ? Bike X55 මේ තමයි දැන් රටේ ලෝකෙ මිනිස්සු ගාන සහ ඩිසයින් එක පැත්තෙන් උඩ දාලා කතා කරන වාහනේ.
2: දැන් ඔය නිින්දයන් නැතුව ඉන්නකොට ගොඩාක් වෙලාවට කරන්නේ වහල දිහා බලන් ඉන්නවා, ගහලා තියෙන ස්ට්‍රිප් සීලින්ම දිහා බලන් ඉන්න ඕකනි කරන්නේ. ඒ වෙලාවට තමයි ඕවවල තියෙන ප්‍රශ්න ගොඩාක් අපිට පේන්න ගන්නෙ. අපේ ගහලා තියෙන ලී ස්ට්‍රිප් සීලිමක් ගහන කාලේ මාර ෆ්‍රෙෂ්, හරිම ලස්සනයි. හැබැයි කාලයක් යනකොට අපිට දැන් තේරෙනවා මේකට ගුල්ලෝ වේයෝ බැහැලා මේක දෙනවා වැඩේ කියලා.
1: ඒ වගේ ප්‍රශ්න වලට මූණ දීපු ස්ට්‍රිප් සීලිමක් තියෙන ගෙදර කෙනෙක්ව යාළු කරගන්න.
2: හරි.
1: ගෙදර නිතර යන්න
2: යන්න එන්න. යස්.
1: ගිහිල්ලා ඒගොල්ලන්ගේ ස්ට්‍රිප් සීලිම දිහා බලාගෙන අයියෝ මොන අපරාධයක්ද ඒක නිතර කියන්න.
2: සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි කියලා බලන්න.
1: බලන්නකෝ අයියෝ අයියේ බලන්නකෝ ආට වෙච්ච දේ කියලා නිතර කියන්න. එහෙමනම් කොයි වෙලාවකරි ඔබට ගහනවා.
2: ඒ වෙලාවට කියන්න ඔයා මේ ලීවලින් ස්ට්‍රිප් සීලිමක් දාපු නිසා තමයි ඔයාට මේ ප්‍රශ්න ඔක්කොම. ඔයා ස්ට්‍රිප් සීලින් එකක් දැම්මනම් කලර් අප් වලින් ප්‍රශ්න නෑ කියන.
1: ඔබ ගහන්නේ අලුත්ම ලීවලට ආපු සබ්ස්ටිටියුට් එක ලීවල තියෙන සියලුම දුර්වලකම් මගහැරලා අතහැරලා නිර්මාණය කරපු ෆැක්ටරි එක හදන ප්‍රොඩක්ට් එකක්. ඒ ස්ට්‍රිප් සීලිමත් ලී වගේමයි, ලී පෙනුමමයි, ලීවල ඔරිජිනල් පාටමයි.
2: කෝල් කරන්න 0115 748 738 නැත්නම් colorup.lk.com සයිට් එකට යන්න.
1: ලංකාවෙන් එක්ස්පෝර්ට් කරනවනේ තෙල්. ඒ එක්ස්පෝර්ට් මාකට් එකේ 70%කට වඩා අදටත් අයිති සේන මිල්ස්. ඒගොල්ලෝ පිටරටට යවන්නේ රිෆයින් කරලා, බ්ලීච් කරලා, ඩීඕඩරයිස් කරපු තෙල් විතරයි.
2: හරයි.
1: එහෙම කරන්නේ ඇයි? පිටරටවල් වලින් බාරගන්නේ රිෆයින් කරලා, බ්ලීච් කරලා, ඩීඕඩරයිස් කරපු තෙල් විතරයි. මොකද පිටරට මිනිස්සු කියනවා තෙල් කියන්නේ බදින්න මොන හරි කරන්න පාවිච්චි කරන මාධ්‍යයක් මිසක්. මේ පොල් තෙල් අපි කණ්ඩ පාවිච්චි කරන ඒවා නෙමෙයි කියලා. අපි පොල් තෙල් කණ්ඩ යන්නේ නෑ.
2: හරි, ඕකේ.
1: එතන මේ පොල් තෙල් එකට විශේෂ සුවඳක් වැඩක් නැහැ. අපිට ඕනේ කෑම එකේ සුවඳ. විශේෂ පාටක් වැඩක් නැහැ. මොකද අපි ඒකේ දාලා කෑම පාට කරන්නේ
2: නැහැ.
1: මේවා රිෆයින් කරන්න ඕනේ. ස්වභාවික හේතු සහ ගබඩා කිරීම සහ කර්මාන්තවල දෝෂ මත හැම වෙලාවෙම පොල් තෙල් වලට මේ කොප්පරා නඩුවත් එක්ක ඉන්නකොට
2: හරි
1: අපද්‍රව්‍ය ඕන තරම් මික්ස් වෙනවා. අඹරල ඉවරන පස්සේ හොයන්න බෑ. නමුත් රිෆයින් කරලා, බ්ලීච් කරලා, ඩීඕඩරයිස් කරපම මේ ටික ඔක්කොම අයින් වෙනවා. දැන් ඔබට තේරෙනවා පිටරට මිනිස්සු RBD විතරක් ගන්නෙම ඇයි කියලා. මැකනිකලි කරන පළවෙනි රිෆයින් කිරීමේ කර්මාන්ත ශාලාව කාගෙද? සේන මිල්ස්ලාගේ.
2: වාව් නියමයිනේ.
1: එහෙනම් තමයි ඒගොල්ල මාකට් එකේ ලොකු ෂෙයා එකක් ඒගොල්ලන්ට අහුවුනේ.
2: හා රයිට්.
1: දටත් පොල් තෙල් ටික හරියට හදනවා.
2: කොකෝ ෆ්‍රයි.
1: පාවිච්චි කරලා බලන්න. ඔබට සැල්ල කියොත වෙනසක් දැනෙනවා. මේක හොඳයි හොඳයි හොඳයි කියලා. කොකෝ ෆ්‍රයි හොඳයි හොඳයි හොඳයි කියලා ඔබට හිතෙනවා.
2: කොකෝ ෆ්‍රයි.
1: මොකද්ද ඔබ කරන ව්‍යාපාරේ? ඔබේ ව්‍යාපාරේ මොකක් වුණත් හැම තිස්සෙම ගින්න පිළිබඳව රිස්ක් එකක් තියෙනවා. ගම් වතුර කුණාටු සුළු කුණාටු අපි දන්නේ නැහැ කොහෙම එයිද කියලා. භූමි කම්පා නාය යනේවා. දැන් අපිට තැනක් කියන්න බෑ. ඒක ඕන තැනක ඕනලාකෝ වෙන්න පුළුවන්. සොර සතුරු බිය කලකෝලාහල නිසා වෙන්න පුළුවන් දේවල්. ඔබට ඒව ගැන කන්ට්‍රෝල් එකක් තියෙනවද? ඒව කවදා හරි වෙනවද නොවෙනවද ඔබට කියන්න පුළුවන්? කියන්න පුළුවන් නම් ඔබට රක්ෂණයක් ඕනේ. ඔබට අංජනම් බලන්න පුළුවන්. විදුලි හානි සමහර ඒවා අකුණු ගහලා ගිනි ගත්තේ ඒවා තියෙනවා. පුළුවන් නවත්තන්න පුළුවන්. අතින් අල්ලලා නවත්තන්න පුළුවන්. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් රැකගන්න ව්‍යාපාරයක් අවදානම් වලින් රැකගන්න හදපු පැකේජ් කීපයක්. ඒක ඇතුළට ඕනම ව්‍යාපාරයකට ඉන් ජෙනරල් ආරක්ෂාව සලස ගන්න ඕන හැම පැකේජ් එකක් මේක ඇතුළේ දාලා
2: තියෙනවා.
1: ඉතාලම පොඩි ගණන් වලට ඔබ ඒ ගණන් විශ්වාස කරන්නේ නැහැ. සමහර ඒවා මම දැක්ක අවුරුද්දටම රුපියල් 20-30000 ගෙවන්න අවුරුද්දටම මේ මිලියන් ගණන් වටින ව්‍යාපාර රුපියල් 20-30000ක් වියදම් කරන්න කැමති නැහැ. රිස්ක් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකට බාර දෙන එකද කියන්නේ? එහෙමද ඔබ හිතන්නේ? කියන්නේ මිලියන ගණනක් වටින ව්‍යාපාරේ රිස්ක් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකට බාර දෙයිලා රුපියල් 30000ක් ගෙවන්න බෑ ඔබට.
2: පුළුවන් වෙන්න ඕනේ.
1: ඊට වඩා මිලියන ගාණක් ලැබුණොත් මොකක් හරි කරන්නම් කියලා ඒක ගන්න පුළුවන්.
2: නෑ එහෙම නෙහෙන්. එහෙම වෙන්නේ නෑ. ඕකනේ අපේ හිතේ
1: තියෙන. එහෙම වෙන්නේ නැති කියලා හිත මිනිත්තුන් තමයි ඔක්කොම වෙලා
2: දිනේ. ඔක්කොම වෙලා තියෙන.
1: ඊට පස්සේ
2: එහෙම තව කෙනෙකුට ඉන්ෂුරන්ස් එක හම්බෙනොත් මේ අපිට ගන්න බැරිද? මේ ප්‍රශ්නේ උනාට පස්සේ.
1: ඔව්. ප්‍රශ්න උනාට පස්සේ ඉන්ෂුරන්ස් දෙන්න පිස්සුවක් කාටවත් නෑ. වෙන්න කලින් ගන්න.
2: ඒ වගේම මතක් කරන්න ඕනි තව පොඩි කෑල්ලක් තියෙනවා. දැන් ඊයේ පෙරේද දවස්වල අපි කතා කරා මෝටර් ප්ලස් එකේ කතරගම වන්දනාවේ ඇවිත් වාහනේ අතරමඟ නතර වුණා නම් ඒ කට්ටියට සලස්සපු සේවාව ගැන මතකයි නේද? අපි කිව්වනේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ආපදා රථ සහන සේවාවක් ඒ දවස් ටිකේ පැවැත්වුවා කියලා. ඉතින් ඒක ඉතාම සාර්ථකව කරගන්න අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ මෙහෙමයි, වාහනයක් ඇදෙන එක ඉතින් දුකයි, හැබැයි ඒ වෙලාවට ඒ තියෙන ටෙන්ෂන් එක, ඒ තියෙන ට්‍රැෆික් එක, ඒ ඔක්කොමත් එක්ක ඔබේ වාහනේ ටග් ගාලා ඉතින් අරගෙන ගිහිල්ලා වාහනේ අදාළ තැනට, වාහනේ හදන තැනකට වාහනේ දාලා දෙනවා කියලා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙමෙයි, ලොකු උදව්වක්. ඉතින් ඒ සඳහා ආපදා රථ සහන සේවාවක් අපේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් වෙතින් ලබා දුන්නා. ඒක ඉතාම සාර්ථකයි. ඒ කියන්නේ උදව් උපකාර ටික ලස්සනටම කරගන්න පුළුවන් වුණා කියලා අපිට මතක් කරන්න කියලා කිව්වා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. ඉතින් මං හිතනවා ඒ වගේ වැඩසටහන් හරි ලස්සනයි නේ. ඒ කියන්නේ දැන් මෙතනදී ඒගොල්ලන්ට ඕනනම් කරන්න තිබුණා ඒගොල්ලන්ගේ රක්ෂණ සමාගමෙන් විතරක්, ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වලින් විතරක් රක්ෂණය කරපු වාහන විතරයි අපි අරගෙන යන්නේ කැඩුනොත් කියලා. නෑ එහෙම නෑ. ඔබේ රක්ෂණ සමාගම මොකක් වුණත් ඒගොල්ලෝ ඒ අවස්ථාවේ සහනය කතරගම වන්දනාවේ ආපු ජනතාවට ලබා දුන්නා. ඉතින් thank you so much ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස්. ඒකත් මතක් කරන්න ඕනි. සහ දැන් අද දවසේ අපි කතා කරේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් දෙන බිස්නස් ක්ලබ් ගැනනේ. දැන් පහුගිය දවස්වල, කියන්නේ ඊයේ දවසේ තායි ගින්නක් ගැන අපිට කතා කරන්න අවස්ථාව ලැබුණානේ අරවින්ද, මතකයිනේ? ඉතින් මාතර ප්ලාස්ටික් භාණ්ඩ අලවිසලක හදිසි ගින්නක් හටගත්තා. හේතුව මොකක්ද කියලා තාම හරියට මම දැක්කේ නැහැ, විස්තර අනාවරණය වෙලා තියෙනවා. ඉතින් දැන් කොහොම වුණත් ඒ වගේ ප්‍රශ්නවලට මූණ දෙන්න සිද්ධ වුණෝතින් ඔන්න එතකොට තමයි අපිට සිහි වෙන්නේ, අයියෝ අපි ඉන්ෂුරන්ස් එකක් දාගෙන හිටියනම් කොච්චර වටිනවද කියලා. ඉතින් අපි ඔබට මතක් කරනවා ඔබේ හැම තිස්සෙම ඔබේ ව්‍යාපාරයේ තියෙන රිස්ක් එක බාර දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට. ඒගොල්ලෝ රිස්ක් එක බාර ගනි, ඔබ ඔබේ ව්‍යාපාරයේ ඉදිරි ගමන ගැන හිතන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ බින්දු ඉඳලා පටන් ගන්න බෑනේ. ඒ ප්‍රශ්නේ උන තැන ඉඳලා ඔබට ඉස්සරහට යන්න පුළුවන්. අන්න ඒ සහනය හිතේ තියාගෙන, ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණාට පස්සේ ආයි මුලින්දම් පටන් ගන්නවා. ඒක අමාරු වැඩක්. අපි ඒක දන්නවා. සාමාන්‍ය පොඩි හරි බිස්නස් එකක් කරලා තියෙන, පොඩි කඩයක් හරි කරගෙන ගිහිලා තියෙන මිනිස්සෙක් දන්නවා ආයි මුලින්දම් පටන් ගන්නවා කියන එක. ඒක හිතනකොටත් අමාරුයි. ඉතින් ඒ නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ අපිට වෙන මොකක් හරි ප්‍රශ්නකදී අපිට ඒ වෙන අලාභය පියව ගන්න අපිට හොඳ ක්‍රමවේදයක් තියෙනවා නම් අපිට ව්‍යාපාරික ප්‍රශ්නාව කියලා ගැටලුවක් නැහැ. එතන ඉඳන් අපිට ව්‍යාපාරේ තිබ්බ තැන ඉඳන් ඉස්සරහට අරගෙන යන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒකට තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලින් හඳුනලා දෙන්නේ බිස්නස් ක්ලබ් එක. අපි ඉස්සලත් මතක් කරා ඒ ගැන. ඉතින් ඔබේ ව්‍යාපාරය මොකක් වුණත්, ඔබ පොඩි ෆාමසියක් කරත්, ග්‍රොසරියක් කරත්, සිල්ලර බඩු කඩයක් කරත්, ඕන එකක්. පහුගිය දවස්වල අපි ගිනි ගැන කතා කරා, මේ ඊයේ ගින්න ගැන දැන් කතා කරන්න වෙලා තියෙනවා, දිට්ටුව ගැන අපි කතා කරනවා. ඉතින් මේ හැම දෙයකදීම අපිට හිතන්න තියෙන එකම දේ තමයි අපි කවදාවත් හිතන්නේ ඒ වගේ ප්‍රශ්නයක් එයි කියලා. හැබැයි හදිසි හරි ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ආවොත් ඒ රිස්ක එක තියෙනවා නේ. රිස්ක රිස්ක එක හැම වෙලාවෙම තියෙනවා. අපි අනේ අපි බලාගෙන ගියම අපි හරි එදිතරයි නේ. අපි රිස්ක එක ගණන් ගන්න නෑනේ. හැබැයි ප්‍රශ්නයක් වුණාට පස්සේ ඔන්න පසුතැවෙන්න අඬන්න අන්න ඒක නම් අපිට පුළුවන්. ඉතින් ඊට කලින් අපි ප්‍රශ්න විසඳ ගමු නේද? ඉතින් පොඩි පොඩි ගණන්

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්

0: roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.90 අමතර
1: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 row රටය David Pierce e-mobility වෙතින් 0114700550.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance Free Help.
3: Aluminium මනේ.
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕනතරම්. Alumex නම් ඉස්තරම්.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක්. Majestica. Lanka Tiles.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117888666.
2: Hadisiyata ehe mehe tiyanne parattaram.
0: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන්න 0115 880 400. LOLC රන්සවි රන් අය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතර
6: කාලයේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
9: ගන්නවා ලයිසන් එක
10: දැන් හරිනේ අමාරු
8: වයිෆ් කේ කටක් පොඩ්ඩක් වැඩි
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 මේට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දා නීති නේද?
11: දෙවනසේකලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- outlook
12: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොකා කෝලා ඉතිරි රුපියල් 150යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැක් එක රුපියල් 240යි කාගිල්ස් ෆුඩ් සිටි
13: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
14: Aluminium මනේ.
15: දන්සලේ fried rice එකේයි හෝටලේ fried rice එකේයි quality වෙනස්නේ. Aluminium උත් ඒ වගේ තමයි.
16: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තර

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයි නපුරා.
1: එක දිගටම සම්මාන හම්බෙනකොටත් සම්මානවල වටිනාකම නැතුව යනවලුනේ. හැබැයි එක දවසකේ සම්මානේ හම්බුනේ නැත්තම් අම්මෝ අන්නර ලැබිච්ච සම්මානේ අනේ මේ පාරත් ඒක තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා.
2: මට එහෙම නෑ. මට දැන් තව කාට හරි සම්මාන හම්බෙනකොට මට එහෙම හිතෙනවා.
1: ආ මට හම්බුණා නම් හොඳයි.
2: මට හම්බුණා නම් හොඳයි නේ. අර විදිහට නැතුව මට හම්බුනා
1: නේද? හොඳයි කියලා එහෙම හිතිලා ඇති. ඔය නොකියුවා. මම ඇත්තටම මේ මිනිසුන්ටත් කියලා දෙනවා මට නෙමෙයි මේ මේ මේ මේ මනුස්සයාට දෙන්නකෝ මේ සම්මානේ එක දවසක් මට අප්පුඩි ගගහ පල්ලෙහාටලා බලන් ඉන්න.
2: ඒකනේ.
1: ඔය මදෑ කියලා. මම කියලා තියෙන හැම සැරේම කියලා දෙනවා. කොයිලා කරේ වෙයි ඈ. මේ මන් දිහා බල බල ඔය ඔය ඔය තරම් ඊරිසියාවෙන් පැලෙන්න ඕනේ.
2: සම්මාන කියන එක මාර වටිනවා එක පැත්තකින්. ඒක ආයි
1: සම්මාන ගැන කතා කරන්නත්
2: ඕනේ.
1: දැන් LMD දෙනවනේ most loved brand කියලා එකක්. most loved මිනිස්සු වැඩියෙන්ම ආදරය කරන සන්නාමය කියලා දෙනවා.
2: හරි.
1: ඉතින් ඔයා දන්නවද පිට තුන් වතාවක් අන්නේ most loved කියන බ්‍රෑන්ඩ් එකේ ප්‍රියතම බැංකෝ කියන එක මිනිස්සු වැඩියෙන් ආදරය කරන බැංකෝනේ කවුද?
2: commercial bank.
1: commercial bank.
2: wow.
1: commercial bank තමයි තේ වෙන එකක් කියන මෙතන. ඊළඟට දැන් අපි ගමුකෝ domestic best bank. domestic. ඒකට රට ඇතුලේ මිනිස්සුන්ට තියෙන හොඳම බැංකුව. පිටම 15 වෙනි වතාවටත් commercial bank කෝ තමයි the domestic best bank.
2: wow. super.
1: ඊළඟට best retail bank. and best private bank ekat commercial bank ko etokota best bank for use of technology navina taakshane superior tama pavichch karana hondama bank ko me okkoma deshiyawa hambechchewa ehem madine apita nikan pitarata gallu kut
2: meka one ne yes
1: etokota the bank eken dena top 1000 world banks kiyala meigulla pavattana podi sammana pradhane kirime ulalak tiyena
2: hari
1: loke ප්‍රමුඛතම බැංකු 1000 අතරට එකතු වෙච්ච පළවෙනි ශ්‍රී ලාංකීය බැංකුවත් කමර්ෂල් බැංකුව.
2: හා
1: එතන තියෙන බැංකු වලින් ඉස්සරහම තියෙන ශ්‍රී ලාංකික බැංකුවත් කමර්ෂල් බැංකුව. ඉතින් මේ මිනිස්සු මේවා කියන්න ඕනේ.
2: කියන්න ඕනේ. නැත්නම් කොහොමද අපි දැනගන්න ඕනේ මේවා?
1: මොකද ඒවයින් තමයි අපිට ගණන් හදාගන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම ලෝකයේ තියෙන ප්‍රමුඛතම බැංකු 1000 කියන කැටගරිය ගත්තාම ඔයා හිතන්නේ ලෝකයේ බැංකු කී දහහක් නම්
2: තියෙනවද? ඒකනේ.
1: කොයි තරම් තියෙනවද? වැඩි ඕනේ නැහැ. ඔයා ලංකාවේ කල්පනා කරලා බලන්න බැංකු සහ මූල්‍ය ආයතන කොච්චර තියෙනවද කියලා. එතකොට ඔයා හිතන්නකෝ ලෝකේ අපි මේ පොඩි රටක්නේ. මේ පොඩි රටේ මෙහෙමනම් අරසා විශාල රටවල් වල බැංකු නම් මතක තියාගන්න බැරි තරම් ඇති. එහෙම තිබිලත් පළවෙනි 1000 ඇතුලේ
2: ඒකනේ කියන්නේ
1: කොමර්ෂල් බැංකෝ ඉන්නවනේ.
2: ප්‍රවුඩ් ප්‍රවුඩ් ආ.
1: හරිද? ඒව නිකන් හම්බෙනේව නෙමෙයි. ඒ වටේ තින් 18 වන්නමම බැංකු ඉන්ඩස්ට්‍රියේ නටලා පෙන්වන්න ඕනේ. හැම පරීක්ෂණයටම හැම සමීක්ෂණයටම හැම ඔඩිට් එකටම ෆේස් කරන්න
2: ඕනේ. රයිට් ඕකේ.
1: නිකන් දෙන්නේ නැහැ. නිකන් ඇප්ලිකේෂන් එකක් දාලා ගන්න පුළුවන් නම් ඔය හැමෝම ගන්නව නැත. එහෙම ගන්න පුළුවන් සම්මාන නෙවෙයි කොමර්ෂල් බැංකුව අරගෙන තියෙන්නේ. ඉතින් ඔබ බැංකුවක් එක්ක කියලා ඔබ සම්බන්ධකම් පවත්වන්නේ කොමර්ෂල් බැංකුවත් එක්ක නම් ඔන්න ඔබට ඇෂුරන්ස් එක හම්බෙලා තියෙනවා. දේශීය වශයෙන් විතරක් නෙමෙයි විදේශීය වශයෙන් උත්.
2: ඕනේ. yes arinda mata hithuna api me show ekak thawa develop karanno oni diunu karanno oni kiyala man ekaṭa aluth weda satanak hada gatta
1: api ethoma kiyanna man ekaṭa aluth program ekak hadala thiyenne
2: seriously da mamath aluth ekak hadala
1: thiyenne eka naha godak kalata e aluth na program ekek naha eka thamai diunu o meke
2: naha mama mage program ekena api dena thawa
1: me wangedi mehemama tiyagena diunuwata yanna bæha kiyana eka mata therila thiyena
2: haba mage program
1: wangedi unda blender ganne inne
2: ehema neme mage program ekek thiyena arinda api dena
1: thawa
2: kittu wenna naha no inna api dena තවත් කිට්ටු වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි දෙනවා.
1: බදින්න ඕනේ.
2: නෑ.
1: එන.
2: මේ වැඳලා කියන්නම්. මගේ ජීවිතේ.
1: ඊට කලින් මම වන්න ඉන්නවා.
2: මගේ ජීවිතේ මම මේ ගෙවන මගේ සතුටුදායක ජීවිතේ මගේ මේක විනාශ කරන්න එපා. ඔයා මොනවද මේ කතා
1: කරන්නේ?
2: ආ ආ. මට ඔයා සහෝදරෙක් වගේ, අංකල් කෙනෙක් වගේ, මට සීයා කෙනෙක් වගේ, මට ඒක තියාගෙන ඉන්න දෙන්න අර.
1: අංකල් කෙනෙක් වගේ, සීයා කෙනෙක් වගේ, ඔව් ඒක තියාගෙන ඉන්න.
2: ඉන්න දෙන්න. හරි.
1: කරේ නගින්න ලැප් වෙන්න එපා මම. අංකල්ට පාඩු ඉන්න දෙන්න. මේ සීයා පාඩු ඉන්න දැන්.
2: නෑ අරවින්ද මගේ ප්ලෑන් එක තමයි දැන් ඔයා ඉන්නේ ගල්කිස්සේ, මං ඉන්නේ කොට්ටාවේ. අපි ටිකක් දුර ඉන්නේ. දැන් අපිට අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන ප්ලෑන්ස් හදාගන්න අපි දෙන කිට්ටුවක හිටියානම්. තක්ගල නංගි මේකට මෙහෙම අයිය හරි මං ගේන ડોකියුමන්ට්ස්.
1: අයිය හරි කියන්නේ එතකොට කොච්චර කිට්ටුව ඉන්නවද? කෝල් එකක් දෙල ගියන් බලන් කොහොමත් මොන දේ කිව්වත් අයිය හරි. ඒක හරි. අයියා තමයි හරි. අයියා තමයි නෑ.
2: ඔව් ඒක හරි. මට හිතෙනවා අපි ද පැලස් එකෙන් අපි ගමුකෝ අරවින්ද අපාර්ට්මන්ට් එකක්. ළඟ ගමු. ඊට පස්සේ
3: කවුද කවුද ඒකේ ඉන්නේ?
2: ඔයයි නෝයාගේකේ මං ඉන්නවා මගේකේ.
1: හා ඉතින් දැනුත් එහෙමනේ. මම ඉන්නවා මගේකේ. ඔයන්නෝගේ.
2: නෑ ඒ උනත් ළඟනේ. අපිට බලන් උද්‍යානෙට යන දැන් ඔයා වයිෆ්ට කියලා එන්න මම මේනම්.
1: ආ මේ ගෙවන පැය තුනට මදි වට. මේ උදේ දවල් හවස් උද්‍යානෙ හැම්බෙන්නේ යන්නේ.
2: ඊපස්සේ මමත් කියනවා මගේ මනුස්සයද අපි උද්‍යානෙට ගිහින්.
1: කොහොමත් මේකෙන් දෙකෙන් එකක් ඉවරලා තමයි මං හිතන්නේ. අපි පැලස් එකෙන් නොගත්තට කමක් නෑ. මට කියන්නකෝ ඔයා පැලස් එකෙන් ගන්නවද කියලා.
2: මම ආස තැනක් අරගෙන.
1: එහෙනම් ඔයා ගන්න. මම ඔය ප්‍රයිම් ගෲප් එකේ වෙන මොකක් හරි තැනක් බලන්න. එක්ක මම ගන්න. ඔයා වෙන තැනක් බලන්න.
2: මෝ හරි නම් පුරේ.
1: ඔව්. මේ පැය 3 මාස 4 මං ගෙවන්නේ පුදුම්ම ගේමක්.
2: හරි. එහෙනම් හරි කමන්නේ. දැන් හිතන ඔබ සමහරකට ද පැලස්
1: වෙලාවට මේ ගොඩක් නෑ. පැලස් එකේ ඉතුරු වෙලා නෑ ගොඩක් අපාර්ට්මන්ට්ස්. මේක හැමදාම අපිට කියන්න මිස් වෙච්ච කැලලක් තියෙන එකද කියන්න. මේක fully furnished. ඒ කියන්නේ සියලුම ගෘහ භාණ්ඩ දාලා තමයි මේ පැලස් එකේ ඉතුරු වෙලා තියෙන අපාර්ට්මන්ට්ස් කීපය ඔබට දෙන්නේ.
2: Yes of course.
1: මහ ගොඩක් ඉතුරු වෙලා නැහැ. ඔබට ෆර්නිෂ් කරන්න දෙයක් නැහැ. දැන් ඔබ කල්පනා කරන්න මොන වගේ ෆර්නිචර්ද දන්නේ නැහැ දාලා තියෙන ගිහින් බලන්න.
2: ඇඬෙනවා.
1: එන අපි දාගත්තනම් අපි එච්චර ලස්සන ඒවා දාගන්නේ නැහැ ඔකට.
2: ඕ ඒක ඇත්ත.
1: මේක ඇවිල්ලා ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා වෙනම ප්ලෑන් කරලා කම්ප්ලීට් කරපු ප්‍රොජෙක්ට් එකක්නේ. අපි ගෙදරකට ෆර්නිචර් දාන්න අපි ඉන්ටීරියර් ඩිසයින් එකෙන් එක්ක ගෙන්න ගන්නවා.
2: නෑනේ අපි නිකන්
1: අර පුටු සෙට් එක ලාබයි ඒක දාන්න මෙතනට. ආ මේ කැම්මෙදී හොඳ සයිස් කෑල්ලක් එළියට පයින්නෝ ගෙදරින් මේක දාන්න මෙතනට. හදිසියට එළියට වෙලා වුණත් කැම කන්න පුළුවන්. එහෙමනේ අපි හිතන්නේ.
2: ඒක ගෙදර තියෙන මොකක් හරි ෆර්නිචර් එකක් අයින් කරනවද ජීවිතේට?
1: නැහනේ.
2: කකුල් හතරක්
1: කුඩ එකක් හරි තියෙනවා.
2: ඩෙෆිනිට්ලි. ඉතින් එතන ලස්සනට ඔක්කොම හදලා තියෙනවා. කම්ප්ලීට්.
1: ඒ කියන්නේ ලංකාවේ ඉන්න සුපිරි ආකිටෙක්ලා හදපු බිල්ඩින් එක, ලංකාවේ ඉන්න හොඳම ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා ඩිසයින් කරපු ඉන්ටීරියර් එක. ඒ කම්ප්ලීට් ප්‍රොජෙක්ට් එක තමයි ඔබට මේ අන්තිම යුනිට්ස් කීපේ ගන්න කියලා දැන් යෝජනාව ඇවිල්ලා තියෙන්නේ.
2: හරි ඔකේ.
1: අපි නිකන් බැලුවොත් එම නුවර පාරට මීටර 100ක් වගේ දුරක් තමයි තියෙන්නේ. මේ පැලස් එක ඇත්තටම පැලස් එකක් වෙන්නේ ඇයි දන්නවද? දැන් හිතන්නකෝ පැලස් කියලා කියන්නේ අපි රාජකීය මාලිගාවන්නේ. දැන් රජ මාලිගාවක රජතුමා ඇතුළේ ඉන්න, එයාගේ කට්ටිය ඇතුළේ ඉන්න. ඒගොල්ලෝ ලේසියෙන් එළියට එන්නේ නැහනේ. හැමදේ මේ රාජධානිය ඇතුළේ තියෙන.
2: තියෙනවා. yes.
1: විශ්වාස කරන්න මේ පැලස් එකත් අන්නේ වගේ. ඔබට කොහෙ හරි යන්න හිත දෙන්නේ නැත්තේ. ඇයි? එළියට පහළට බැහැලා වීකෙන්ඩ් එක ආරමේ හවසක හැම අවදිනකොට ඔබට නිකන් වෙන කොහේ හරි ගියා වගේ හැඟීමක් එනවා. මේක ඒ තරම් ලස්සන ගාඩන් එකක්. හැම පහසුකමම අත්තේ දුර සෙට් කරපු ඉතාම ලස්සන මාලිගාවක් වගේ තැන.
2: වව්.
1: ඒ වගේ තැනක අපි ජීවත් වෙන අනිත් එක ගම්පහ. ගම්පහ කියන්නේ ලංකාවේ තියෙන highly residential areas දෙක තුනෙන් එකක්. සාමාන්‍යයෙන් ගම්පහ මේ වගේ තැනකින් ගම්පහට කිට්ටුයි, යක්කලට කිට්ටුයි, නුවර පාරට කිට්ටුයි, තා පොඩ්ඩක් දුර ආපුවම ඔය කඩවතින් ඕනනම් හයිවේ එකට ගොඩ උනේ නැහැ කි. හයිවේ එක ඉතුරුට කැදුනා නම් ඔය ගම්පහ පැත්තෙම හයිවේ එකට පොඩ්ඩක් එල්ලු නැහැ කි.
2: නැත්නම් කොටාව පැත්තට යන්න පුළුවන්.
1: ඔබට කොහෙද යන්න බැරි? මේක හබ් එකක්. මේක නියම තැනක්. ඔයාගා නම්බරයක් තියෙනවා නම් කියන්නකෝ. ආ මේ තියෙන්නේ 0.71.666.222. 0.71.666.222. අමතක කරන්න එපා. ආය දැන් ඉන්න ගෙදරින් කියලා වංගෙඩියක් මෝල් ගහක් අරන් යනවා රැඳ වෙන කිසිම දෙයක් අරන් යන්න ඕන කමක් වෙන්නේ
2: නැහැ.
1: ඔක්කොම ටික හෙත් තියනවා කියන්නේ.
2: අන්න ඒකනේ. ඔයාට කියන්න අරවින්ද මම දැන් අද අපේ ගෙවල් ගාව ගරාජ් එක ළඟින් ආවා ඉසුසු වාහනයක්, ඉසුසු ලොරි එකක් ඒ ගරාජ් එකට හදන්න දාලා. මේ මිනිස්සු මේ සාමාන්‍ය මිනිස් මට්ටක් එන්දි කියන මම වෙවුලනවා එතනින් එනකොට.
1: එහෙමද? ඒ
2: කියන්නේ මේ ඇයි ඉසුසු
1: ලොරි
2: නැහැ ඉසුසු ලොරි ඇයි දැම්මේ? ඔයගොල්ලෝ දාන්න ඕනේ සතුසු මෝටර්ස් වලට.
1: සමහර මිනිස්සුන් හදන්න බෑ මෙයා.
2: මම වෙවුලනවානේ මට ඔයා කියන්නේ මට
1: ඔය වෙවුලන එකවා බලා
2: අපි කලින් කියලා තියනවා වගේ ඉතින් ඕගොල්ලන්ට හිතෙන්නෙම ළඟ තියෙන ගරාජ් එකට දාලා මේක හදාගන්න කොච්චර මේකට ඇනලා කොටලා මොනවා කරත් අවුලක් නැහැ කියලා නම් ඔබ හිතන්නේ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. එහෙනම් ඔබේ කැමති විදිහට කරගන්න. හැබැයි
1: ඔයාගේ ওই ගෙවල් ළඟ ගරාජ් එකට බෑනේ මේ වගේ 25 50 75 100 ඩිස්කවුන්ට් දෙන්න බෑනේ.
2: බෑනේ.
1: දැන් මේ දවස්වල සතස මෝටර්ස් කියන අපිට කතා කරන්න. කතා කරලා කියන්න මොකද්ද වාහනේ කරගන්න තියෙන. වාහනේ ගේන්න නෙමෙයි කියන්නේ. ඉස්සලම කියන මෙන්න මෙහෙම එකක් මෙන්න මෙහෙම දෙයක් කරගන්න තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ ගැන ඔබත් එක පොඩි සාකච්ඡාවක්.
2: රයිට්.
1: මොකද්ද මේක? මේක සර්විස් එකක්ද? මේක රිපෙයාර් එකක්ද?
2: හරි.
1: මේක මේක කොලිෂන් රිපෙයාර් එකක්ද? නැත්නම් වාහනේ නිකන් චෙක්අප් එකක්ද? ඔන්න ඒ ටික විස්තර ඇහුවට පස්සේ ඔබට කියනවා මේ කෝල් එකක් දීලා ආයිත් පාරක් ඔබට කියනවා සර් ඔයාගේ වාහනේ ගේන්න. ඔයා මේ වෙනකොටත් 125ක 150ක 175ක
2: 100ක
1: බාගේ වෙලාවට 100ක ඩිස්කවුන්ට් එකක් ඔයාට ඇප්ලයි වෙලා තියෙනවා. ගණන් ටිකත් හරියටම කියනවා. දැන් මොකද කරන්න තියෙන්නේ? එක්ක කොළඹ තියෙන නැත්තම් පෑලියගොඩ තියෙන මාතර නැත්තම් කුරුණෑගල තියෙන. දැනට තැන් හතරයි තමයි ලබන අවුරුද්ද ඉවරනකොට බලන්න තැන් 10ක් කරනවා සතස මෝටර්ස් මේක හොඳේ.
2: ඕකේ නයිස්.
1: වාහනේ ගෙනල්ලා දාන්න. ඉස්සෙල්ලා ඩිස්කවුන්ට් එක කීයද කියලා අහගන්න.
2: හරි.
1: සාමාන්‍යයෙන් ඕවා කරන්නේ වාහනේ ගෙනල්ලා දැම්මට පස්සේනේ කියන්නේ සර් ඩිස්කවුන්ට් එක මෙච්චරයි අච්චරයි කියලා. මේකේ වැඩේ තියෙන්නේ වාහනේ ගෙන්න කලින් කියනවා ඩිස්කවුන්ට් එක කියලා. 0.77 0.225 0.75 0.77 0.225 0.225. මේගොල්ලන්ට ඉසුසු ට්‍රක් එකක් කැබ් එකක් විකුණ ගන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. කිව්වත් නොකිව්වත් මිනිස්සු ගන්න ඉසුසු වාහන තමයි.
2: ඔව් නේ.
1: ට්‍රක් නම් අහන්න දෙයක් ඇත්තෙම නැහැ. දන්න මිනිහෙක් ට්‍රක් එකක්. එහෙම නැත්තම් ලොරියක් ගත්තොත් ඉසුසු ලොරියක්ම තමයි හොයන්නේ. මොකද මේකේ ලේසියට රිපෙයාරයක් එන්නේ. දැන් මේ හරියට නඩත්තුව පැත්ත ඔබව පොඩ්ඩක් දැනුවත් කරලා ක්ලාස් විදියට වැඩේ ගෙනියන්න තමයි මේ හදන්නේ. මේක නෙමෙයි ඔයා දන්නවද මම LOLC ෆයිනෑන්ස් එකකින් අඳුනලා දෙන ෆැක්ටරිං සර්විස් එකට කැමතියි කියලා මම ඔයාලට කියන්නම්.
2: ආ ඇයි?
1: මම වැඩියෙන්ම කැමති. දැන් සාමාන්‍යයෙන් බිස්නස් කරපුවාම අපි එපෑ ගිහිල්ලා සල්ලි ටික එකතු කරන්
2: ගිහින්
1: ලේසියෙන් හදිස්සියක් එන්නේ. ඕ හරිම හදිස්සිය අනේ මේ අපිට මේ පේමන්ට් එක ගෙවන්න ඇවිල්ලා සල්ලි ගෙනියන්නකෝ කියලා එහෙම කියන මිනිස්සු ලේසි නෑ හම්බ වෙන්න. එහෙම මිනිස්සු ඇති ඉන්නවනම් සමා වෙන්න මට නම් හම්බෙලා නෑ. ඒ වගේ අපිට සල්ලි දෙන්න තියෙන මිනිස්සුන්ගේ බිස්නස් වලදී මම මේ කියන්නේ නැත්නම් ණයට දීපු මිනිස්සු නෙමෙයි සල්ලි දෙන්න තියෙන. ඔබ මොනාර නිෂ්පාදනයක් කරලා දුන්නා ඒගොල්ලෝ ඔබට සල්ලි ගෙවන්න තියෙනවා. ඒ සල්ලි එන්න පොඩ්ඩක් කල් යනවා. ඒ සල්ලි මේ ෆැක්ටරිං සර්විස් එක පාවිච්චි කරලා ඔබට පුළුවන් ඒ සල්ලි එකතු කරගන්න වැඩි LOLC ෆයිනෑන්ස් එකට බාර දෙන්න. ඒ අතරතුර ඒ ඉන්වොයිස් වැලියු එකෙන් ඔබට එන්න තියෙන සල්ලි වලින් 80%ක් ඒ සල්ලි එනකන් ඔබට LOLC ෆයිනෑන්ස් එකෙන් ගන්න පුළුවන්. හරිද?
2: හා රයිට්.
1: එතකොට LOLC ෆයිනෑන්ස් එකට මොකද්ද මේ තරම් තියෙන අසනීපේ? මේ අපේ සල්ලි එකතු කරලා අපිට ඉන්වොයිස් වැලියු එකෙන් 80%ක් දෙන්න. ඉතින් අර සම්පූර්ණ මුදල ඔබට අය විය යුතු කෙනාගෙන් එකතු කරගන්නොත් ඒගොල්ලෝ ඉතින් පොඩි ගාණක් සර්විස් චාර්ජ් එකක් විදිහට තියාගන්නවා. මේ ෆැක්ටරිං සර්විස් එක ඔබට දුන්නට.
2: හා රයිට් ඕකේ. ඒක නම් නිකන් ඇත්තට හරි හිතට වදින සර්විස් එකක් නේද?
1: ඔව්. හරියට මට නිකන් මාකටිං ටීම් එකක් මට නිකන් හොඳ ලොකු ෆයිනෑන්ස් ආම් එකක් තියෙනවා.
2: පාර්ට්නර් කෙනෙක් හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බුණා වගේ බිස්නස් එකට.
1: LOLC ෆයිනෑන්ස් එක ෆෝලෝ අප්
2: කරනවා. හා රයිට්.
1: කරලා ඒ අදාළ සල්ලි ගෙවන එක්කෙනාගෙන් වෙලාවට සල්ලි ටික එකතු කරගෙන පොඩි සර්විස් චාර්ජ් එකක් තියෙන. ඉතුරු ටිකත් අපිට ආපහු
2: දෙන්න. ඕකේ.
1: හිතන්නකො මේ මොන මොන මොන මොන ලේසියක්ද කියලා හිතන්න ලයිෆ් එකේ. මොන ලේසියක්ද? සමහර ලාට මෙයා දැන් අපි බිස්නස් කරගෙන කරගෙන යද්දී මුලදි මුලදි හිමින් හිමින් ඕඩර්ස් ඇවිල්ලා එක පාටම ජනප්‍රිය වෙලා ඕඩර්ස් ළඟ පත්තු වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඕඩර්ස් 50ක් 100ක් ආවොත් ඒ 50ම 100ම රෝල් කරලා දාන්න අතේ සල්ලි තියෙන්නත් පුළුවන්. අතේ සල්ලි නැති වෙන්නත් පුළුවන්.
2: Yes.
1: දැන් අතේ සල්ලි නැත්තම් මොකද කරන්නේ? අර සල්ලි එනකන් දවස් 30 60 90 120 බාගට ඊටත් වැඩි වුණොත් බලන් ඉන්නවද කවදා හරි සල්ලි එනකන්? එතකන් අර අනිත් අර ළඟද දීපු ඕඩරේ දාපු මිනිහා බලන් ඉඳීද? බලන් ඉඳී ඒ නිෂ්පාදනය කරන ලංකාවේ ඉන්න එකම මිනිහා අපි නා.
2: ඔව් නේද?
1: මිනිස්සු බලන් ඉන්නේ ඕඩර්ස් දාලා. මිනිස්සුන්ට හැම ඕඩරේ දැම්ම බඩු ආවා. මිනිස්සුත් එක්ක සල්ලි කරා සල්ලි දුන්නා. මෙහෙම බිස්නස් රෝලක් තමයි යන්නේ. හැමෝම ගෙවන්න තියෙනවා පොඩ පොඩ අදිනවා. හැබැයි LOLC ෆයිනෑන්ස් එහෙම කරන්නේ නැහනේ. ටග්ගාලා ඉන්වොයිස් එක පෙන්නවා නම් ඔබට එන්න තියෙන සල්ලි වලින් 80%ක් අරගෙන බිස්නස් එක රෝල් කරන් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. හොඳ නැද්ද කියන්නකෝ?
2: එහෙනම් හැරි හැරි ඉන්නේ නැතුව දුන්නෙන් විදුපු ඊතලයක් වගේ මං ගෙදර යනවා
1: දැන්. ඔයා ගෙදර යන එක නෙමෙයි මිනිස්සු LOLC ෆයිනෑන්ස් එකට යන්න ඕන කියන්නේ.
2: LOLC ෆයිනෑන්ස්
1: එක. ඔයා ගෙදර බැරනම් ඔයාලා රටෙන් හරි කමක් නැහැ යන්න. අපිට නම් නැහැ. ඒක
2: දුන්නෙන් විදුපු ඊතලයක් වගේ යන්න ඕනි තැන තමයි LOLC ෆයිනෑන්ස්.
1: අනිවා
2: සුබ දවසක්.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මිනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න ඕන ඔබතුමාට.
2: නිදම් මංකොල්ලේ ගැන ෆිල්ම්යක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි.
3: තිරකාරයෝ ටිකක් මැද්ද බන්දනාගාරියලාරියා වගේ මාවල් ලගන්නේ
4: යන්නේ. මම හුසාවට ගියේ නැහැ කියලා වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
3: ඉල්ලා අස්සනක ඔබතුමාගේ වැඩක්, අස්කරණක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජ නැති වැඩක්.
5: අපිට කාත්වත් පෞද්ගලික ආරෝවක් ආරවුලක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා.
7: බොරු කියන්නේ පාමා කළෝ, මගේ කටහඬ හරියට නිකන් කනට මීපැණිවක් කරනවා වගේ.
6: ඔව්, මීපැණි රත් කරලා වක් කරනවා වගේ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා,
11: පහසු වෙලා,
12: තෑගි වැඩි
11: වෙලා, අංක 3යි ලග්න 1යි, ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද,
12: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
13: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මන්
14: පර්ස්තගේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
15: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
16: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
17: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
18: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
19: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
18: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
1: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම.

0: CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: H15 පිස්සුවක්ම තමයි.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: Big big dinumai bonanza bonanza
5: satipata scooter dinapata smartphone big racer ho big lighter wala athi escort dank here 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: දැන් Pan Asia බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
7: ලන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
8: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
7: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
8: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
7: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
8: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
7: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.71 8492 402 0.71 11 327 777. Global University Partners number 221 Dharmapala Mavata Kolamba 7
10: 98.1 98.4

0: වේවා.
1: උදේ 10 විනාඩියකයි දැන්.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: පැවසුවේ ඩෙංගු වැළතුණු පුද්ගලයන් රෝහල්වලට අමතරව නිවෙස්වල සිටද ප්‍රතිකාර ලැබමින් සිටින බවයි.
1: ඉවෙනේ මේනට පැතිර යන ඩෙංගු අධිවසංගත තත්ත්වය තවදුරටත් පාලනය වීම අපට දක්සන්න ලැබෙන්නේ නැහැ. මේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සිටිනවා නිවෙස්වල වාර්තාව නොවු ප්‍රමාණය. ඉතින් එම නිසා අපි විශේෂ අවධානයක් යොමු කර මේ සඳහා සියලු දෙනා මැදිහත්විය යුතුයි. නිවාස පරීක්ෂා සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වශයෙන් නිරන්තරයෙන් සිදු කරනු ලබනවා. නිවාස 150,000 ආසන සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබෙනවා. ඒ වගේම කනගාටුවෙන් වැක්විය යුතු යම් කිසියකම නිවාස පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරු අම්බුවන් ස්ථාන හමුවොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මාජනතාවක පරීක්ෂාවරුන්ට සිදු වෙනවා.
0: දැන් විදෙස් පොතක්. ඉරානය ඉලක්ක රසකට දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම විධානය නිවේදනය කර තිබෙනවා. ඊරානය විසින් ඇමරිකානු හමුදා ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමකට ප්‍රතිචාර ලෙසයි. ඇමරිකානු මධ්‍යම විධානය නිවේදනය කළේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අයත් ඉලක්ක රසකට මෙම ප්‍රහාර එල්ල කළ බවයි. හමුදා ආරදන මධ්‍යස්ථාන මිසයිල සහ ඩ්‍රෝන පහසුකම් වෙරළ නිරීක්ෂණ සහ ආරක්ෂක මධ්‍යස්ථාන මෙන්ම නාවික පහසුකම් වලට අදාළ ඉලක්කද ඊට ඇතුළත්.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Marbili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දෙමව්පිය හැටියට ඔබ දරුවව පීඩනයට පත් කරන්න එපා. නමුත් විභාගෙට කරන්න ඕනේ දේවල් පිළිවෙලට ඒගොල්ලොත් එක්ක කරන්න. අලුතින් දේවල් කියලා දෙන්නේ නැතුව ඒගොල්ලෝ දැනටම දන්න කුසලතා ඔප්නම් වන්න කටයුතු කරන්න. ඒගොල්ලන් අතින් වැරදීමක් වුණොත් ඒකට කෑ ගහන්න බයින්න යන්න එපා. විභාගයේ කුමන විදිහකට ඒගොල්ලෝ මූණ දුන්නත් විභාග ඉවරෙච්ච ගමන්ම ඒගොල්ලන්ට අරන් දෙන්න උංචි තෑග්ගක් අරගෙන ඔතන ගෙදර තියාගන්න. විභාගෙ ලිව්ව එකට තෑග්ගක් දෙන්න ප්‍රතිඵලවලට නෙමෙයි. විභාග ඉවරුණාට පස්සේ ආගෙට ආවේ මොනාද වැරදුනේ කියලා හොයන්න නැතු හොඳට සෙල්ලම් කරලා කාලය ගත කරන්න දෙන්න. ප්‍රතිඵල ආවට පස්සේ ඒකට අපි කලබල වෙන්නේ නැතු එතන ඉඳලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම
4: ගොබ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
5: යුග දෙවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.76883 444 සීතා හදවත් දිනු හිතවත් කම
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Vehicle

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න. 98.2 98.4

උදේ 10යි විනාඩි 27යි දැන් වෙලාව. උදේම ඔබ එක්කන් යන හදන්නේ තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝ එකට. දැන් හිතන්නක ඔබ ඔන්න ෆෝන් එකේ සර්ච් කරන ඔබේ සර්ච් එන්ජින් එකේ තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝ කියලා. එතනට ගියාම ඔබට එක එක කැටගරීස් වලින් ඔබ කැමති විදිහේ ඊට පස්සේ ඔබේ ෆන්ක්ෂන් එක අනුව වෙනස් වෙන විදිහේ ගොඩාක් ඇඳුම් තියෙනවා තෝරගන්න. ඔබ ඒ ඇඳුමක් තෝරගත්තා හරිද? ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔන්න ඔබට තියෙනවා ප්‍රශ්න කීපයක්. පළවෙනි එක තමයි ඔබට ඕන කරන සයිස් එක එතන තියෙනවද? ඒ විස්තරෙත් දාලා තිනවා. ඔබට ඕන කරන සයිස් එක 27ද 28ද 29ද 30ද ඔහොම සයිසස් ටික දාලා තිනවා. ඊට පස්සේ යාළගේ ස්ටොක් එකේ තව ඇඳුම්ෙන් කීයක් තියෙනවද ඔබට ඕඩර් එක දානවා නම් ඇඳුම් කීයක් තව ඕනද කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතනින් ඔබට සිලෙක්ට් කරගන්න පුළුවන් මට මෙතනින් ඇඳුම් කීයක් ඕනද කියලා. ඊට පස්සේ අන්තිමට ඒගොල්ලෝ අහනවා මේක ඔබ gift එකක් විදියට දවන්නේ. එහෙම යවනවා නම් මේක ලස්සන box එකක දාලා wrap කරලා දවන්න ඕන. මොන වගේ පාට box එකකද මේක යවන්න ඕන? ඒ විස්තරෙත් අහනවා. හොඳම දේ තමයි කොළඹ කිරිබත් ගොඩවට තනකරට නම් ඔබ මේක ගෙන්න ගන්න. එහෙම නැත්නම් යවන්නේ order එක දාලා පැය 3ක් ඇතුළත තිලකවර්ධන online store එකකින් ඒක ගිහින් දෙන්න ඔන්න ලෑස්ති වෙලා ඉන්න. එහෙම නැත්නම් ලංකාවේ ඕනම තැනකට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. වැඩ කරන දවස් 3ක් ඇතුළත තිලකවර්ධන online store එකකින් ඒ ඔබේ ඇනවුම ගෙනල්ලා දෙන්න ලෑස්ති වෙලා ඉන්න. හොඳම දේ තමයි ඔබට cash on delivery විදියට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ආයේ මාරු කරගන්න ඕන කියලා ප්‍රශ්නයක් ආවොත් ගෙන්න ගන්න ඇඳුම ඔබට පුළුවන්කම තියෙනවා. දවස් 21ක් ඇතුළත ළඟම තියෙන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අවුට්ලට් එකකට කියලා මාරු කරගන්න. හැබැයි එහෙම මාරු කරගන්න ඕන වෙන්නේ නැත්නම් ලංකාවේ පළවෙනි වතාවට තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝ එකේ virtual fit on කරන්න ඔප්ෂන් එකකුත් දැන් ඔබට දීලා තියෙනවා. ඒක ගොඩාක් අමාරුයි කියලා හිතන්න එපා. ඔබට තියෙන්නේ ඔබ කැමති ඇඳුමක් සිලෙක්ට් කරාම ඊතර දින පොඩි තැඹිලි පාට බා එකක්. හරිද? ඒක ක්ලික් කරන්න.

ඔබ ෆොටෝ එකක් දෙන්න තියෙන්නේ. එවෙලෙම ඔබට ජෙනරේට් කරලා දෙන ෆොටෝ එකක් ඒ හඳුම බැඳගෙන ඉන්නකොට කැතයිද? එහෙම නැත්නම් ලස්සනයිද කියලා. එතකොට මාරු කරන්න වෙයි කියලා හිත හිත ඕඩක දාන්න ඕනේ. හරිනේ වැඩේ එහෙනම්. වීකෙන්ඩ් එකේ ඇඳුම් ගන්න යන්න ඕනේ. යනවා නම් යන්න පුළුවන් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට. ට්‍රයි කරලා බලන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකේ.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන.

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා ඉන්දිය ෂොපින් ෆෙස්ටිවල්.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing. විශ්වාසයේ ප්‍රමුඛයා.
5: No limit sale එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70% දක්වා mega discount. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා no limit shakawan ha no limit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
8: ගඟ අතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
7: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
8: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
10: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: උදේ 11 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: क्या था टॉप स्टोरी
1: नामल गे तवत नडुवकट दिन देई මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ලැබෙන ඔක්තෝබර් මාස 29 වනදා කැදවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. ඒ මෙම පැමිණිල්ල අද කැදවනු ලැබුව අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියම කළේ විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් මාස 29 වනදා ඉදිරිපත් කරන ලෙසයි. නාමර් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. දැන් ක්‍රීඩා පුවත ඉන්දිය පිතිකරු සුක්මන් ගිල් අන්තර්ජාතික එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරිබල පෙරමුණගෙන සිටිනවා. ඒ ප්‍රසාද ලකුණු 801ක් ලබා ගනිමින්. නවසීලන්ත පිතිකරු ඩාලි මිචෙල් එහි දෙවන ස්ථානයේ ගෙන සිටිනවා. චරිත අසලංකට හිමිවැත්තේ එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරිබල දසවන ස්ථානයයි. මහීස් තීක්ෂණ එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරිබල 6වන ස්ථානයේ ගෙන තිබෙනවා. තුනිරියව් ක්‍රීඩකයන් අතර 10වන ස්ථානයේ ගෙන ඇත්තේ වනිදු හසරංගයි. සියද ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියතා টপ ස්ටෝරි අනුග්‍රහය සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: SCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768 833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
9: 11.84යි. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට
6: 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
5: 13.19ට කෝල් එකක් ගන්නකො.
6: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැද්දනි ඉතින් නේද?
4: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable.

0: 98.4 මෙගාවාට්ෂයට සියතා FM.
1: දෙකොළහයි විනාඩි 25යි දැන් වෙලාව. කලින් පැයේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට ඔබ එක්කන් ගියපු හින්දා අපි දැන් යන්න හදන්නේ තිලකවර්ධන සෙලියුල් එක පැත්තට. දැන් මාකට් එකේ ඔබට ස්මාර්ට් ෆෝන් එකක් ගන්න හේතුවම ගොඩාක් තැන් තියෙනවා තෝරගන්න. හැබැයි ඔබ තිලකවර්ධන සෙලියුල් එකට යන්න ඕන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි එකපාර සල්ලි දීලා ගන්නවා නම් හොඳම ප්‍රයිස් එකකට ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි එකපාර සල්ලි දීලා ගන්න බැරි නම් ඔබ ගාව ක්‍රෙඩිට් කාඩ් එකකුත් නැත්තම් ගෙවන්න ස්මාර්ට් ෆෝන් එකක් ගන්නවා නම් ඒ වැඩේ ඔබට තිලකවර්ධන සෙලියුල් එකෙන් ඔන්න කරගන්න පුළුවන්. ඔබ තෝරගන්න ඕනම ස්මාර්ට් ෆෝන් එකකට මේක ඇන්ඩ්‍රොයිඩ් විදිහට පැත්තට විතරයි හරිද? iPhone වල තාම එහෙම කරන්න බෑ. ඒකින්ද ඔබ තෝරගන්න ඕනම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකකට ෆෝන් එකේ සම්පූර්ණ ගාණෙන් 30%යි ඔබ මුලින් ගෙවන්න ඕන. මම මතක් කරන්න මොනවද තියෙන ස්මාර්ට් ෆෝන්ස් කියලා. Samsung, Honor, Nubia, Tecno, Infinix, ඊට පස්සේ OnePlus, Oppo, Umidigi, TCL, Blackview මේ වගේ ලොකු range එකක් ඔබට තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඔයි කොයි ෆෝන් එක තෝරගත්තත් ඔබ down payment එක විදියට 30% ගෙවන්න ඕන. ෆෝන් එකෙන් ෆෝන් එකට ගාණ වෙනස් වෙනවානේ. එතකොට down payment එක ready කරගෙන යන්න 077465.650 කියන නම්බරකට call එකක් දෙන්න. 077465.650 තමයි නම්බර එක. මතක් කරලා ඔබ යනකොට ඔබත් එක්ක guarantee කෙනෙක් එක්කගෙන යන්න. දෙන්නගේම ID cards අරගෙන යන්න ඕන. කලින් කිව්වාගේම down payment එක 30% කරන්න ඕන. එතකොට ඒ cash ටිකත් ready කරගෙන යන්න. එතකොට ඔබට ඉක්මනටම ෆෝන් එක අරගෙන ගෙදර එන්න පුළුවන්කම තියෙනවා. යන්න පුළුවන් ඔබට කිරිබත්ගොඩ, වත්තල, කඩවත, මහනුවර, ගම්පහ, ජාල, නිට්ටඹු, කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන සෙලවිල තියෙනවා.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනේ සමෙහි රතුපැහැ ලප විදුරු මසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: සෝඩියම් කියන එක අපේ ශරීර නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රාමල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
2: අලුත් වෙලා.
10: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
12: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza. Mid-year Shopping Festival.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. david pierce motor company private limited with it.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. කුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
4: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
8: ගන් අතරට සුරසුරුනට දැන් මම බය නැහැ
9: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club

0: දැන් වෙලාව තවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: එල් නිනෝ බලපෑමෙන් ආහාර හිඟයක් ඇතිවන ලකුණු. ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි. උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට. පැරා මොටරින් ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවයි. අමරිකාවෙන් ඉරානයට යළි ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0111788666.
1: වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,991ක් දක්වා ඉහළ කොස් තිබෙනවා. මෙම මාසේ ගත වූ දින 28 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 28,717ක්. සිදුවෙති ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. කඩින් කඩ ඇතිවන වැසි තත්ත්වයේ හේතුවෙන් ඩෙංගු මතුරු කීටෙන් බෝවීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසයි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශල සමරවීර පැවසුවේ. ඇයි මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: අපි දකිනවා තවදුරටත් ගම්පහ, කොළඹ, නුවර, මාතර, කළුතර, ගාල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ පවතින කාලගුණ තත්ත්වය අනුව අපි නිවෙස් පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරත් එය පවතින කාලගුණ තත්ත්වය අනුව කඩින් කඩ පවතින වර්ෂාව අනුව තම නිවසේ පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙන්න පුළුවන්. ඒ නිසා සතියකට විනාඩි 30ක් යොමු කරලා තමන්ගේ පරිසරය පරීක්ෂා කර ගැනීම සඳහා දිගින් දිගටම කරන්න කියලා අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: ඩෙංගු මතුරුවන් බොවන පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් දස දහසක් සඳහා නඩු පවර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ ඩෙංගු වැළඳුණු පුද්ගලයන් රෝහල් වලට අමතරව නිවෙස්වල සිටද ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
5: දිවයිනේ මේ වනට පැතිර යන ඩෙංගු අධිවසංකත තත්ත්වය තවදුරටත් පාලනය වීමක් අපට දක්නට ලැබෙන්නේ නැහැ. මෙම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සිටිනවා නිවෙස්වල වාර්තා වූ නොවූ ප්‍රමාණයක්. ඉතින් එම නිසා විශේෂ අවධානයක් යොමු කර මේ සඳහා සියලු දෙනා මැදිහත් විය යුතුයි. නිවාස පරීක්ෂා සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වශයෙන් නිරන්තරයෙන් සිදු කරනු ලබනවා. නිවාස 150,000 ආසන සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබෙනවා. ඒ වගේම කනගාටුවෙන් විය යුතුයි යම් කිසි මෙම නිවාස පරීක්ෂා පරීක්ෂා මේදී ඩෙංගු මතුරු අම්බුවන් ස්ථාන හමුවොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුවන
1: වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල පවතින ජල මට්ටම් යලකන්නේ අවසන් වන තෙක් ප්‍රමාණවත් බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රධාන ජලාශවල මේ වන විට ගබඩාවේ ඇති ජල ධාරිතාව 40%. එහෙත් අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ජල ධාරිතාව පවතිනුයේ 20%ක් වැනි අවම මට්ටමක බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජලකලමනාකරන HMPSD හේරත් පැවසුවේ.
6: මෙම පවතින ජල ප්‍රමාණයන් යලකන්නේට සහ ඉදිරි වර්ෂාපතන පූර්ව කථනය අනුව ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වර්ෂාවක් ලැබෙතැයි අපේක්ෂා කරන අතර එම කාල සීමාව සඳහා මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලට පවතින ජල ප්‍රමාණය ප්‍රමාණවත් වේයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය සහ සුළං සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මෙම ජලාශවලින් වාෂ්පීකරණය වන ජල හානිය වෙනත් දිනවලට වඩා වැඩි අගයක් ගන්නවා. එබැවින් විශේෂයෙන් මෙම ජලාශවලින් ජලය භාවිතා කිරීම මේදී වගාවන් පානීය ජලයේ සහ අනිකුත් අවශ්‍යතා සඳහා මෙම ජලය භාවිතා කිරීමේදී තමත් අර්පිරිමසුන්දායක ලෙස ජලය භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
1: මේ අතර නැගෙනහිර පළාතේ සහ කෙලිනොච්චේ මුලතිව වවුනියාව පොළොන්නරුව මොන්රාකල දිස්ත්‍රික්කවල සිරුරට දැනෙන උණුසුම අධහෙළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටින්නේ එල්ලිනෝ තත්ත්වයත් සමග පවතින උණුසුම් කාලගුණය මැද මත්පැන් සහ පැණිබීම පානය කිරීම සිරුරට ඉතා අහිතකර බවයි. විචලනය මෙන්ම ආඝාතය වැනි තත්ත්ව නැතිවිය හැකි බැවින් පිරිසිදු ජලය මෙන්ම තැඹිලි කොමුඩු වැනි දෑ වැඩි වශයෙන් ආහාරයට ගන්න අලෙසද සෞඛ්‍ය අංශ දැනුම් දී සිටිනවා. මේ දිනවල එළවලු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. හේරත් පවසනවා. ඌ ප්‍රකාශ කළේ උඩරට ප්‍රදේශයේ පවතින ජල හිඟයද අස්වැන්නට බලපෑ ඇති බවයි.
7: මිල ඉහළ යාමක් තියෙනවා. ඒට හේතුව වෙළඳපොළට එළවලු ලැබීමේ ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. මක්නිදාද යන්නව තත්ත්වය දැන් හටගෙන තියෙනවා. නමුත් තාම විහිළු කලාපවල තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. නමුත් උඩරට ප්‍රදේශවල වෙළ වතුර හිඟයක් තියෙනවා. ඒ නිසා වතුර යොදා ගැනීමට තියෙන හැකියාව අඩු වෙලා තියෙනවා. ඒ නිසා ළමස්සයක් වශයෙන් ගත්තම එළවලු වලට හරියාකාරව පාලන මිලක් හෝ මිලක් නොමැති නිසා ගොවි ජනතාව ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා තියෙනවා. එළවලු වගා කිරීම උදාහරණයක් ගත්තොත් අර්ථාපල් වගා කිරීමේ 140ක් ඈත් වෙලා තියෙනවා වගා කිරීම. එතකොට පහුගිය 2005 යල්කන්නේ හෙක්ටයාර 513ක් විතරයි වගා කරේ අත්තාප. සාමාන්‍යයෙන් හෙක්ටයාර 6000ක් වගා කරන වාර්ෂිකව නමුත් ඒකත්ය දුර වෙලා ගිහිලා තියෙනවා.
1: ආහාර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.පී. හේරත් පැවසුවේ.
7: එම තත්ත්වයට හේතුව ඇවිල්ලා පොහොර ලබා ගැනීමේ තියෙන හැකියාව අඩුකම, ඒ වගේම යෙදුම් වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. කාබනික පොහොර වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතකොට යොදා ගන්න නැහැ. ඒ වගේම යොදා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා. ඒතකොට රසායනික පොහොර ලබා ගැනීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. රසායනික පොහොර කිලෝ 50ක බෑග් එක රුපියල් 9500ට තිබ්බේක 7500යි. ඒ කියන්නේ සාමාන්‍ය ඊට 184කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ පොහොර මිල පළතුරු සෑම එකකටම ජලයේ හිඟතාවය නිසා ඒවා විනාශ වෙලා ගිහිල්ලා. ඉතින් මේ තත්ත්වයේ එල්නිනෝ තත්ත්වය ඇති නිසා සමාජ ලබන මාස වෙනකොට මේ තත්ත්වය තවදුරටත් උග්‍රතට හැරෙන්න ඉඩ තියෙනවා.
1: දේවර සංගම් පවසුවේ මත්ස්‍ය මිල වැඩිවීම හේතුවෙන් පාරිභෝගිකින්ගේ මිලදී ගැනීම පහත වැටි ඇති බවයි.
8: කලගොඩු ඇටවල කිලෝ එක 1000යි 1100යි, කෙනවල තලපත් 3000යි, තෝරු 3400යි, පොල්ලු තියෙන අස්කිරි පොල්ලු තියෙන කිලෝ එක 1400යි, සුදැල්ලෝ 2500යි, ආයි තියෙන කුඹලාව තියෙන කුඹලාවත් 1400යි කිලෝ.
1: මෙරටට ගෙන වූ ලුණු බහලුම 1021කට වැඩි කරණක් තව දුරටත් වරායේ සිර වී තිබෙන බව රේකුව පවසනවා. රේකු මාත ප්‍රකාශක චන්දන පුංචිහෙබ සඳහන් කළේ එම බහලුම් ඉකුත් වසරේ මේ මාසයේදී ලුණු ආනයනය කිරීමට රජය විසින් ලබා දුන් සහන කාලයේදී මෙරටට ගෙන්වා ඇති බවයි. සිරව ඇති ලුණු පහළුම් 30කට වැඩි ප්‍රමාණයක් නිසි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් ප්‍රමිති ආයතනය විසින් ප්‍රතික්ෂේප කළ ලුණු ඇතුළත් බහලුම් බවයි ඔහු කියා සිටියේ. ඉතිරි පහළුම් සහන කාලය අවසන් වීමට පෙර ආනයනය කිරීමට නොහැකි වීම හේතුවෙන් වරාය නිදහස් කර නොගෙන අත්හැර දමා ඇති පහළුම් බව රේකු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහෙවා සඳහන් කළා. එම පහළුම් විනාශ කරන්නේ නම් ඒ සඳහා රජයට වැය වෙන මුදල රුපියල් කෝටි 50ක්. වරායේ සිරව ඇති පහළුම් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ මේ වන විට සාකච්ඡා කර ඇති බවයි චන්දන පුංචිහෙවා පැවසුවේ.
9: ඔය සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ගය හැටියට අදාළ ගැසට් පත්‍රයේ තියෙන්නේ ඒවා ආනයනකරුවන් විසින් ප්‍රතිපනයනය කළ යුතුයි කියලා. ඉතින් දැනට තියෙන ප්‍රශ්නේ තමයි ආනයනකරුවෝ ඒ ප්‍රතිපනයන කිරීම සිදු කරන්නේ නැති එක. ඉතින් මේ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා පැවැත්තුණා. ඉතින් ඒ සම්බන්ධව එතකොට ඉතිරි මොන වගේ තීරණයක්ද ගන්න කියන එක ඒ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තමයි අපිට තීරණය කරන්න වෙන්නේ.
1: ඩොලරේ විකුණුම මකය රුපියල් 340ක් බවට පත්ව තිබෙනවා. ඩොලරේ ගැනුම් මිල සටහන් වැත්තේ රුපියල් 331ක් ලෙසයි. ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ඉහළ යාම හමුවේ ඉදිකිරීම් කටයුතු අඩාල වී ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ හාඩ්වෙයාර සඳහා පණපෑ ඇති බදු හේතුවෙන් ලාභය ඉපීමට ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ලබා දීමට සිදුව ඇති බවයි.
10: 30% අතරින් ප්‍රයිස් එක ඉන්ක්‍රීස් වුණා කන්ස්ට්‍රක්ෂන් අයිටම්ස් වල. ඉදිකිරීම් කර්මාන්තෙත් යම් කොටසක් නතර වෙලා තියෙන්නේ. ප්‍රාදේශීය මට්ටමින් මේක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකට අපි සන්තෝෂයි. හැබැයි ලොකු ව්‍යාපෘති කෙරෙන්නේ නැහැ. හැබැයි දැන් ප්‍රශ්නේ තියන්නේ අර පොඩි වැඩ කරනකොට ස්මෝල් ඇන්ඩ් මීඩියම් කැටගරියේ ඉදිකිරීම් කරුවන්ට අර මිල ඉන්ක්‍රීස් එක දරා ගන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් තාර ටික, එතනින් ගියාම ගල් ටික, වැලි ටික, සිමෙන්ති ටික ඒවා යන්නේ එක ප්ලේට් එකක. හැබැයි ඊට එහා ගිහපු හાર્ඩ්වෙයාර් අයිටම්ස් තියෙනවා. ඒවවල ලොකු මිලක්, ඉහළ මිලක් තියෙනවා. ඇයි ඒ මිල වැඩිපුර ගන්නෙ? හાર્ඩ්වෙයාර් අය සහ බිස්නස් කාර්යෝ එළියේ ඉන්න මිනිස්සු අර වැටකට මේගොල්ලෝ ඉන්ක්ලූඩ් වෙනවනේ දවසක ආදායමකින්. ඒක දීලා තියෙනවනේ ලාභේ නෙමේ දවසක ආදායම කියලා. අන්නේ ආදායම ගණනය කරලා කූට උපක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. සමහරක් ව්‍යාපාරිකයෝ අර අපිට තියෙන ලාභාංශ නැති වෙන්නම ඒගොල්ලෝ හાર્ඩ්වෙයාර් එකෙන් ගන්න බඩු වලට බඩු ටිකෙන් ඉන්ක්‍රීස් කරලා ගන්නවා අපෙන් වැඩි මිලට.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට අතපෙවීමට රජය දක්වන උත්සාහය ව්‍යාර්ථ කළ යුතු බව නීතිඥ මනෝජ් ගමගේ පවසනවා. දේශපාලන ભેදයකින් තොරව රටේ සියලු නීතිඥවරුන් ආණ්ඩුවේ මෙම තීරණයට එකමතිකව විරෝධය දක්වන බවයි ඔහු පැවසුවේ.
11: අපිට ඉතාමත් පැහැදිලිව පේනවා මේ රටේ මේ ආණ්ඩුව විසින් ක්‍රමක්‍රමයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදු කරමින් පවතිනවා. මේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලයට අමතරව අපි දක්වා මේ රටේ කවදාක්වත් ස්වාධීන අධිකරණ පද්ධතියට යම් යම් බලපෑම් එල්ල වුණ අවස්ථා නැතුව නෙමෙයි. හැබැයි ස්වාධීන අධිකරණ පද්ධතිය තමන්ගේ පාලනයට ගන්න කිසිම පාලකෙක් උත්සාහ ගත්තේ නැහැ.
1: ජේෂ්ඨ විනිසුරු වරුන්ගේ තීන්දුව හමුවේ වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙනු ඇති බවට විපක්ෂයේ කණ්ඩායම් බියටපත් ඇති බවයි නීතිඥ හේමක සේනානායක පැවසුවේ.
12: සමහර විනිසුරුවරු ස්ථාන දෙකක වැඩ කරන කනගාටුයි කියන්න එක්තරා අවස්ථාවකදී මම බදුල්ල සිවිල් අභියාචනා මහාධිකරණයට ගියාම එක විනිසුරුවරේ අම්පාරයි බදුල්ලයි සේවයක හිතන්න අම්පාරේ වැඩ කටයුතු කළා බදුල්ලේ නඩු වලට සූදානම් කිව්වොත් 1:30ට එතුමා එනවා. අගදිකට එනකොට තියෙන ජීවිතයේ අනාරක්ෂිත බව හිතන්න වාහනයක ගමක. එහෙනම් මේ 93 ඒක දැන්ට තියෙන 110යි. ඒක 120 දක්වා වැඩි කරන්න අපි සංශෝධනයක් බලාපොරොත්තු වෙනවා. කරු අභියාචනා අධිකරණ විනිසුරුවරු 20 25 දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වයස් සීමාවන් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක සමග පැවති සාකච්ඡාවේදී විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාවට විරෝධය පළ කිරීමට හේතු පිළිබඳ නීතිඥ සංගමයේ අධිකරණ අමාත්‍යවරයා දැනුම්වත් කළා. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඒකමතිකව තීරණය කළේ ඊයේ පැවති විශේෂ මහසභා රැස්වීමේදී. ඊට දිවයිනපුරා නීතිඥයින් 3500කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා. විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනයට කැටුම්පත් සකස් කිරීම සඳහා උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. උපරිම අධිකරණ ඇතුළුව සියලු විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද චතිස්ස සඳහන් කළේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම කිරීමේ වයස දීර්ඝ කිරීමට යෝජනා වී ඇත්තේ අවුරුදු 67 දක්වායි. අභියාචනාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම කිරීමේ වයස අවුරුදු 65 දක්වාත් දීර්ඝ කිරීමට යෝජනා වුණා. මහාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා වී ඇත්තේ අවුරුදු 63 දක්වායි. දිසා අධිකරණවල සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා දීර්ඝ කිරීමට යෝජනා වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අමරිකානු නියෝජිත ක්‍රිසි හවුලහන් ඇතුළු දූත පිරිස අතර හමුවක් පවත්වා තිබෙනවා. එක්කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපද අතර දීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වුණා. එහිදී වැඩි වශයෙන් සාකච්ඡා කර ඇත්තේ ආර්ථික සහයෝගිතාව පාලනය අධ්‍යාපනය සහ කලාපීය ස්ථාවරත්වය සම්බන්ධයෙන්. මේ අතර ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නම රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
13: ආණ්ඩුව හිතනවනම් ජනතාවගේ මතයට විරුද්ධව ආණ්ඩුවේ තනි කැමැත්තට ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා මේ රටේ බලය තහවුරු කරගන්න පුළුවන් කියලා ආණ්ඩුව වැරදිලා. ඉතිහාසයේ එවැනි සිද්ධීම් වෙච්ච වෙලාවල් වල ඒ කාලේ තිබිච්ච ආණ්ඩුවලට අත්වෙච්ච ඉරණම් පිළිබඳවත් ආණ්ඩුව අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ආණ්ඩුව වැඩ කරන්න නැතිකොට තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන්න නැතිකොට ආණ්ඩුව උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න.
1: වෘත්තිකයින්ගේ සේවය ලබා ගන්නා කාලය ඉහළ නැංවිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවසුවා.
14: නීතිමය අවශ්‍යතාවයක් තියෙනවා නම් මහජන මත විමසන්න, ඒක මහජන මත විමසන්න ඕනේ. රජයේ ප්‍රතිපත්තියක් විදියට විශ්වාස කරනවා වෘත්තිකයන්ගේ සේවය ලබා ගන්නා කාලය වැඩි විය යුතුයි කියලා. ඉතින් ඒකට සමාන්තරව තමයි අපිට ඕනම ශාස්ත්‍රයක ඕනම වෘත්තියක කාලය වැඩි කරන්න රජයට පුළුවන් චක්‍රලේඛ හරහා. නමුත් අධිකරණ විනිසුරුවන්ගේ කරන්න තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක තමයි රජයේ ප්‍රතිපත්ති විදියට ඉස්සරහට යන්නේ.
1: මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ලබන ඔක්තෝබර් මාස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියම කළේ විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් මාස 29 වනදා ඉදිරිපත් කරන ලෙසයි. නම රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. පැරා මෝටරින් යානයක් කඩා වැටී විදෙස් කාන්තාවක් මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම පරීක්ෂණ අවසන් වන තෙක් දිවයිනපුරා පැරා මෝටරින් යානා ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. ඒ සභාපති බුද්ධික හේවාවසන් පැවසුවේ සංචාරකින්ට ලබා දෙන සියලු සේවාවන් ලියාපදිංචි කර තිබීම අනිවාර්ය වන බවයි.
15: එතකොට මේ ක්‍රියාකාරකම් විවිධාකාර ක්‍රියාකාරකම් සමහර ක්‍රියාකාරකම් වලට සංචාරක සංවර්ධන අධිකාරිය විතරක් නෙමෙයි ඒ සඳහා අවශ්‍ය වෙන අනිත් ආයතන වල ලබා ගන්න ඕනේ පළමුව මේ ක්‍රියාව කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය. ඒ යටතේ විතරයි සංචාරකයන් සඳහා සේවාවන් ලබා දෙන්න පුළුවන් නීත්‍ය අනුකූල සේවාවන්. නීත්‍ය අනුකූල නොවන සෑම සේවාවක්ම අපට නීතිය යටතේ එක දඩුවම් ලැබිය හැකි වරදක් සංචාරකයින්ට සේවාවක් ලබා දෙනවා නම් ව්‍යාපාරිජි නොකර ව්‍යාපාරිජි නොකරන කිසිම සේවාවක් ලබා දෙන්න බැහැ සංචාරකයන්ට. ඒ වගේම සංචාරක සංවර්ධන අධිකාරිය ව්‍යාපාරිජි කිරීම සඳහා වන මාර්ගෝපදේශ දැනට පබ්ලිෂ් කරලා තියෙනවා අපේ වෙබ්සයිට් එක සහ ආයතනයේ මගින්.
1: පුද්ගලික ආයතනයක් මගින් ගුවන්ගත කළ පැරා මෝටරින් යානයක් බෙන්තොට ප්‍රදේශයේදී මුහුදට කඩා වැටී අනතුරක් සිදු වුණේ ඊයේ දිනේදී. අනතුරින් එහි ගමන්ගත් 31 හැවිරිදී ලෙබනන ජාතික කාන්තාවක් මිය ගියා. යානය පැදවූ කොලොම්බියානු ජාතිකයා දිවි කලවාගෙන ඇති අතර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. මේ අතර ජනවාරි මස පළමුවනදා සිට පසුගිය 26 වනදා දක්වා සංචාරකින් 13,974ක් මෙරටට පැමිණ තිබෙනවා. ජූලි මාසයේදී මේ දක්වා පැමිණෙති සංචාරකින් අතුරින් වැඩිම සංචාරකින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. දෙහිවල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස අත්අඩංගුවටගෙන ඇති බවයි. එහිදී සැකකරු සතුව තිබී හෙරොයින්, ගංජා සහ විදෙස් රටවල නිෂ්පාදිත දුම්පැටිද සොයාගෙන තිබෙනවා. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යට භාවිතයට ඇබ්බැහි වූ අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ. උප පොලිස් පරීක්ෂකවරයා 26 හැවිරිදිවියේ පසුවන පුද්ගලෙක් වන අතර ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර වත්තල කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට ආධාර අනුපල දුන් සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. වෙඩි තැබීම සිදුව තිබුණේ මට්ටක් කුලයේ කුඩු රොෂා නැමැත්තා ඉලක්ක කර ගනිමින්. ඉලක්කය වැරදීමෙන් වෙඩි ප්‍රහාරය ලොයේ රොෂා නැමැත්තා අසල සිටි පුද්ගලෙකු වෙතයි. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ප්‍රංශයේ නිරතතික ප්‍රදේශයේ පැතිර යන දැවැන්ත ලැබගිනි හේතුවෙන් ගින්නෙන්ම නිර්මාණය වූ ගිකුරුම් සහිත කුණාටුවක් හටගෙන තිබෙනවා. විශේෂඥයින් පවසන්නේ මෙවැනි සංසිද්ධියක් මීට පෙර ප්‍රංශයෙන් වාර්තා වී නොමැති බවයි. ඒ සාමාන්‍යයෙන් ඇමරිකාව සහ කැනඩාව වැනි රටවල ඇතිවන දැවැන්ත ලැබගිනිවලදී පමණක් දක්නට ලැබෙන දුර්ලභ සිදුවීමක්. ඔවුන් පෙන්වා දෙන්නේ මේ යුරෝපීය නව ලැබගිනි යුගයකට පිවිස ඇති බවට පැහැදිලි සංඥාවක් බවයි. දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපයේ ලැබගිනි වසරෙන් වසර වඩාත් ප්‍රචණ්ඩ සහ පාලනය කිරීමට අපහසු තත්ත්වයට පත්වෙමින් ඇති බවද විශේෂඥයින් සඳහන් කළා. මේ වන විට ප්‍රංශයේ සහ ඉස්පාඤ්ඤයේ ඇතැම් ලැබගිනි පාලනය කර ඇති බව බලධාරීන් ප්‍රකාශ කළද යුරෝපයට මෙම වසරේ බලපෑ ඇති දැඩි උණුසුම හේතුවෙන් තත්ත්වය යළිත් දරුණු විය හැකි බවට ඔවුන් අනතුරු අඟවා තිබෙනවා. ප්‍රංශයේ මේ වන විට ලැබගිනිවලින් විනාශ වී ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 160,000ක්. මේ රට ඉතිහාසයේ වර්තා වූ විශාලතම ලැබගිනි විනාශය ලෙස සැලකෙනවා. ඉරානයේ ඉලක්ක රැසකට දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළ බව අමරිකානු මධ්‍යම විධානය නිවේදනය කර තිබෙනවා. ඊරානය විසින් අමරිකානු හමුදා ඉලක්ක කර බැලස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමකට ප්‍රතිචාර ලෙසයි. අමරිකානු මධ්‍යම විධානය නිවැදනය කළේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අයත් ඉලක්ක රැසකට මෙම ප්‍රහාර එල්ල කළ බවයි. හමුදා අණදෙන මධ්‍යස්ථාන, මිසයිල් සහ ඩ්‍රෝන පහසුකම්, වෙරළ නිරීක්ෂණ සහ ආරක්ෂක මධ්‍යස්ථාන සහ නාවික පහසුකම් වලටද අදාළ ඉලක්කද ඊට ඇතුළත්. මෙම ප්‍රහාර පැයකට අසන්න කාලයක් පැවති අතර ඒ ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ඉලක්ක කර ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රබල ප්‍රතිචාරයක් බව ඇමරිකාව ප්‍රකාශ කළා. එමෙත්ම ඉරානය එල්ල කළ සියලුම මිසල මැඩ පවත්වා විනාශ කළ බවයි ඇමරිකානු මාධ්‍යම විධානය පැවසුවේ. ප්‍රහාරයට පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ප්‍රහාර එල්ල කිරීමේ වාරය ඇමරිකාවට එළඹ ඇති බවයි. මෙතර ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කළේ ඇමරිකානු හමුදාව සිදු කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ජෝර්දානයේ පිහිටි ඇමරිකානු ගුවන් හමුදා කඳවුරක් සහ අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කළ බවයි. එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා අනතුරු ඇඟවීම නොතකා යාත්‍රා කළ බව පවසමින් තෙල් නෞකා තුනකටද ප්‍රහාර එල්ල කළ බව එම බලකාය සඳහන් කළා. ඉන්දීය පිතිකරු ශුබ්මන් ගිල් අන්තර්ජාතික එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමවල පෙරමුණගෙන සිටිනවා. ඒ ප්‍රසාද ලකුණු 801ක් ලබා ගනිමින් නවසීලන්ත පිතිකරු ඩාල් මිචෙල් එහි දෙවනි ස්ථානය ගෙන තිබෙනවා. චරිත අසලංකට හිමිවැත්තේ එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමවල දසවනි ස්ථානයයි. මහේෂ් තීක්ෂණ එක්දින පන්නු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමවල 6වනි ස්ථානය ගෙන තිබෙනවා. තොන්නිරියව් ක්‍රීඩකින් අතර දසවන ස්ථානය ගෙන ඇත්තේ වනිතු හසරංකයි. යලි සිරස්තල එල්නිනෝ බලපෑමෙන් ආහාර හිඟයක් ඇතිවන ලකුණු. ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි. උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට. පැරා මෝටරින් ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවයි. අමරිකාවේ නිරාණයට යළි ප්‍රහාර. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනු විමුක්තිකා. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැප්වත් සමග.
16: ලොව පුරා සැරිසරා සත්‍ය සීතටගත් සීත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. ලංගදි රිලීස් වෙන්න තියෙන ඉන්ටර්නැෂනල් අවෝඩ්ස් ගත්ත ෆිල්ම් එකක් තමයි විහංග ප්‍රේමය.
1: ඔය හරිනම් අම්මා අපි දිහා බලා ඉන්නව ඇති නේද?
2: ඒ ගැන වැඩි විස්තර අපි ඩිරෙක්ටර් සංජීව පුෂ්පකුමාරගෙන් ඇහුවා.
3: මූලිකව චිත්‍රපටි කතා තේමා වෙන්නේ බිලිඳු දරුවන් විශේෂයෙන්ම අනීතිකව අලෙවි කිරීමේ ජාවාරම කතා තමයි මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ. ඒ ජාවාරම ක්‍රියාත්මක අතරතුර ඇති වෙන ඉතා රමණීය ප්‍රේම සම්බන්ධයක් නදී සාමිල කියන චරිත අතර මේ චිත්‍රපටි කතා තේමාවේ දකින්න පුළුවන් වෙනවා.

0: සීනියාටිස්ල ගොඩ දෙනෙක් ෆිල්ම් එකේ ඉන්නව නේද?
1: සබිත පෙරේරා මහත්මිය එතුමගේ මේ චිත්‍රපට ජීවිතේ මම හිතා අවුරුදු 11කට පස්සේ තමයි චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නේ. යා මාලිනී කියන චරිතය තමයි නිරූපණය කරන්නේ. ඊළඟට අකලංග ප්‍රභාස්වර කියලා දැන් මම හිතන ජනප්‍රිය නළුවෙක් ලංකාවේ ආ ඒ ඔහුගේ පළවෙනි චිත්‍රපටය. ඊට අමතර දිනා රකුන්ජි හේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත් වීරසිංහ, ප්‍රියංකා සමරවීර
2: ෆිල්ම් එකට හම්බුණ අවෝඩ්ස් ගණත් කියමු.
1: විශ්වාසයෙන්

0: එකක් කරන හැම සැරේම මියුසික් ඉන්ඩස්ට්‍රියේ රූල්ස් වෙනස් කරන ගෲප් එකක්.
1: මේ පාර එයාලගේ නෝමල් කියන මියුසික් වීඩියෝ එක රිලීස් කරලා තියෙන්නේ සාමාන්‍ය විදිහට YouTube එකෙන් නෙමෙයි.
0: Spotify එක කරපු ස්පෙෂල් පාර්ට්නර්ෂිප් එකකින් මුලින්ම ප්‍රීමියර් කළා තමයි එයාලා වීඩියෝ එක රිලීස් කළේ.
1: ඒක K-pop history එකේ අලුත් chapter එකක් කියලා තමයි ෆෑන්ස්ලා කියන්නේ.
0: රිලීස් වෙලා පැය 24ක් යන්නත් කලින් Spotify platform එකේ එක දවසක් ඇතුළත වැඩිම stream වුණු K-pop music video එක වෙන්නත් normal video එකට පුළුවන් වුණා.
2: Talk of the town.
3: අනුවටයි 0.1 අනුවටයි 0.4.

0: SCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
2: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
3: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකි.
2: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
4: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
5: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
4: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

රාත්‍රිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික්රේසර් හෝ බික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.

0: දෙදහස් විසි පවසර SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින් delivery parakku vela orders miss wenoda business ekata thiyena express ma visenduma pick me flash affordable cost ekakata ikminitama packages yawanna wagema genna gannat den hari malesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna
1: Siri Road සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Coca-Cola ඉතිරි රුපියල් 150යි Astra ඉතිරි රුපියල් 350යි Kotmale Cheese Wedges ඉතිරි රුපියල් 135යි Prima කොත්තුමේ chicken රසති පහේ පැක් එක රුපියල් 240යි Cargill's Food City
0: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් within හඳුන්වා දෙන රයිනු ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadunwa Dena Rhino Premier Roofing Sheet. Petri Stresson Hall, Dahatunai Anuhaya Amatana.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
1: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔකට මේ වගේ අලුත් දෙන්නවද?
3: මොකද මේ වගේ කියන්නේ?
1: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
4: සාස් ලංකාවට වෙලා කොහොමදන්නේ මාව හොයාගත්තේ?
5: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
6: 98.2 98.4

0: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
0: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help. 23/43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: වැඩටත් gaming වලටත් world class performance එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Biotic Solutions වෙතින්. keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. දැන් මමතන්න 0777-133-021 AOC smart performance trusted worldwide.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
1: හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
2: දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
3: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා කියලා.
4: බොරු කියන්නේ පාමා කළෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මේ පැණිවක් කරනවා වගේ.
3: ඔව්, මේ පැණි රත් කරලා වක් කරනවා වගේ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: සෙනසුරාදා උදේ 8ට
7: ගියපාර පොයදත් ඔයාලා මොකක්කරි පෙන්නුවනේ.
8: ගියපාර පෙන්නන්න හිටියා.
7: මොකද්ද පෙන්නන්න හිටි?
8: නාලාගිරි දමනේ.
7: ඇයිදින් බැරි වුනේ?
8: නාලාගිරි යට රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ. ප්‍රයව සේරනම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
7: ඈ?
8: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
7: මොකක්ද?

0: දැන් වෙලාව දවල් 1:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී වීල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී වීල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 CIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: क्या था टॉप स्टोरी
1: දීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්. දීවර සහ නාවික ප්‍රජාවට කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒත් අද සුලන් සහ රළුමුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින්. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වාවන හම්බන්තොට සිට පුතුල් දක්වාවන මුහුදු ප්‍රදේශ සඳහා ඒ බලපැවැත්වෙනු ඇති. මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි වන අතර මුහුදු ප්‍රදේශද රළු විය හැකි බවයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙසයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා දීවර ප්‍රජාවට දැනුම් දී සිටියේ. දැන් ඉදෙස් පුවතක්. අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උග්‍ර වෙමින් පැවතියද දෙරට අතර සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක බව පාකිස්තානයේ පවසනවා. පාකිස්තාන් විදේශ අමාත්‍යංශ ප්‍රකාශක තාහිර් අන්දාබි සඳහන් කළේ පසුගිය ජුනි මාසයේ අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම යළි ක්‍රියාත්මක කිරීමට පාකිස්තාන රජය උපරිම උත්සාහධාරණ බවයි. මෙතන අමෙරිකාව ඉරානයේ බුෂේර් පළාතේ නගර තුනකට ගුවන් සහ මිසයිල් ප්‍රහාර එල්ල කළා. ඉරාන එකම සිවිල් න්‍යාස්ටික බලාකාරයේ පිහිට ඇත්තේද බුෂේර් ප්‍රදේශයේ වන අතර ඒ මීට පෙරද අමෙරිකානු ප්‍රහාරවලට ලක් වූ බවයි ඉරාන බලධාරීන් සඳහන් කළේ.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place he GWM Experience Center within Amathanna 01187886666 Anuwatai 0.2 Anuwatai

0: CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492 0.711 327 777. Global University Partners නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ වූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
5: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: நல்ல சுத்து கொச்சி டிஸ்னே
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: Theater Hot and Spicy with Sudhu Kochchi
1: ගොඩක් කදරේ
3: Theater ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මාව දැකලා හැංගුණානේ
5: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
6: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට.
1: සියත ටීවී තුලින්.
7: 98.2 98.4

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවලට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හදිස්සියට එහෙ මෙහෙ තියන්න පරතරම්.
6: රන්පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115 880 400. LOLC රන්සලි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන.
7: හිනාවෙන්න මෙන්න වෙලාව.
8: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
8: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
8: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
9: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
10: අනුග්‍රහය.
11: පොළොවේ රන්ගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න මේ අඩුම
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
14: සුබ දවසක්
2: අලුත් වෙලා
14: පහසු වෙලා
15: තෑගි වැඩි වෙලා
16: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
17: The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
18: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න ජූලි 31 දක්වා පමණයි Single Big Bonanza Mid-Year Shopping Festival
19: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
20: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
21: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
22: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. Test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
23: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
24: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147750.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011850800400 එල්ලෝ එල්සි රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
5: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. Sri Lanka Insurance General Business Club.
8: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
9: ඈරාලා හමි?
8: ඇහුන් නැද්ද මං කියපුවා?
9: නෑ නෑ අහන් හිටියේ.
8: මොනවද අහන් හිටියේ?
9: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
8: හෑ?
9: ඕරාලා හමි? One and only සින්දු සියත.
6: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
10: අනුග්‍රහය.

0: ಹಾಸ್ಯದ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ವಿನ್ಸರೋರುಣ್ಗೆ ವಿಶ್ರಾಮ ವಯಸ್ಸೀಮಾವ ದೀರ್ಘ ಕ್ರಿಮೆ ಆಂಡುವೆ ಯೋಜನಾವ ಅದೂರದರ್ಶಿ ಏಕಾಕ್ ಭವತ್ ಈಟ ನೀತಿ ಜ್ಞಾನ ಸೀಲದ ನಾಮ ವಿರುದ್ಧ ಭವತ್ ಏ ಸಂಬಂಧೇನ್ ಜನಮತ ವಿಚಾರಣೆ ಕಟ ಆಂಡುವ ಯಾಯುತು ಭವತ್ ಶ್ರೀಲಂಕಾ ನೀತಿಜ್ಞ ಸಂಘಮೆ ಸಭಾಪತಿ ನೀತಿಜ್ಞ ರಾಜೀವ್ ಅಮರ ಸೂರ್ಯ ಮಹಾತ್ಮ್ಯ ಪ್ರವಸುವ ಕೇಳುತ್ತೇನೋ ಆಂಡುವ ಯಾನ್ನೇ ಹರಿಪಾರೆ ಜನವರಮೆ ನೀತಿಜ್ಞವರು ಎಕ್ಕ ಹೆಲಾಕಿಯತಿ ನೀತಿಜ್ಞರು ಖಂಡಾಯಮಕ್ ವಿರುದ್ಧಾಯ ಖಂಡಾಯಮಕ್ ಹಂಗಾಯ್ ಟಿಕಾಕ್ ಹೊಯ್ ಇನ್ನೋಮೆ ವಿರುದ್ಧಾಯ ಹರಿಯಟಮ ವಿರುದ್ಧ ಐ ಕರಂಡಾದನಾಯ ಹರಿಯಟಮ ಮೇಕ ಕರಂಡಾದನ್ನೇ ಐ ಕೇಳಕ್ ಅವರು ಪಿನ್ ಪಾಯಿಂಟ್ ಕಟ ಮುಕುತ್ ಕಿಯನ್ ನತಿ ಗತಿ ಆಗ್ತೀರೋ ಮೇ ಕಾರಣ ಸಂಬಂಧ ಇನ್ ಬಲಾಗಡಿಮು ವಡೆ ಕೊಯ್ಯಾತಟದ ಹ್ಯಾರೆನ್ನಿ ಕೇಳ
0: ಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧಾಸ ಉದೇ ಹತೈ ಪನಹಟ ಅನುಗ್ರಹಯ ಸಿಡಿಬಿ ಏಕ ರನ್ ಗಣತೆನು ಕರನ ಒಪೇ ಚಲ ವಿದುಲಿ ದುರಕತನ ಬಿಲ್ ಪತಟ ರನ್ ಸಹನೆಯ ದಿನು ಮೆದೀಮಟ ಅತುಲತ್ ವೆನ್ನ ಲಂಗಮ ಸಿಡಿಬಿ ಶಾಖಾವಟ ಎನ್ನ ಅದು ಮಮ ತನ್ನ 01117388 ಸಿಡಿಬಿ ರನ್ ಅಯ ರತ್ತ ರನ್ ಅಯ ದಿನ ಇಸ್ತರಮ್ಮ ತನ್ನ 2025 ವರ್ಷದ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಹಿಮಿಯಂತ ಹಿಮಿಗುಣ ತೆರಂತ ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ 1460 ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮೆನ್ ಮವಕಮೆನ್
2: ಅದನ ಗೆದರೆ ಫಿನಿಶಿಂಗ್ ವೆಡವಲ್ಟ ಬಡು ಗಣ್ಣ ಕೊಹೆದ ಹೊಂದ
3: ಸ್ವಿಸ್ ಟೆಕ್ ಓಥರೈಸ್ ಡೀಲ ಕನೆಕ್ ಗಾವಟ ಯಾನ್ ಈಗೊಳ್ಳು ಓನಮ ದಯಾ ಖರಬಿಲಟ ವಿಗುಣನ ಜೆನುವಿನ್ ನಾಯ
4: ಸ್ವಿಸ್ ಟೆಕ್ ಗಣ್ಣ ಓನೆ ಹೊಂದಮ ತೀರನೆಯ
5: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
6: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
7: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකේ ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
9: original quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග biotech solutions වෙතින් asta toner hp canon brother epson xerox ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා asta toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න දැන් මමතන්න 0777 133.21 asta toner print smart save more
10: then pan asia banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144667222 අමතන්න.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
12: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
11: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට වට්ස්ඇප් කරන්න.
11: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
13: අනුවටයි 0.1 අනුවටයි 0.4

0: දෙකයි වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

0: top story.
1: නාමල් ගැන විමර්ශන කරන්නේ උපදෙස්. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ ඇතුළු හතර දෙනෙකුට එරෙහි පැමිණිල්ල පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසකේස් බෝධරගම වෙතයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් 4500 රුපියල් මිලියන 15ක මුදලක් සමාගමක යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට නමල් රාජ පක්ෂට චෝදනා ලැබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සවහන් කළේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබූ බවයි. පසුගියේ ඔක්තෝබර් මාස 14 වනදා සිදු කළ සාකච්ඡාවකදී මීට අදාළව පුද්ගලික බැංකු ගිණුම් දෙකකින් ගිණුම් වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස උපදෙස් දී ඇත්තේ නීතිපතිවරයා විසින්. සකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සඳහන් කළේ මෙය වසර 11ක් පමණ පැරණි විමර්ශනයක් බවයි. බැංකු වාර්තා ලබා ගැනීම සඳහා කොපමණ කාලයක් ගත වේදැයි මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළා. විමර්ශන නිලධාරියා කියා සිටියේ කඩිනමින් බැංකු වාර්තා ලබාගෙන විමර්ශන සිදු කර ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන බවයි. පැමිණිල්ල ඔක්තෝබර් මාස 29 වනදා යළි කැඳවනු ඇති. එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. නඩුකරේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි සැකකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන බණ්ඩාර අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මේ අතර ශිවනේෂ තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. පෙත්සම ජනවාරි මාස 19 වනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. තමන් අත්අඩංගුවටගෙන රඳවා ගැනීමට අභියෝගයට ලක් කරමින් ශිවනේෂ තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් පෙත්සම ඉදිරිපත් කළා.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 868 666.

ඇවිල්ලා ඉන්නේ ඇවිල්ලා ඉන්නේ. ඒවිදෝ ඒවිදෝ කික හිත හිත ඉන්න දෙයක් නෑ. ඇවිල්ලා ඉන්නේ. Hey, good afternoon. පටන් ගන්න යන්නේ.

අද ජූලි 30 හෙටින් මේ මාසෙ ඉවරයි මගේ බර්ත්ඩේ මන්ත් එක. අද තමයි ඔෆිස් එකේ කට්ටිය කේක් කැපුවේ දවස් 11කට පස්සේ. Thank you so much සියත. මම කිස් එක මගේ ටීම් එකට.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ රටේ දේශපාලන සංස්කෘතියක් ගොඩනැගුණා. බලය සහ ධනෙ තිබෙනවා නම් ඒගොල්ලෝ නීතියට යටත් නැහැ කියලා. ඒ නිසා සමාජයේ කවුරු මොන විදිහෙන්ද ගලොත් මේ නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම නතර කරන්නේ. කවුරුත් තේරුම් ගන්න ඕනකම තිබෙනවා තමන් නීතිය බිඳලා අපරාධයක් කරලා තිබෙනවා නම් කවදා හරි දඬුවමක් ලැබෙනවා කියලා මේ රටේ ඔප්පු කරන්න ඕන. අද දේශපාලන අධිකාරිය අපි වැරද්දක් කරොත් අපිට දඬුවමක් ලැබෙනවා. නීතියට යටත් වෙන්න ඕන, නීතියට බය වෙන්න. සමහර කණ්ඩායමනේ නීතියට යටත් නැහැ, නීතියට බයක් නැහැ. අදත් හිතනවා එහෙම කියලා කියන්නේ. ඒ නිසා යලි අපේ රටේ සංස්කෘතියක් ගොඩනගන්න ඕන. නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු වෙනවා. තමන් වැරද්දක් කරොත් තමන්ට කොයි වෙලාවකද දඬුවම ලැබෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: ఫినిషింగ్ వహలక్లేస కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా
2: సిట్ పెదగని కల్ పవతి అవలక్షణ నోవి ఓయత్ వాలెట వశివెన్న ఫినిషింగ్ వహలక్నం కలర్ ఆఫ్ తమై
3: ఎల్ఎల్పి హదహన ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි

0: ලැබේ. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
4: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
6: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place e GWM Experience Center within Adama obe test drive eka wen karawa ganna Amathanna 011-887-666
7: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉදිරි රුපියල් 495යි මන්චි නයිස් බිස්කට් ඉදිරි රුපියල් 150යි කාගිල්ස් ෆුඩ් සිටි
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තෑගි වැඩි වෙලා
8: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
9: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011-464-667-222 අමතන්න
11: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

හවස දෙකයි වෙනඩි තිහයි වෙලාව මේ මාව හොඳට ඇහෙනවා නේද? ඇටද පොඩ්ඩක් ඇහෙන විදිහ පොඩි අවුලක් තියෙනවා. කනේ දෝෂයක්ද මන්දා? මට කියන්න ඔබට මාව හොඳට ඇහෙනවාද කියලා. මට මාව හොඳට ඇහුන් නැති වුණත් කමන්නේ, ඔබට මාව හොඳට ඇහෙනවා නම් මේ ඔබට ඇහෙනවද? අම්මෝ, මං සින්දු කිව්වනම් නේද? අද මෙතර නෙවෙයි ඉන්නේ, අද මෙතර නෙවෙයි ඉන්නේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා හොස්පිටල් එකේ ඉන්නේ. Good afternoon sis, මම දුම්බර ලලිත් ප්‍රියංකර. වෙනද වගේම දුවත් එක්ක අහන් ඉන්නවා කියලා ඔන්න මෙසේජ් එකක් දාලා තිනවා ලලිත්. අයෂා, හලෝ, කොහොමද? ආදරින් ආව එකතු කරගන්නවා චූටි කෙල්ලේ. හේ, ඔයා 19ද? මම 18. කමක් නෑ, හැපි බර්ත්ඩේ මැනික. කොට්ටාවේ ඉන්දි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉන්දි, හැපි බිලේටඩ් බර්ත්ඩේ. 18 19. ඉතින් ඔයා මොකනද කළේ බර්ත්ඩේ එකට? කේක් කැපුවද? කෑවද? මට නම් දැන් සීනි අමාරුව හැදිලා තියෙන්නේ. මේ අවුරුද්ද කපපු කේක් වල ප්‍රමාණය හැටියට සීනි අමාරුව නොහැදුනොත් තමයි පුදුමේ. රුක්මල් මාවනල්ලි නම් මෙසේජ් එකක් දාලා තියෙනවා, සුදු කොච්චි බබා කියලා හාර්ට්ස් තුනකුත් එවලා තියෙනවා. මට ආදරේනේ.

මත ආදරේ ඉති. ඊළඟ සින්දුව රුක්මාල් ඔයාටත් එක්ක. ඊළඟට මාපලගම පියල් ජේ. පියල් කියන්නේ සාමාන්‍යයෙන් මං එන්නත් කලින් මට මෙසේජස් දාන එක්කෙනෙක්. ඒ කියන්නේ එකට විතර එයා මෙසේජස් දානවා. මම ඉතින් ඒක දකින්නේ දෙකට තුනට විතර. එහෙමයි කියලා පියල් මාත් එක්ක තරහ වෙන්නේ නැහැ. අන්න ඒක තමයි පියල්ගේ තියෙන විශේෂත්වය. කවදාවත් රණ්ඩු කරන්නේ නැහැ. ඇහෙනවා ඇහෙනවා ටකරන් කටේ සද්දේ. ඇත්තටම මේ ටකරන් දන්නේ මගේ වොයිස් එක නෑ නේද? බොරුවටනේ කියන්නේ. කසුන් හංසික. කසුන් වගේ නමක් දාලා ඊළඟට ඇයි දන්නේ හංසික වගේ නමක් දැම්මේ නේද? මට ටකරන් අරකයි මේකයි කිව්වනේ මාතිති. මේ පොඩ්ඩක් දන්නේ නැද්ද? රිටර්න් එක දෙනවා. බොරුවටලු කිව්වේ. එහෙනම් මම අරක ඉල්ල අස් කරගන්නවා. හොඳේ කසුන් කියන නමත් ලස්සනයි, හංසික කියන නම ඊටත් වඩා ලස්සනයි. ෂේප් හොඳේ ෂේපා. සුදුකච්චේ ගුඩ් ආෆ්ටර්නූන්. සින්දුවකට එකතු කරගන්න කියලා අම්බෝ. නිරුෂාන්, සුනිල් ආනන්ද, මනෝජ්, රන්දික, ළඟට තිලින. මොරට ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ ශාමල් කියලා එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා අහලා තියෙනවා. ඔයගොල්ලෝගේ ඔෆිස් එකේ කට්ටිය දවස් 10කට 11කට පස්සේ ඔයාගේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කළේ මොකද? ඔයගොල්ලන්ට අද පඩිද කියලා අහලා තියෙනවා. නෑ නෑ, වෙන හේතුවක් තිබ්බා. වෙන හේතුවක් තිබ්බා. ඒ අනුව අපිට තිබ්බේ නෑ කිසිම පාටි එකක් දාන්න, කේක් කපන්න, එහෙම තත්ත්වයක් තිබ්බේ නැහැ. පොඩි කණගාටුදායක සිද්ධියක් නිසා හැම එකම කියන්න ඕනේ නෑනේ ඉතින්. හරිද? ඒ නිසා පොඩ්ඩක් කල් දැම්මා. අද තමයි ඉතින් කේක් කෑවේ. හරිනේ, ප්‍රශ්න උත්තරේ හම්බුණානේ. ආදරෙන් ඔයගොල්ලෝ සෙට් එකම එකතු කරගන්නෝ. ටකරන් නෙමෙයි යමානෝ කියලා ප්‍රදීප් නිශාන්ත මෙසේජ් එකක් දාලා තියෙනවා. තැන්ක් යූ ප්‍රදීප්. ඔය මොනවා කිව්වත් ඉතින් මේ කටේ සද්දනම් ඉතින් වහන්න හම්බ වෙන්නේ. අහගෙන ඉන්න තමයි වෙන්නේ සතිය දවස් 5.

0: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
4: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්ණය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
3: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
5: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
6: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
5: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
7: ජාත්‍යන්තර

0: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Piotech Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-02-1 AOC Smart Performance Trusted Worldwide.
1: No limit sale එක දැන් ආයෙ ඇවිල්ලා. 70%ක් දක්වා සොපිරිවට්ටම්. මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා. No limit chakavan ha no limit .lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
2: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
3: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
1: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
4: ගන්නතරට සිරිසිරුනේ දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
4: ඒ විතරක් නෑ. business එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: 20 and upgrade.
7: අලුත් song එකක්ද?
6: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
7: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
8: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
9: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences
10: 98.2 98.4

හවස දෙකයි විනාඩි 47යි. මේ සින්දුවට එක්කෙනෙක් හරි එකතු කරගන්න ඕනේ නේද? නැත්තම් කියනවා හවස වෙනකන් ඉන්නවා අපේ නම කියන්නේ සින්දුවක් දෙන්න. ඕනේ නෑ නිකන් කතන්දර අහගන්න. මං ඉතාලියේ සම්පව එකතු කරගන්නවා මේ සින්දුවට. සතුට විතරක් නෙවෙයි දුකත් අපි බෙදාගමු කියලා තියෙනවා. බෙදාගමු ඉතින්. ඒ වුණාට දුකක් කියලා එකක් නැහැ නේ මේ පැය තුනේ නේද? සතුටින් සැනසීමෙන් හක් හක ගගා හිනා වෙවි. chill එකේ ඉන්න ඕනේ නේද? එකනේ කියන්නේ.

0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
1: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
3: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
8: ඔබේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
9: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන.
13: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
14: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
15: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
14: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
15: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
14: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
15: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
14: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: Sana. Sana un bajano de una historia. Una historia. Baba.
1: මලකට මැස්සමක් කොඹිපි තිස්සමයි මුගේ හරි ගියවස්සානේ මලකට ඉස්සලා දෙවන්න විස්වලා මලකට බැස්සම යස්සනේ කුණු ගොඩේ මැස්සම දේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සඳ මාලි සිදියන සන්ත

0: දැවි උඹ වගේම මාත් බලනවා මංගල කිංගිලි පාත්තර. අන්තරායක දෙයක වීඩය සතවාලි.
1: හවස තුනයි වෙනඩියයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 400IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: හරක්කටට PTA චෝදනා ගොනු කළ නොහැකි බවට තීන්දුවක්. නදුම් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කට ඇතුළු වෙතිකරුම් 5 දිනකට ඇරෙහිව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණයේ තීරණය කර තිබෙනවා. චෝදිතින් විසින් සිදු කර ඇතැයි පැවසෙන වැරදි සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ට එරෙහිව දඬ නීති සංග්‍රහ යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවයි මහාධිකරණය නියෝග කළේ. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යුවර් ද සිල්වා ඇතුළු නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධිකසී රාගල නියෝගය ප්‍රකාශයට පත් කළා. රදුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රදවා සිටියේදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළ බවට සැකකරුවන්ට චෝදනා එල්ල වුණා. දැන් තවත් දේශීය පුවතක්. බස්නාහිර සබරකමුව සහ වයඹ පළාත්වලට හෙට මිලිමීටර් 100ක වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මහනුවර නුවරඑළිය ගල සහ මාතර දිස්ත්‍රික්කවලටද මිලිමීටර් 100ක වැසි ඇති විය හැකි. උතුරු මැද වයඹ සහ මැතිම පළාත්වලට පැටි කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං අපේක්ෂා කරනවා. රත්නපුර මොණාගල හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලටද පැටි කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna 01117 868 666.

මේකත් එක්කම තව ලස්සන සින්දුවක් අහන්න දෙන්නද? මේකත් එක්කම දවස්සල අහන්න ආසම එක දෙන්නද? දෙන්නද? ඔන්න අද හිතාගත්ත තුන පහ වෙනකොට මේ සින්දුව ප්ලේ කරනවා කියලා. නැත්නම් හැමදාම හතරෙන් පස්සේනේ මේ සින්දුවට ආදරෙන් එකතු කරගන්න ආවුඩාබල සරත් අයියා. ඊළඟට හබී සම්පත් දුවහන්සි පුතා රිතික එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිබ්බා. වයිඩී එයාගේ නම යායවල නැහැ. මම මොනවද කරන්නේ නේද? ආ කළුතර දිලු නේද? ඇති අන්තන් කලින් මෙසේජ් එක තිබ්බා. දිනුක මේ සින්දු යන කන්නේ බලන් හිටියේ ඈ කට අරගෙන. දැන් වහගන්න කට. නැත්තම් අලි වැටෙයි කටට. ඔය ආසම සින්දුවනේ. මාත් මේ දවස්වල ආසම සින්දුවනේ.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ රටේ දේශපාලන සංස්කෘතිය ගොඩනැගුණා බලයේ සහ ධනයේ තිබෙනවා නම් ඒගොල්ලෝ නීතියට යටත් නැහැ කියලා. ඒ නිසා සමාජයෙන් කවුරු මොන විදිහෙන් දැගලොත් මේ නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කිරීම නතර කරන්නේ. කවුරුත් තේරුම් ගන්න ඕනකම තිබෙනවා තමන් නීතිය බිඳලා අපරාධයක් කරලා තිබෙනවා නම් කවදා හරි දඬුවමක් ලැබෙනවා කියලා මේ රට ඔප්පු කරන්න ඕන. අද දේශපාලන අධිකාරිය අපි වැරද්දක් කරොත් අපිට දඬුවමක් ලැබෙනවා. නීතියට යටත් වෙන්න ඕන, නීතියට බය වෙන්න. සමහර කණ්ඩායමනේ නීතියට යටත් නැහැ, නීතියට බයක් නැහැ. අදත් හිතනවා ඒක තියන්නේ. ඒ නිසා යලි අපේ රටේ සංස්කෘතිය ගොඩනගන්න ඕන. නීතිය විධානය ආධිපත්‍ය තහවුරු වෙනවා. තමන් වැරද්දක් කරොත් තමන්ට කොයි වෙලාවකද දඬුවම ලැබෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
3: සමාන. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.

0: සැමට අතදුන් ගමනට ජවයතුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන, Bajaj Vigo Electric 3 රෝද රථය. දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට. David Pierce E-Mobility.
3: සතුට රස ගුණ මුසුමෙන, කැමවල රස සුරකින.
4: Kokofry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
5: මුළු පවුලටම, මගේ ගානටම.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
7: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
6: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
6: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
11: 11.84යි. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට
8: 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
6: 13.19ට කෝල් එකක් ගන්නකො.
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
12: අපි බලමුකො එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
14: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
17: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
18: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වී.
19: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
1: රාජ්‍යරුව ගොබ්බයා.
10: එයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
5: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා. රාත්‍රී 7ට සීත ටීවී තුලින්
11: 98.2 98.4

තුනයි විනාඩි 27යි. හලෝ, කොහොමද? ඔන්නෝකනේ මැරි හලෝ අනම් මනම් ඔක්කොම ටික දාලා තියෙනවා. නම එවල නෑ. එන්නකුරෙන්නේ නම පටන් ගන්න. මොකද්ද නාමල්ද? නිවන්ත.

මෙව්ව එකක් දාලා තිබ්බා ඔළුවට ඇක්ක එකක්. සුදු මහත්තයා, නමේ වන්න ප්ලීස්, මං ආසයි ඔයා කවුද කියලා දැනගන්න. හරිද? මහනුවර ජයනාතුත් ඉන්නවා අහගෙන. ඩිලාන් නිරෝෂ් කාලෙකට පස්සේ මෙසේජ් එකක් දාලා තියෙනවා. බලන්නවා කාලෙකට පස්සේ මෙසේජ් එකක් දාලත් මට ඔව මතකයි. අන්න ඒකයි කියන්නේ සුද්ද. හරි? මම්මගේ හදවතේ ඔයාගේ නම සේව් කරලා තියෙනවා. මාමත් එහෙන්ද සේව් කරලා තියාගන්න.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3, 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: හිනාවෙන්න මෙන්න වෙලා.
6: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
6: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
6: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive.
0: අනුග්‍රහය.
8: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වෙන්නේ.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
2: අලුත් වෙලා.
12: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. බිංදු 710-666-222. Prime Residences.
14: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
19: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන් ගේ
20: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather car. david pirs motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්. කුකුෆ්‍රයි ආර්.බී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
4: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 එල්ලෝ එල්සී රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න pick me flash කරන්න
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ
8: ගන් අතරට සුරසිරුමෙට දැන් මම බය නෑ
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
10: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
11: ඈරාලහමි
10: ඇහුන් නැද්ද මං කියපුවා
11: නෑ නෑ අහන් හිටියේ
10: මොනවද අහන් හිටියේ
11: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
10: හෑ
11: ඔහුරාලහමි one and only සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
12: අනුග්‍රහය
13: දැනෙන්න අඳින්න රිසිසේ
12: Tilakavardhana Textile 98.2 98.4

0: කොන්ඩට මැට්‍රන මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

හවස තුනයි වනාඩි හතලිස් හයයි වෙලාව. ගොඩ වෙලාවකින් මම මෙහෙම කතා කරන්න නේද? හයි, අද අපේ බොසාගේ උපන්දිනේ. විශ් එකක් දෙන්න ආයේ නිල් වෙලා යන්න. බොරුවරු අන්තිමටික මම දැම්මේ අතින්. මේ බොසා අහගෙන දෙන්නේ. ඉතිං සුපිරි විශ් එකක් දාම නේද? ආයිතිං ලබන මාසෙම ඉන්ක්‍රිමන්ට් එකක් ලැබෙන ගානට එහෙම එකක් අන්න දාන්න යන්නේම විශ් එකක් හඩේ. හැන්සම් මේ ලෝකයේ සුපිරිම, මේ ලෝකේ ඉන්න හොඳම දක්ෂම බොස්. අපේ බොස්ට පස්සේ හැබැයි ඉස්සල මම ලකුණු දාගෙන ඉන්න බෑ. තාරක දිල්රුක් අපේ බොස් තමයි එක, ඔයා තමයි දෙක. හරිද? ඉතින් තාරක දිල්රුක් මොකද කම්පනි එක? එක කියලා නෑනේ. එච්චර ඕන නැද්ද? බොසාට ආතල් එකකුත් දෙමු නේද කියලා අහලා තියෙනවා. මේ දෙන ආතල් එක මදිද? අද මේ ඩිනවලට එක්කයි යන්න කියලා තමයි කටි ඉල්ලන්නේ. තාරක දිල්රුක් කිව්වහම මට නමින්ම තේරෙනවා අනිවාර්යයෙන්ම වැඩිය වයස නැති හැන්සම් නේ සුපිරි කොල්ලෙක් කියලා. ඉතින් කොල්ලෙක් වුණාම කොහොමත් නේද, තමන්ගේ ස්ටාෆ් එකට මොන හරි ට්‍රීට් එකක් දෙන්න ඕනේ. ඩිනර් තමයි මම නම් කියන්නේ හොඳටම මැච් වෙන්නේ. දැන් අපේ බොස් බලන්න, අපිට එයාගේ බර්ත්ඩේ එකට දෙනවා ආයේ දීමනාවක්. හැමදාම කියන්නේ හෙට දෙන්න, හෙට දෙන්න. නැත්තම් වීකෙන්ඩ් එකේ ආ තැන බලන්නකෝ. එහෙම තමයි කියන්නේ. අපි ඉතින් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ දවස තාම ආවේ නැහැ. මීට අවුරුදු ගානකට කලින් නම් පොඩි නිකන් එහෙම දවසක් මට ලා මතකයක් තියෙනවා. හැබැයි තාරක දිල්රුක් ඔයා නම් එහෙම කරන්න එපා. පවුනේ මේ අහිංසක ළමයි නේද? අනිත් එක ලබන අවුරුද්ද වෙනකොට ඔය දැන් මම කියපු ටික නේ, මම අපේ ලොකු සෑර්ට කියපු ටික නිකන් ඔයා අහගන්න ඕන නෑ. නිසදු මේ එකක් කිව්වා, හැමදාම හෙට හෙට කිව්වා, එන වීකෙන්ඩ් එකේ කියලා කිව්වා. එම නිකන් ඕන්නේ නෑනේ නිකන් නේද? ඒ නිසා අද නැත්තම් හෙට සිකුරාදා හින්දා හෙටත් හොඳයි. ඩිනර් වලට කියාපු දවස. ඉතින් කටියට මොනවා හරි ට්‍රීට් එකක් දෙන්න. කෑම විතරක්ම නෙවෙයි ඉතින් නේද? කාලි වල මොනවා හරි බොන්නත් තියෙන්න එපේ. වතුර මම කියන්නේ. ඕකේ, ඔන්න විශ් කරන්න පුළුවන් හොඳම විදිහට විශ් කළා. ඔගොල්ලෝ වෙනුවෙන් මම කතා කළා. මටත් ඉතින් පස්සේ දවසක සලකන්න ඕනේ. හරි, චානක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හායි සුදු කොච්චිය කියලා මේ දැම් මෙසේජ් එකක් දැම්මා රුමේනියාවේ දිනේෂ්. ඔයා ගොඩ දවසකින් මං හිතන්නේ මේ සතියටම ඔයා අදයි මට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ අයියනේ, ඒ අයියේ ඔයා ඉස්සල මට හැම දවසක මෙසේජස් දාපු කොල්ලෙක් නේ. මොකද උනේ? කියලෙවන් දැනගන්න ඕනි.

0: දවස් හතරයි වෙනාඩි ආයේ
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114 700.

0: यह था टॉप स्टोरी।
1: මහා භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීම පිළිබඳ විවාදයක්. මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදය ලබන පස්වනදා පැවැත්වීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී. සිද්ධියට අදාළව රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තා පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති. පාර්ලිමේන්තුව ලබන 4වනදා සිට 7වනදා දක්වා රැස්වීමට තීරණය කළා. දැන් තවත් දේශීය පොතක්. වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන් සහ බහුත චිකිත්සක තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවට උපාධිධාරීන් බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අයිදුම්පත් කැඳවා තිබෙනවා. සුදුසුකම් සම්පූර්ණ කරන සියලුම අයිදුම්කරුවන් තම අයිදුම්පත් ලබන 7වනදාට පෙර යොමු කළ යුතුයි. පුහුණු පාඨමාලාවේ කාලය මාස 6ක් වන අතර එම කාල සීමාව තුළ පුහුණු දීමනාව හා ජීවන වේදම් දීමනාව ඇතුළුව රුපියල් 61,986 දීමනාවක් හිමිවනු ඇති. පුහුණුවෙන් අනතුරුව ස්ථිර පත්වීම් පිරිනමීමේදී රුපියල් 71,920 වැටුපක් හිමිවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර සඳහා දැනට අනුමත පුරප්පාඩු සංඛ්‍යාව 253ක්, බහුත චිකිත්සක තනතුර සඳහා 139ක් බඳවා ගැනීමට නියමිතයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 868 666.

මේ හීනේ සුන්දරයි. ඒ නිසා ඇහැරෙන්න එපා. ඔහොමම ඉන්න මේ පැයත්. මොකද මේ ඔබේ මගේ අන්තිම පැය. මේ පැයේ තමයි මේ හීනේ ලස්සනම. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ මේ අන්තිම පැයේ. ඒ නිසා මේ හීනෙන් ඇහැරෙන්න හිතන්නවත් එපා. මටත් ලෝභයි. මාත් ඒ නිසා ඇස් පියාගෙන මේ කතා කරන්නේ. ඩ්‍රයිව් කරනවා නම් හැබැයි ඇස් පියාගෙන ඩ්‍රයිව් කරන්න එපා ප්ලීස්. ඇස් අරගෙන ඉන්නවනේ එහෙනම්. ඇස් අරගෙන හීන දකින්නත් පුළුවන් දන්නවද? අපි කොච්චර නම් නේද ඒ වගේ හීන දකිනවද? ඇස් අරගෙන මං හරිනේ. මං යනවා හැලිය ගොඩට. ඇස් පියාගෙන යන්නේ ඇස් පියාගෙන. මහේෂ්! මහේෂ් නේද ඔයා? සුවඳින් දැනුනේ. මතක් කරන්න කියලා තියෙනවා එයාව. ඔන්න මතක් කළා. ආ රංග! මොනර කිරිල්ලිගේ රංග ආදරෙන් එකතු කරගන්නවා. මේ සින්දුවටම ඔයාවත් පරිස්සමින් යන්න ඕනේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මිනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න බලමු ඔබතුමාට.
2: ඉතින් මං කොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි.
3: සිරකාරයෝ ටිකක් මැද්ද බඳනාගාරියල හරියා වගේ මාව අල්ල ගන්න යන්නේ.
4: මම හුසාවට ගියේ නැහැ කියලා වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
3: ඉල්ලා අස්සනක ඔබතුමාගේ වැඩක්, අස්කරණ එක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජ නැති වැඩක්.
5: අපිට කාත් එක්කත් පෞද්ගලික ආරෝවක් ආරවුලක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
7: finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
8: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරත් තමයි
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම
11: නවතම විශේෂ අංගරසක් සමගින් Bajaj ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new Bajaj ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited with
12: Sri Lankave prathama vatavata Rhino roofing within handunwa dena Rhino premier jala pratirodhi matupita arakshane sahita roofing sheet Rhino roofing within handunwa dena Rhino premier roofing sheet වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC General Insurance we help
14: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මීඩියා ෂොපින් ෆෙස්ටිවල්.
15: බිග් ද

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු.
1: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahdili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117888666.
2: Hari giye harima tanata giye inda. LOLC eken ne loan ek gatte. Maath hariyanna kiyala hari tanatama yanna one.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 715 555 අමතන්න.
4: ඕට්ස් ආහාරයට ගැනීමෙන් ශරීරයට අක්විය හැකි වාසිය කුමක්ද? 1. ජල මට්ටම පාලනය වේ. 2. සීනි මට්ටම පාලනය වේ.
5: සීනි මට්ටම පාලනය. සියතස්සේ පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කහතුඩුවේ සඳමාලි සංකා.
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
7: සියත පොකට් මනි.
5: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
8: අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
10: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
10: සම්මතන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
12: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
5: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
13: 98.2 98.4

සෞත් කොරියාවල චරිත් අචන්ත ඔයා අහගෙනද? ඔයා මගෙන් ඊයේ තමයි ඉල්ලුවේ ඔය සින්දුව. ආදරේ වැඩි ඔබට වෙන දටත් වඩා කියන එක. ඒ වුණාට මට ඊයේ එක දෙන්න බැරි වුණා. මං හිතාගත්තා අද ඔයා වෙනුවෙන් ඒ සින්දුව ප්ලේ කරනවා කියලා. වැඩේ කියන්නේ අද ඔයා සද්දයක්වත් නැහනේ. අහගෙන නෙවෙයිද හිටියේ? බිසි වෙලාද හිටියේ? අහගෙන හිටිය නම් මට මෙසේජ් එකක් දාන්න හොඳේ? ඇත මට දුකයි නෑනේ. මන් දන්නෑනේ ආය වෙන දවසක හරි සින්දු ප්ලේ කරන්න පුළුවන් එතකොට.

0: karaoke වටේම famous සුදු කොච්චිගේ දවල් ෂෝ එක.
1: යුකේ වලින් එන්නවා.
2: ගොඩාක් at the race සුදු කොච්චි.
1: ඉතාලියෙන් එන්නවා.
3: Ciao first time අපිට හන්න සීස.
1: එතකොට කොරියා?
4: සුදු කොච්චි මානි තරහේ.
1: ජපාන්, රොමේනියා,
5: එවැගේම දුබයි.
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත hot and spicy with සුදු කොච්චි.
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු.

නන්දි කියලා අහලා තියෙන්නේ. මං ඇත්තටම ආසම සින්දු මේ බස් නැවතුම. ඒක දෙන්නද? මම වෙන සින්දුවක් රෙඩි කරගෙන හිටියේ. ඒ වුණාට ඕගොල්ලෝ මෙහෙම කියනකොට මට අහක බලාගෙන යන්න බෑනේ සුද්දා. දැන් රොමේනියාවේ අනුව නම් හිතනවා ඇති මම එයාගේ මෙසේජස් නම් දැකලත් අහක බලාගෙන යනවා කියලා. මොකද අනු සින්දුවක් දෙකක් මතක් කරලා තියෙනවා. එකක්වත් දෙන්න වෙන්නේ නැහැ. දිල් නදියා ඉල්ලුවා. ඒක ඉල්ලනකොට මම කලින් පැයේ හින්දි සින්දුව ප්ලේ කරලා ඉවරයි. බලම් පිචකාරී ඇහුවනේ අපි. ඊට පස්සේ දැන් ටම් ටම් ප්ලේ කරලා ඉවර වෙනකොටම වගේ දැක්කා අනු කියලා තියෙනවා. පශ්තාවෝගේ අහමු කියලා. දැන් ඉතින් ඒක හන්න වෙන්නේ නැහැ. දැන් ඉතින් ඔයාට තියෙන්නේ මම දෙන එක කහගෙන ඉන්න සුදු නෝනා. හාද අනු ඔයා ඉන්නව නේද? කොයි හරි ඉඳන් අහගෙන. සමහරලාට ෆෝන් එක දැන් අතේ නැතුව ඇති. බබා එක්ක මොකක් හරි වැඩ කැත්තේ. හරි වැඩනේ ඉතින් කෙල්ලට මේ ළමයි හදාගෙන. බබා එක්ක සෙල්ලම් කරනවා, නැත්තම් වෙලාවකට බබාව නාවනවා. ඉතින් එක එක වැඩ අතර තමයි මාව අහන්නේ. මේ බස් නැවතුම සින්දුවට මාත් ආසයි. කාලෙකින් ඇහුවේ නෑ ඒක. අනේක අහමුකෝ. මෙසේජස් ගොඩාක් දාලා තියෙනවා. දඹුල්ලේ තාදු. දැන් කොල්ල දඹුල්ලෙම තමයි ඉන්නේ. කොළඹ දාලා ගියා. එයාට හැබැයි එහෙ හොඳයි. මමත් කැමති. ඔයා මේ කොළඹ හිටියත් නැතත් මාව ඇහුවත් නැතත් ඔයා හොඳින් නම් ඔයා සතුටින් නම් මට එච්චරයි. හරිද? අලු ජොබ් එක ඔයාට වාසනාව ගේන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හිතේ සතුටින් ඔයාට වැඩ ටික කරගන්න ලැබෙන්න කියලා මම විශ් කරනවා. ඊළඟට මේ සුදු නෝනා අපිවත් එකතු කර ගන්නකෝ කියලා මෙසේජ් එකක් දාලා තිනවා ස්වීඩන් වල. ස්වීඩන් වලට ඇවිල්ලා රුමේනියාවේ තමයි ඉන්නේ. මේ ප්‍රසා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ස්වීඩන් වලට ඇවිල්ලාලු ඉන්නේ. පෞල කටි ඔක්කොමයි මේ වෙලාවේ සිය තහන ඔක්කොමයි ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. විශේෂයෙන්ම එයාගේ ලොකු සුදු මැණිකෙයි පොඩි සුදු මැණිකෙයි. කවුද ලොකු සුදු මැණිකේ? කවුද පොඩි සුදු මැණිකේ? ලොකු සුදු මැණික දන්නවද වාට පොඩි සුදු මැණික කෙනෙක් ඉන්නවා කියලා? පොඩි සුදු මැණික දන්නවද ඔයාට ලොකු සුදු මැණික කෙනෙක් ඉන්නවා කියලා? අනේ දෙයනේ, මට තේරෙන්නේ නැහැ මේවට මොනවා කියන්නද කියලා. සමහර විට අම්මයි වයිෆය ගැන දන්නේ කිව්වේ නේද? එහෙම වෙන්නත් පුළුවන්. වරදක් කළත් සිතකින් නොමේ සින්දුවේ තියෙන පොඩි එහෙම කතාවක්නේ.

ලොකු සුදු නෝනයි පොඩි සුදු නෝනයි අනෑනෑ ලොකු සුදු මැණිකෙයි පොඩි සුදු මැණිකෙයි කවුද කියලා මට දැනගන්න හම්බුණා. අම්බෝ මං හිතලා තියෙන දුරක් නේද? රුමේනියාවේ ප්‍රසාමට කියලවල තිනු අනේ නෑ දෙයියනේ මගේ දුවයි මගේ නෝනයි ගැන කිව්වේ කියලා. ඉතින් අනේව කලින්ම කියන්න බෑයි ආ මම බැලුවා මොකද්ද මේ සීන් එක කියලා. මට විතරක් නෙවෙයි අහන් හිටපු ගොඩාක් අයට ওই ප්‍රශ්නේ තිබ්බා. තව කවුරු හරි මට මේ කියලා තිබ්බා තාදු කියලා තියෙනවා ලොකු දුවයි පොඩි දුවයි වෙන්න ඇතිලු. බලන්නනේ මිනිස්සු ජජ් කරන හැටි මං උනත් ඉතින් බලන්නකො නේද? කතන්දර ගොඩාක් කිව්වා. දැන් කොමාරි උත්තරේ හම්බුණා. මංගේ ආදරණීය වයිෆුයි ආදරණීය දූ පොඩ්ඩයි තමයි එහෙම එකතු කරගෙන තියන්නේ. නයිස්. චූටි බ්‍රේක් එක ගන්නවා. ඊට පස්සේ අපි ආයේ සින්දුව අහමු. පොඩ්ඩක් ඔය වගේ උපදූපත් හොයමු. හවස 4:36.

0: Dahas bisi palas ri isilai si life GV direction oppu himian time runa. Devent bonus prati labe agaya. Rupiah kuti ek dahas harasya hata ikmawai. Sri Lanka Insurance Life. Biakumin mavakumin. 1500cc turbo engine කින් බලගන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
4: සිලිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කොකාකෝලා ඉතිරි රුපියල් 150යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි. ප්‍රීමා කොත්තුමේ චිකන් රස ඉතිරි පහේ පැක් එක රුපියල් 240යි. කාගිල්ස් ෆුඩ් සිටි.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසියි. Live tracking saha goods insurance thiyena nisa tawat pahasui. Oyage business ekak express karanna. Pick me flash book karanna.
6: CDB ekka run ganadunu karana obe chala viduli durakathana bill patata run sahanayak. CDB run naya. Rattharang naya dena istharamma dena.
7: Dengu maraanthikai. Me prajavaidya visheshakne Prasila Samaravira.
8: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
7: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
9: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
10: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
9: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
10: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
11: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
13: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
14: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
15: ගන් අතුරට සුළුසුළුමට දැන් මම බය නෑ.
14: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
15: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
13: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.

මම යනවා ඉතාලියට. ඉතාලියේ මා වහන යාළුවෝ ගොඩාක් ඉන්නවා. හැබැයි මුලින්ම එකතු කරගන්නේ ධනංජයව. ධනංජයට හරි ඉක්මනට තරහ යනවා. ඉතින් මට මොකද නේද? සින්දුවක් දුන්න නැති වුණාම අම්බෝ පුපුරනවා. දැනත් පුපුර පුපුර තමයි ඉන්නේ. ඉතින් මට මොකද නේද? පිස්සු කොල්ලා. දැන් චුට්ටක් හිනා වෙන්න හරිද? ඉතාලියේ මාතර ඇඹුල රෙස්ටෝරන්ට් එකේ කට්ටිය අංකල් රෝ සම්පව නම් මං කලින් කිව්වනේ. තව ගොඩක් ඉන්න අපේ සරෝවල අපේ යාළුවෝ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා.

0: ගලතරයි මණ්ඩලය
1: අයියා මට ඇපල් මලක් දෙන්න
0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
1: අයියා මට මල් ගොඩාක් දීලා
0: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
1: H15 පිස්සුවක්ම තමයි.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: Big big dinumai bonanza bonanza.
4: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
5: දැන් Pan Asia බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
6: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා කියලා.
7: බොරු කියන්නේ පාමා කළෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මීපැණිවක් කරනවා වගේ.
6: ඔව්. මීපැණි රත් කරලා වක් කරනවා වගේ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: සෙනසුරාදා උදේ 8ට
11: ගිය පාර පොයදත් ඔයාලා මොකක්කරි පෙන්නුවනේ
12: ගිය පාර පෙන්නන්න හිටියා
11: මොකද්ද පෙන්නන්න හිටි
12: නාලාගිරි දමනේ
11: ඇයිදින් බැරි වුනේ
12: නාලාගිරි යට රාකල 18ක් කොහෙද වීලනේ එන්නේ ප්‍රයව සේරම කලින් මේ රාකල ටික ගෙනල්ලා
11: ඈ
12: රාකල ටික ගෙනල්ලා උන් වීලා
11: මොකක්ද ඈ
13: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
14: 98.2 and 98.4
15: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ 아무තු සත්ත්ව කොට්ටාසයක් නෙවේ
16: සත්ත්ව කොට්ටාසයක් නෙවේ
17: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ල ගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
15: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්
17: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්
15: තාවට දක්ෂණම් මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
17: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
15: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: kita, tibay na pura.
1: Sindu tunsi akutar illu ayin passe. Eke naat eka sindu akkari denne pae neda. Nakta mang maha honda na, neda. Anu, oya illupu sindu tunsi yeng, yantang a. එකක් ප්ලේ කරගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවාද? එනිසා මේකට ආව ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට. හොමුගම ආන්ටි දයානි අද හරි පාළුවෙන්ලු ඉන්නේ. මොන පාළුවක්ද දෙකෙන් පස්සේ මං ආවයින් පස්සේ? නේද? අන්තිම සින්දුවට ආන්ටි දයානිවත් එකතු කරගන්නවා ඊළඟට ඩුබායි වලට මම යනවා. TGBG කොලටික කනිෂ්ක දොමින්ද ලකා මල්ලි මාපලගම චලන දිලීප් මල්ලි දමිත් මල්ලි අචින්ත මල්ලි අචින්ත මල්ලිගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කැන්ඩිවල ඉන්න එක්කන ඔක්කොම කවිඳුත් එක්කම එකතු කර ගන්නවා.

මේ සින්දු එක තැනක කියනවා ආදරේ කියන්න තව එක සැරයක් කියලා. එතනදිත් මං ආදරේ කියනවා. හැබැයි දැනුත් මං ආදරේ කියනවා. හෙට හම්බෙමු. මං ආගේ සුදු කොච්චියා. ගොඩාක් ආදරේ.

0: සුබ සන්ධ්‍යාවක් හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी।
1: රෝමේෂ් අවසන් වටයට පොදුරාජ්‍ය මණ්ඩලය මල්ල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් වටය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක රෝමේෂ් තරංග සුදුසුකම් ලබා තිබෙනවා. තරගාවලිය පැවැත්වෙන්නේ ග්ලාස්කෝහිදී. මූලික වටයේදී වැඩිමදුරක් හෙල්ල විසිකල ක්‍රීඩකයා බවට පත්වූයේ රෝමේෂ් තරංගයි. ඔහු වාර්තා කළ දුර මීටර් 82.84. දැන් දේශීය පුවතක්. හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද ගල්ලඟුරු වංචාව පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා. කොමිසමේ ලේකම් පීවී බන්දුලසේන සඳහන් කළේ හිටපු අමාත්‍යවරයා ඇතුළු 5 දෙනෙකු අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් බවයි. බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් උදයන්ක හේමපාල, පරිසර අමාත්‍යංශයේ වත්මන් ලේකම්වරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් සහ ගල්ලඟුරු ප්‍රසම්පාදන කමිටු සභාපතිවරයෙකුද යතරට අයත්. මේ වන විට 20 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති බවයි විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්වරයා පැවසුවේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: සියත ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය. සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 868 666.

0: හා සන්ධ්‍ය
1: නෑ සන්දන
0: සුබ
1: සන්දේ සන්ඩේ
0: සැන්ඩෑවක් වේවා
1: ඉති හවඩි
0: ඒ හවඩි හවඩි මේ ඔය සැන්ඩි කියන නම කොහෙන්ද සන්ධ්‍ය රේද ඇත්තනම සන්ධ්‍ය සන්ධ්‍ය ඇත්තරම සිවරකට සන්ධ්‍ය
1: සන්ධ්‍යා
0: කොට කළ හම තමයි එස්සේන් සන්ධ්‍යයගේල්ලුවත් එස්සේන් ඩවයි ඒ ඒ අකුර අයින් කලා සැන්්ඩි දැන් බං පොස්
1: පොස් තමයි මටුව නම්ම දන්න
0: අහන් ඒකට
1: සන්න
0: මඟට සැන්ඩි කියල දැම කවුද කියල කවුරුත් බෙත ඇහු ඇත්ත නම සන්ධ්‍ය සන්ධය
1: නැහැලමයෝ
0: සන්ධය සන්ධය සන්ධය සන්ධ්‍ය සන්ධය සන්ධය අපිට කියන්න ඇත්ත හෙට්ටි පොල සන්ධයා
1: හැමම දන්න මගේ සෑන්සල් දන්න මගේ ඇත්ත නම කද කියලා
0: ෆෑන්ස් ලකිවේ මේ ෆෑන්ස් නෑන ඔක්කොම ඒසිස්නේ මේ කොහෙදරි ෆෑන්ස්
1: නෑ ම අහන් ඉන්න කට්ටේ ඒගොල මගේ ෆෑන්ස් ලන
0: අහන් ඉන්න කට්ටික කනේ ඇබ ගහන් ඉන්න කට්ටේ ඔය කතාකාට පට කතක කනේ ඇබ ගහන් ඉන්න කට්ටේ
1: නිස මකලෝ කතා කරකට ඇබයි
0: මකලු මකලු මකල
1: අම්මෝ වෙන වැඩේ
0: ඇයි මගේ කරුණ රසායන මදුර මනෝහර කටහඬ මිනිස්සු කැමති ඒ වගේ දොහාගේ කටහඬ
1: මගේ කටහඬ මී පැණි වක් කරන වගේ කනට
0: උඩු කරලා මී පැණි හැන්දර දාලා ඉටිපන්දරල අද්දට රත් කරලා වර වර දාන්න කනට ඇද්ද උඹට මොන්න සැන්ඩි කොටේක කටහඬ
1: සැන්ඩි කොටේ අලුතයක් වාගෙන
0: සැන්ඩි කොටේ නේද
1: ඕකේ අද මනාද අපි කතා කරන්නේ
0: අද මං ඔයාලට උගන්වන්නද උගන්වන්නද
1: මට මේ හෝම්වර්ක් කරගන්න
0: පිළියෙරේට බින්දු කීයේ
1: මට
0: හෝම්වර්ක් දැන් ඔයක මම කිව්වේ අඟහරුවාද එතකොට බදාද පොය දවසපත් තිබුණා බිලියෙරේ ඔය ලියනවා දැන් ලියනවා දැන් ලියනවා අර මේවල පචා ලියලා කිව්වත් බිලියෙරේට බින්දු කීයේ තා කිව්වත් කොයිතික
1: බින්දු
0: බින්දු බින්දු මල් වැස්සේ බිදු කිය
1: නවය
0: ලියල බල්ල කොහට කිව්වා රයිට අද බින්දු ගැන කතා
1: කරනවා
0: බින්දු වලින්නේ මේ ඔක්කො වෙනස්සෙන්නේ මෙයා
1: ඒකනේ ඒකනේ අපි ඒත් එක්කලම අපි අදත් කතා කරනවා අර මාස්ටර් මයින්ඩ් කෝස් එක ගැන වෙල්ත් මැනේජ්මන්ට් සර්ටිෆිකේට් කෝස් එක ගැන හරිද
0: තාපොඩ්ඩ ක්ලයන්ට් ගැලවෙනවා
1: මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකේ සිද්ධ වෙන සර්ටිෆිකේට්
0: හරි හරි ක්ලයන්ට් ගැලවෙනවා මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් නම කියන්නේ දැන් එහෙම මේ එහෙම දැන් ඔයා මේ දැන් ඔයාගේ කොල්ලට අරහෙම ඔයා වෙන මොන හරි කොටනම් හදාගෙන කියනවා ඇති දැන් ඔයාගේ නම සන්ධ්‍ය ඔයා ඒක සැන්ඩි කියලා කොට කරගෙන ඇති හැබැයි ක්ලයන්ට්ගේ නම එහෙම හිතර තැනක කැල්ලක් අයි කරලා කොට කරන්න බෑ
1: නෑ අපිට කියන්නේ මේ මාස්ටර් මයින්ඩ් එකේ
0: බුල හරි හරි
1: ඉන්නක අපි ડોක්ටර් රෂාන්
0: යාන්තද අපි ඉන්න ෆුට් බෝඩ් එකේ ක්ලයන්ට්ගේ යාන්ත එල්ලිලා ඉන්නේ අපි තව ටිකක් කොහරි එයා පොඩ ලස්සට විස්තරය කියලා ඇතුළට යන්න බලමු දැන්ට නම්
1: ෆුට්බෝඩ්
0: ගැලවෙන්න ඔන්න වෙන්නේ
1: මේ අපි මානවයේ පුංචි කාරණුස ගැන කතා කරන්න ඕනේ නම් හවස 6:00 වෙනකන් ආගෙන ඉන්න අද පාඩම
0: බින්දුමති

ජීප ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: ಸ್ವಾಭಾವಿಕವೇಬಿ ಸ್ವಾಭಾವಿಕೈ ಆರಕ್ಷಿತೈ ಉಂಚಿಕಾರ ನಿವಸ ವಾಹನ ಉದ್ಯಾನಯ ತೋರಗಣ್ಣ ವಾಹನ ಹಾರಸ್ಯಕ್ ಏಕಮ ತನ ವಾಹನ ಪರೀಕ್ಷಾ ಕರಗೆನಿಮೆ ಪಾಸುಕಮದ ಸಹಿತೈ ಪುಂಚಿಕಾರ ನಿವಸ ಅಪಿ ಒಬಟ ಹೊಂದ ವಾಹನ ಪಮನಕ್ಮ ತೋರಾ ಬೇರಾ ದೆನ್ನೆಮು ಮಾಲಬೆ ಪುಂಚಿಕಾರ ನಿವಸ
1: NLP ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮಲುತರಯ್ಯ NLP ಹದಹನ ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
2: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා, හදවත් දිනු, හිතවත්කම.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
5: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය
7: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
8: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
9: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
8: 13.19 කෝල් එකක් ගන්නකෝ.
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩනි ඉතින් නේද?
12: අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV, Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 011 4 700 868.
13: රන්පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 011 5 880 400. LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
14: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 495යි. මන්චි නයිස් බිස්කට් ඉතිරි රුපියල් 150යි. කාගිල්ස්
15: ෆුඩ් සිටි ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන.
16: සිස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න.
17: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
16: නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
18: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
19: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.

0: බින්දු බින්දු බින්දු බින්දු බින්දු හයක් තිබුණොත් මිලියනයක්.
1: හරි, නවයක් තිබුණොත්
0: බිලියනයයි. එකයි බින්දු හයයි කියන්නේ 1 මිලියන්. මේක එන්නේ, මේ වචන එන්නේ ඉතාලි භාෂාවෙන්. ඉතාලි භාෂාවෙන් මිලියොන් මිලියොන් කියලා කියන්නේ බිග් 1000. කියන්නේ ලොකු 1000ට 1000.3යි. බින්දු 6ක් ආවොත් 1000ව 1000ක්නේ. මිලියනය කියන්නේ 1000ව 1000. බින්දු 6යි.
1: හරි.
0: ඒක තමයි බිග් 1000 කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන්. ඒ වචනේ තමයි ඉංග්‍රීසියටත් ආවේ. මිලියන්. මිලියන්. බිලියනේට 1.9යි.
1: හරි.
0: ඒ කියන්නේ මිලියන 1000ක් බිලියන 1යි. මොකද හම් කියන්නේ තේරුණා වගේ. දැන් බිලියනේට මිලියන කීයද?
1: 1000යි.
0: 1000යි. ගුඩ් ගුඩ් ගුඩ්.
1: Thank you.
0: ලියාගත්. ඊට පස්සේ බිලියනේට පස්සේ තියෙන්නේ
1: ට්‍රිලියනේ.
0: ට්‍රිලියනේ. ඒ කියන්නේ බිලියන 1000ක් තමයි ට්‍රිලියන
1: 1ක්.
0: 1යි බින්දු 12යි.
1: 1යි බින්දු 12යි.
0: 1යි බින්දු 12යි. හරි. ඊට පස්සේ තව එතනින් එහාටත් ගණන් කරගෙන යනවා නම් ඔන්න එනවා ක්වාඩ්‍රිලියන්. QUADRILLION.
1: හරි. ලියන්.
0: ක්වාඩ්‍රිලියන් එකක් කියලා කියන්නේ ට්‍රිලියන 1000ක්.
1: හරි.
0: 1යි බින්දු 15යි. ඊට පස්සේ එනවා ක්වින්ටිලියන්. හරි. ඔය ඔතන මේ ඔය බිලියන් වල බයි, ට්‍රිලියන් වල ට්‍රයි, ක්වාඩ්‍රිලියන් වල ක්වාඩ්, ඒ ටික ඔක්කොම එන්නේ ඒත්
1: ඉතාලි භාෂාවෙන්.
0: ඔව්, ලැටින් භාෂාවෙන් කියවෙනවා. මේ අර 2, ඒ කියන්නේ ඒකේ දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව ආදි වශයෙන් තමයි ඒකට ඒ වචන ටික හැදිලා තියෙන. හරිම කම්මැලි විදිහට ඇත්තට මේ නම් දාලා තියෙන. හරි, ගණිතඥයෝ ගණන් වලට දක්ෂ වුණාට
1: නම් දාන්න
0: ඒ තරම් දක්ෂ නෑ කියන එක තමයි ඒකෙන් තේරෙන්නේ.
1: ඒකෙදි සිංහල කරපු කෙනෙක්ට දුන්නා නම් ඉවරයිනේ. මේ ටික නම් ටික දාලා දෙන්න
0: කිව්වා. ආයි නම් ටිකක් කියව ගන්න බැරියව. මේකෙත් තියෙනවා ක්වින්ටිලියන් එකට 1.18යි. ඒ කියන්නේ ක්වාඩ්‍රිලියන් 1000ක් තමයි ක්වින්ටිලියන් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ එනවා එකක් සෙක්ස්ටිලියන් කියලා. නෑ, ඒක කිසිම එහෙම දෙයකට සම්බන්ධ නෑ. ඒ වචනේ તો එහෙම රැවටෙන්න එපා.

0: එකයි බින්දු තිහයි. දැනට ඔය ටික ලියල තියාගන්න. අපි දැන් මිලියන් ඉඳන් ඩෙසිලියන් වෙනකන් ඕගොල්ලන්ට කියලා දුන්නා. තව මේක තව දුර යනවා, තව තව සෑහෙන දුර
1: යනවා. එච්චර ඉතින් අපිට නෑනේ මොකද ලස්සයක් මිලියනයක්.
0: ඔය ලක්ෂයක් දෙකක් ගණන් කරගන්න තිබුණාම මදෑ නේද? අපේ ජීවිත කාලේ අපි ඉතින් මොනවා කියලා ඩෙසිලියන් වලින් ගණින්නද නේද?
1: Oh, no.

0: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Biotic Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777 133.02 AOC Smart Performance Trusted Worldwide.
1: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
4: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Go 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
4: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
5: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace Gampaha. අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0610-666-222 Prime Residences 98.2 98.4

0: අද අපිදී සල්ලි ගැනනි කතා කරන්නනේ මකළු.
1: නෑ නෑ නෑ ඔන්න ඕකනේ ඔන්න ඕකනේ කියන්නේ.
0: ඇයි
1: හැමදේම සල්ලි වලින් මනින්න එපා සැන්ඩි. අපි මේ කතා කරන්නේ ඉලක්කම් ගැන බං. සල්ලි ගැන නෙවෙයි.
0: ඉලක්කම්.
1: සල්ලි ගණන් කරන්නේ ඉලක්කම් වලින් තමයි. හරිද? දැන් ලෝකේ තියෙන වැලි කැට ගන්න. ලෝකේ ඔයා හිතන්නේ දැන් අපි කිව්වොත් එම ලෝකේ වැලි කැට ඩෙසිලියන් ට්‍රිලියනක් තියෙනවා කියලා. ඒ වැලි කැටනේ.
0: අනිත් ඒකින් කවුදානේ වැලි කැට ගණන් කරන්න යන්නේ?
1: ඇයි කජුවට කොස්සට?
0: ඒවයි
1: මිනිස් හොයන්න සමහරලාට. කොච්චර ඉලක්කමක් කියෝ. හා හරි ෂෝක් එකකට දියේ ලක්ෂ දෙකම හරක් කජුවටද කොස්සට. ඒක කියලා හරිද මිනිස්?
0: ඉතින්
1: කජුවට කොස්සට වලින් ගෙවන්න පුළුවන් නේද ඉතින් බැරි. දැන් වාවා කියන කැත්ත මේ ඉලක්කම් ගොඩක් බැඳිලා තියෙනවා මුදල් එක්ක සල්ලි එක්ක. උදාහරණයක් හිටින් දැන් ලෝකේ ඉන්නවා
0: මිලියනපතියෝ.
1: ඉස්සරනම් මිලියනපතියෙක් වෙනවා කියන්නේ මාර වැඩක් ඈ.
0: ඉතින් ලංකාව ඉස්සර මතකෙදී ලක්ෂයට කොඩි දැම්මා කියලා කියනවා.
1: ලක්ෂයට කොඩි දැම්මා කියලා කියනවා. මිලියනයක් කියන්නේ ලක්ෂ වලින් ගත්තොත් 10ක්නේ.
0: ඒ කාලේ ලක්ෂයක් කියන්නේ ඉතින් දැන් ලොකු ගාණක්නේ.
1: ගාණක් ඒ කාලේ මිලියනපතියෙක් වෙනවා කියන්නේ එන්න වැඩක්. බිලියනපතියෙක් වෙනවා ඊට එහා. එහෙම එකක් තිබුණේ නැහැ ඒ කාලේ. එහෙම හැංගීමක් තිබුණේ නැහැ මම හිතන්නේ කාටවත්.
0: දැන් ට්‍රිලියනපති කියලා කියන්නේ නැහැ නේද? කියනවා.
1: ඉදනෝ දැන්
0: එලන් මස්ක්.
1: එලන් මස්ක් ලෝකේ පළවෙනි ට්‍රිලියනපතියා
0: බවට පත් වුණා.
1: ඊට පස්සේ මිනිහාගේ ට්‍රිලියනෙන් යම් ගාණක් මොකක් හරි එක සමාගමක ප්‍රශ්නයක් හින්දා අඩු වෙලා තිබුණා. ආයි මිනිහා එක කැච් අප් කරලා තිබුණා මම දන්නේ. හැබැයි තාම ලෝකේ කොහෙවත් කියන්නේ කොඩ්රිලියන කෙනෙක් තාම වාර්තා වෙලා නැහැ. කොඩ්රිලියනපති කෙනෙක් තාම හැදිලා නැහැ. හැබැයි ට්‍රිලියනපතියෝ ඉන්නවා. අපි ඉතින් මෙහෙට වෙලා හොනේ ට්‍රිලියනපති ඔරුවට ට්‍රිලියනයක් තියෙනවනේ කියලා හුල් හුල් ඉන්නවා. කාටවත් හුල් හුල් ඉන්න ඕනේ නැහැ. ඔයාට ඔයාගේ වෙල්ත් එක වැඩි කරගන්න පුළුවන්. ඔයාගේ ධනය ඉහළ නංවා ගන්න පුළුවන්. ඔයාට ඔයා හිතන මට්ටමටම නැතත් ඒ කිට්ටුවටවත් පොහසත් වෙන්න පුළුවන්.
0: ඒකට මොකද්ද දැන් අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ කියන එක?
1: අත්‍යවශ්‍යම දේ තමයි මූල්‍ය කළමනාකරණය. වෙල්ත් මැනේජ්මන්ට් ගැන අදහසක් ඔයාට නැහැ. ඔයා මහන්සි වෙනවා, හම්බ කරනවා, හම්බ කරන සල්ලි ටික ඉවර වෙනවනේ.
0: ඊට පස්සේ අහනවා අයියෝ සල්ලි ආවා
1: ආපෝ ගියා
0: කියනවා.
1: අන්න ඒකයි අපි කියන්නේ ඔයගොල්ලෝ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් එකේ මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක පටන් ගන්න. ඒක පටන් ගත්තම ඔයාට ඇත්තටම මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ ආයෝජනය, මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය, කොටස් වටිනාකම් ඇගයීම, පෝර්ට්ෆෝලියෝ බිල්ඩින්, ඉන්වෙස්ටර් මයින්ඩ්සෙට්, gold investing, real estate investing, entrepreneurship, online income strategies and business development වගේ විෂයන් ගැන මාර දැනුමක් ඔයාට එකතු කරගන්න පුළුවන්.
0: එකී මෙකී නොකී සියලු විෂය පතයන් සම්බන්ධයෙන් හොඳ දැනුමක් අරගෙන සල්ලිකාරයෙක් වෙන්න තමයි ඉතින්නේ.
1: ජූලි 31 වෙනිදාට කලින් ඔයා මේ කෝස් එකට රෙජිස්ටර් වෙනවා නම් ඔයාට 140ක වට්ටමක් එක්ක රෙජිස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන්. රුපියල් 32000යි ගාස්තුව. ජූලි 31 වෙනිදාට කලින් රුපියල් 19200කට ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. කොස්තු මාසයේ 30 තමයි මේ කෝස් එක පටන් ගන්නෙ. දැම්මම 077-117-74-65 කෝල් එකක් දෙන්න. නැත්නම් 076-567-84-84ට WhatsApp කරන්න.

0: Tang.
1: ඩ ඊළඟ ඉලියන් එක මකක්ද කියලා කියල දෙන්න හදන්. දැන් අපි ගෙන ගත්තා ඩෙසිලියන් වෙනක්.
2: හරි.
1: එකයි බිදුත්තිහයි.
2: හරි.
1: ඊට පස්සෙනවා ඩෙසිලියන් දාහක්. ඩෙසිලියන් දාහක් දැන්තව මරුව දැන් නම්දමිල්ල නියම ලෙවල්ලේකට ඇවිල්ලති. ඩෙසිලියන් දාහක් අන්ඩෙසිලියන් එකයි.
2: පහලට බැහැලා වගේ
1: නෝ අනේ වන්ද අන්ඩෙසිලියන් කියලා තමයි ඒකට නම දාලා තියෙන්නේ. 1.33 1.36 අන්ඩෙසිලියන් 1000 ඩුවෝඩෙසිලියන් ඩුවෝඩෙසිලියන් ඊට පස්සෙනවා ට්‍රේඩෙසිලියන් එවිල්ල 1.39 ඩුවෝඩෙසිලියන් 1000 ට්‍රේඩෙසිලියන් 1 ඊට පස්සේ තියෙනවා මම මේක කියව ගත්තොත් සැන්ඩි අපි
2: හා
1: අපි ගොඩ හරිද
2: බලමු මට කියව ගන්න පුළුවන් කියලා
1: ට්‍රේඩෙසිලියන් 1000
2: ට්‍රේඩෙසිලියන් 1000
1: ඔකෙන් දැන් මේ වෙනකොට 1.42 දක්වා මේක ඇවිල්ලා ක්වාටෝඩෙසිලියන්
2: ක්වාටෝඩෙසිලියන්
1: QUATTORDECILIAN තේරුම් ගන්නවා තියා කියව ගන්නත් බැරි ගන්නට ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ මංගෙට දැන් මේ මෙච්චර සල්ලි හම්බුනොත් කතා කරන්න බැරුව යනවා. මෙච්චර සල්ලි හම්බුනොත් එකක් කතා කරන්න බැරුව යනවා. අනිත් එක තමයි මෙච්චර සල්ලි තියෙනවා නම් ඒ සල්ලියට කියන ඉලක්කම දැනගෙන ඉන්න ඕනේ නැහැ.
2: මොකටද දානේ?
1: ඒ කියන්නේ ක්වාටෝඩෙසිලියන් එකක් සල්ලි තියෙනවා නම් ඔයාලා කොච්චරද බන්දට කොච්චර තියනවද කියලා ඔන්න ඔය කොච්චරද තියනවා.
2: හිතන් තව අවුරුදු 100ක් 200ක් ගියාට පස්සේ මේ පතියෝ තින්නේ
1: මේ පතියෝ කියාගන්න සමාජයට නෑ නෑ ජීවිතේට මේ යෝගෙන්ද විදියන්න මේ
2: වචන
1: ආවත් වෙන නමක් දාගන්න කවුරු හරි මේ ගානට සල්ලි හම්බ කරපු මිනිහෙකුට මේ වචන වෙනස් කරන එක මහලු දෙයක්ද
2: ඉන්නේ
1: කාට යුනිවර්සිටි එකකට කතාලු මේ මේකට වෙන වචනයක් හොයනවා ඉතින් අර මේ කියාගන්න බෑ මම තවසේ ඉල්ලන ගානක් දෙන්න කුටි කියන්න බුණ තමයි නේද මල් ලැජ්ජ වෙනවා යන්නේ ඉතින් එච්චරන සල්ලි ඕනේ නැහැ මිනිස්සුන්ට. ඒ වුණාට එච්චර ඉලක්කම් කවට හරි ඉගෙන ගන්න ඕන නම් ඉගෙනගෙන තියාගත්තට කමක් නැහැ.
2: තව තියෙනවද?
1: මොනවද?
2: තව ඉස්සරහට?
1: තව තියෙනවා.
2: අනේ.
1: තවත් තියෙනවා.
2: කරදරයි.
1: ඊට පස්සේ කතා කරමු. ඔතන බලන්න ක්ලයන්ට් ඇයි යන්නේ? හවස පාටත් ගිහින් ක්ලයන්ට් මතක් කරලා නැහැ කියලා යයි යන්න පුංචි කාර්නිව.
2: මාලි වේ පුංචි කාර්නිව සපි හැමදාම කියනවා එතන තියෙන්නේ හොඳම වාහන කියලා. ඉතින් වාහන 400ක් විතර දැන් ගියත් ඔබට එතනින් මිලදී ගැනීමේ හැකියාව තියෙන ඕන වාහනක ඔයාලට කැමති පුංචි කාර්ද ලොකු කාර්ද සාමාන්‍ය ප්‍රමාණයේ කාර්ද එතන තියෙනවා. අනිත් එක තමයි මේගොල්ලෝ මේ ළඟදිම දීපු පණිවිඩය තමයි ඉලෙක්ට්‍රික් කාරුත් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා BAW ඉලෙක්ට්‍රික් කාර් ඔබට 148 ඉඳන් ඉහළට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තියෙනවා හොන්ඩ්‍රි බෝමා ඊට පස්සේ නිසන් සකුරා ඒ වගේ 165 ඉඳන් වාහන මිලදී ගන්න පුළුවන්. ඇයි ඇයි ඇයි
1: නෑ නෑ වාහන මූඩට මූඩ බලා ගන්න තවත් ඒ ඔබ ගැන දෙ කිව්වේ
2: මම
1: ඒක හිතට නම් කියනවා
2: හොන්ඩ්‍රි බෝමා නිසන් සකුරා
1: ඒ ඔබ ගැන දෙ කිව්වේ
2: අනිත් එක තමයි ඔබට රෙජිස්ටර් කරපු අසහා බ්‍රෑන්ඩ් නිව් කාර් මිලදී ගැනීම හැකියාව තියෙනවා. අපි ඇඩ්‍රස් එක මතක් කරන්නම්. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දේ, පුංචි කාර් පාර්ක්. ඒගොල්ලෝ මේ සයිට් එකේ වල තියෙනවා. ඒගොල්ලෝ මේගොල්ලන්ගේ වෙබ්සයිට්. ඒකටත් පොඩ්ඩක් විසිට් එකක් දාලා බලන්න www.punchikar.com.

0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
3: හවස 5:57 වෙලාව කසාගල ග්‍රීන් සුප් එක ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. අපි කලිනුත් කියලා තියෙනවා කසාගල ග්‍රීන් සුප් එකේ අලුත්ම ශාකා කිහිපයක් ගොන්න විවෘත කරලා තියෙනවා. මාතලේ අතුරුගිරි එකක් තියෙනවා. එතකොට මුල් ඒරියාව පැත්තේ තියෙනවා, නරම්මල තියෙනවා, ගනේ මුල්ලක් තියෙන, ගම්පලක් තියෙනවා. ඉතින් මේ වගේ දෙවයින පුරා නවතම ශාකා ජාලයක් කසාගල ග්‍රීන් සුප් විවෘත කරලා තිනවා. ඉතින් යන්න හොඳම තේ අඩුම මිලට ලබා ගන්න පුළුවන් හොඳම තැනක් තමයි කසාගල ග්‍රීන් සුප් කියලා කියන්නේ. එතන අපේ කුස් සියට ඕන කරන උයන්න පිහන ඕන කරන ගොඩාක් දේවල් එකම තැනකින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ෆ්‍රෙෂ් එළවලු, පළතුරු, කුළුබඩු, ග්‍රොසරි අයිටම්ස් මේ හැම දෙයක්ම එකම තැනකින් හොඳම දේ අඩුම මිලට ගන්න පුළුවන්කම තියෙනවා. මතකයිනේ නම කසාගල ග්‍රීන් සුපර්.
0: හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාකා ජාලයක් සමගින් මුල් ඒරියාව, අතුරුගිරිය, මාතලේ, නානම්මල, ගනේමුල්ල, ගම්පල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
4: සුබ දවසක්.
3: අලුත් වෙලා,
4: පහසු වෙලා,
5: තෑගි වැඩි වෙලා,
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: මතකද මතකද මතකද මතකද සිංහ බිග් බොනන්සා
8: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
7: මේ අමුදෙතාව
8: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජුනි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
9: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
3: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
10: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
11: ඇලුමිනියම්මනේ.
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරා.
14: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප් ෆයිනන්ස් තාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
16: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
17: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
18: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
17: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
19: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
17: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සහයයි විනාඩියකයි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන්න 011 4700

සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු. රොමේ ශවසන් තරගයට නාමල් ගැන විමර්ශනය කරන්නයි උපදෙස්. හිටපු බලශක්ති ඇමති ගල්ලඟුරු කොමිසමට කථානායකට රහිව සාක්ෂි ලේඛන. මොහු වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: Ladang.
1: රයිට් අපි ඉලක්කම් ගැන කතා කරගෙන හිටිය අන්තිමට අපි කිව්වේ මේ කොට්ටෝර ඩෙසිලියර් නේද?
2: කොට්ටෝර ඩෙසිලියර්.
1: What?
2: කොට්ටෝර
1: ඩෙසිලියර්. ඩෙසිලියර් නේද?
2: කොට්ටෝර. කොට්ටෝර
1: ඩෙසිලියර්. කොට්ටෝර ඩෙසිලියර්.
2: අපි ඒක පොෂ් කළ කේමු.
1: කොට්ටෝර ඩෙසිලියර්.
2: කොට්ටෝර. කොට්ටෝර.
1: මට ලේසි එක හේව ගැර කොට්ටෝර ඩෙසිලියර් 1.45ක් තියෙනවා ඒකට. ඊට පස්සේ නිකම්ම අන්ති කර ක්වින් ඩෙසිලියර්, සෙක්ස් ඩෙසිලියර්. සෙප්ටෙන් ඩෙසිලියන්, ඔක්ටෝ ඩෙසිලියන්, නොයම් ඩෙසිලියන්, ඊට පස්සේ එනවා විජින්ටිලියන්.
2: විජින්ටිලියන්.
1: විජින්ටිලියන් ඔය හරියට එනකොට 1.63ක් තියෙනවා. අන්තිමට මං කොනටම යන්නම් සෙන්ටිලියන්.
2: සෙන්ටිලියන්.
1: ඕක තමයි අන්තිමට හදලා තියෙන වචනේ ඇමරිකන් නම්බරින් සිස්ටම් එකේ.
2: එතන බින්දු කීයද?
1: 1 බින්දු වැඩි නෑ. සැන්ඩි 303යි. ගොඩක් දැයි. 303යි. සෙන්ටිලියන්. ඒ කියන්නේ මිලියනේ ඉඳන් උඩට උඩට යනකොට 100 අවස්ථාවේ 10 බලවලින් වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි යනවා. 10 303 වෙනි බලය තමයි
2: අපිට ඕනම් පුළුවන්. 304 වෙනි බලය අපිට එක කරන්න පුළුවන්.
1: පුළුවන් පුළුවන් සැන්ඩිලියන්. ඒකවල 1.306යි සැන්ඩිලියන්. ඒ කියන්නේ අර ඉලක්කම ගොඩාක් ලොකු වුණාම කිසිම වටිනකමක් දැනෙන්නේ නැහනේ. ඒක ලොකු ඉලක්කමක්. ඒක කොච්චර වටිනවද? අනේ මන්දව සත පහ වැඩක් නෑ. මට නම් ඔච්චර ලොකු ඉලක්කමකින් මොනව කරන්න බක් කියලා එනවනේ තනක්. අනේ හරියට ඔයාගේ නම සෙට් කරා සැන්ඩිලියන්. බෝල්ගෙන් තයගද
2: තරහයි මම.
1: ආ තරහ වෙන්න එපා. එහෙම පුංචි ළමයෙක් ඉලක්කමකට නමක් දැම්මා එකපාරක්.
2: පුංචි ළමේ?
1: පුංචි ළමයෙක් දැම්මා ඉලක්කමකට නමක්. මේ වගේ ලොකු ඉලක්කමකට නමක් දැම්ම පුංචි ළමයෙක්. පස්සේ කියන්න. පස්සේ කියන්න සැන්ඩිලියන්.

0: මොකද
1: මට මේ අර්බුදෙන් ගොඩ එන්න ඕනේ.
0: මොන අර්බුදෙන්ද?
1: මට මේ මූල්‍යම අර්බුදෙන් ගොඩ එන්න ඕනේ මගේ ඔලුව කැක්කම. අයියෝ, පාව බේරගන්න අයියෝ. මට මේ මම මූල්‍යම අර්බුදෙන්.
0: මූල්‍යම අර්බුදයකට ලක් වෙලා
1: දින්. අර්බුදෙන් මගේ ඔලුව කැක්කම මක්කලු.
0: ඉතින් ඉතියා බහන්සලා කියා කරේ හම්බ කරගන්න ඕනේ. ආයෝජනය
1: කරන්න
0: අතේ තියෙන හැටියට වියදම් කරන්න කෑමට
1: පෙරේතයිනේ.
0: ලෝකෙ මිනිස්සු දැන් ලෝකෙ සමහර මිනිස්සු ඉන්න සූදු කෙලල තමන්ගේ සල්ලි නාස්ති කරගන්න නේ. ලෝකෙ සමහර ලක්ෂ ගණන් මිලියන ගණන් වියදම් කරලා තේරුමන් දේවල් අරගෙන සල්ලි නාස්ති කරගන්නවා. ඈ සමහරු එකතු කරනවා, ඇන්ටික් එකතු කරනවා, රත්තරන් එකතු කරනවා, අරවට මෙවට සල්ලි ඉවර කරගන්නවා. මේ මේ බං මේ කිඹුල බනිස් කාලා ඔයාට ඉතින් ඔයාට මං හිතන්නේ ඔයාගේ මූල්‍ය අර්බුදෙන් මිදෙන්න නම් මේ මාස්ටර් මයින්ඩ් හරියන්නේ නැහැ. ඈ ඔයා කටමහ ගන්න ඕන කිඹුල බනිස් කාලා කරගන්න. මේ ඇත්තටම තමන්ගේ අතේ තියෙන මුදල් එවනතා තමන්ගේ ආදායම නිසි පරිදි කළමනාකරණය කරලා ජීවිතේ ගොඩ යන පැත්තට හරව ගන්න කැමති කට්ටිය ඉන්නවා නම්
1: හරි,
0: ඒ කට්ටිය මෙන්න මේ පණිවිඩය හොඳින් අහගන්න. මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් එකෙන් පවත්වගෙන යනවා 2004 ඉඳන් මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක. මේ අවුරුද්දේ 23 වෙනි බැච් එක ඔන්න ගන්න ලෑස්ති වෙලා ඉන්නවා ඒගොල්ලෝ. ජූලි 31 වෙන්න කලින් ටක් ගාලා හෙටට කලින් ටක් ගාලා රෙජිස්ටර් වෙන්න රුපියල් 32000 කෝස් එක රුපියල් 19200කට රෙජිස්ටර් වීමේ අවස්ථාව තුළ 40%ක ඩිස්කවුන්ට් එකක් එක්ක. මේ කෝස් එක කරන්නේ ඩොක්ටර් රොෂාන් ෆර්නෑන්ඩෝ. මෙයා දැන්ටත් සමහරට ඕගොල්ලෝ ඩොක්ටර් රොෂාන් ෆර්නෑන්ඩෝව ෆලෝ කරනවා ඇති. මේ වෙල්ත් මැනේජ්මන්ට් සම්බන්ධයෙන් එයා කරගෙන යන යූටියුබ් නාලිකාවේ, එහෙම නැත්නම් එයාගේ ටික්ටොක් එකේ, එහෙම නැත්නම් එයාගේ ෆේස්බුක් එකේ ෆලෝවර් කෙනෙක් වෙන්න ඇති. ඔයා ඉක්මනට රෙජිස්ටර් වෙලා මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට ඇතුල් වෙලා ඔයාගේ මූල්‍ය කළමනාකරණය නිසි පරිදි හසුරුවාගෙන ධනවතෙක් වෙන පාරට පිවිසෙන්.
1: ඒතකලම අපි මාලබේ පුංචි කාර් නිවස ගැනත් මතක් කරමු. හොඳ වාහන තියෙන හොඳ තැනක් තමයි මාලබේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. ඒගොල්ලෝ මේ දවස්වල අලුතින් ඉලෙක්ට්‍රික් කාර් ගෙනල්ලා තියෙනවා, ඊළඟට හයිබ්‍රිඩ් කාර් තියෙනවා.
0: නන්ටික මං කියන්න, නන්ටික මං කියන්න, නැත්නම් කාර් කන්ෆියුස් වෙනවා. BAW බ්‍රෑන්ඩ් එකෙන් තියෙනවා E6, E7, E7 Pro, ඊට පස්සේ වූලින් බිංගෝ එක තියෙනවා 189 ඉඳන් ඉහළට. හොන්රි බෝමා, නිසාන් සකුරා, ඩොන්ෆෙන්ග් වීගෝ 165 ඉඳන් උඩට ගන්න පුළුවන්. ක්ලවුඩ්, එක්ෂන්, ඩැරියොන් වගේ කාර් ගණනාවක් පුංචි කාර් නිවසේ මේ වෙනකොට ප්‍රදර්ශනයට තියලා තියෙනවා. යන්න පුංචි කාර් නිවසට අඳුර ගන්නවා කැමතිම වාහනය ඒගොල්ලන්ට කියන්නවා ඒකට කැමති කියලා. ඒගොල්ලෝ කෙලින්ම අයිතිකාරයව කන්ටැක් කරලා දුන්නම අයිතිකාරයත් එක්ක ගනුදෙනුව කතා කරගෙන හිතේ විශ්වාසෙන් වාහනේ අරන් ගෙදර යන්න පුළුවන්.
1: පුංචි කාර් නිවස වාහනෝද්‍යානය, පුංචි කාර් හන්දේ, පුංචි කාර් පරිමාලබේ.
2: ලන්ඩන්

0: ශිල්පී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0871 132 77.
5: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: නෝලිමිට් සේල් එක ආයෙ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70%ක් දක්වා මෙගා ඩිස්කවුන්ට්. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නෝලිමිට් ශාඛාවන් හා nolimit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
12: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
13: 98.2 98.4

0: ලාඩං
1: පුංචි ළමයා කවුද? මට මතකයි ඒක.
2: ලොකු ඉලක්කවකට පුංචි ළමයෙක්.
1: මේ මගේ නම දාලා දැන් මේක මොකක්ද?
2: සැන්ඩිලියන්.
1: සැන්ඩිලියන්.
2: සැන්ඩිලියන් කියන්නේ අපි හදාගත් එකක්.
1: ඒ
2: ඇවිල්ලා සෙන්ටිලියන් 1000ක් සැන්ඩිලියන් එකයි.
1: සෙන්ටිලියන් 1000ක්
2: සැන්ඩිලියන්
1: එකයි. ඕකේ.
2: දැන් අපි කියන්න යන්නේ අර ලොකු ඉලක්කවකට නම දාපු පුංචි ළමයාගේ කතාව.
1: හරි.
2: එයාගේ නම මිල්ටන් සිරෝටා. අවුරුදු 9යි එතකොට වයස. 1920 යෑමේ ළඟදි නෙවෙයි. මිල්ටන්ගේ අංකල් කෙනෙක් හිටියා, එයා මැතමැටිෂියන් කෙනෙක්, ගණිතඥයෙක්. ඒ අංකල් මිල්ටන්ගෙන් අහනවා 1.100ක් ආවොත් 1.100 කියන ඉලක්කමට නමක් නෑ එතකොට. දැන්ටත් ඒ නමක් නෑ, මෙයා දාපු නම තමයි තියෙන්නේ 1.100ට ඔයා නමක් දාන්න කියලා. නමක් දාන්න කිව්වම මිල්ටන් සිරෝටා දාපු නම තමයි ගූගල්. හරි. GOOGOL.
1: GOL.
2: GOOGOL තමයි පුංචි මිල්ටන් 1.100 කියන ඉලක්කමට දාපු නම Google. පස්සේ කාලෙක Google එක හදනකොට ඒ හදන කට්ටියට ඕන වුණා ෆවුන්ඩර්ස්ලට Google එකේ හොඳ නමක් දාගන්න. හොඳ නමක් ගැන හොය හොය ඉන්නකොට තමයි ඒගොල්ලන්ට හම්බෙන්නේ මේ Google කියන නම. 1920 මිල්ටන් සිරෝටා 1.100 කියන ඉලක්කමට දාපු නම. ඒ කියන්නේ ඒ තරම් දේවල් ගොඩක් එකතු වෙලා තියෙන, ඒ තරම් දැනුම, ඒ තරම් තොරතුරු එතන එකතු වෙලා තියෙනවා කියන එක හංගවන්න තමයි මේ Google කියන නම ඒගොල්ලෝ ගන්නෙ. දැන් ඔයාලට එනවා නේද ප්‍රශ්නයක්? එතකොට ඇයි Google එකේ නම GOOGLE උනේ GOOGOL වෙන්නේ නැතුව කියලා?
1: හරි.
2: කම්පැනි එක රෙජිස්ටර් කරන්න ෆෝම් ෆිල් කරද්දී ඒ ෆෝම් ෆිල් කරපු එක්කෙනා අතින් වෙච්ච ටයිපෝ එර එකක් හින්දා තමයි GOOGLE කියන නම ඇවිල්ලා තියෙන්නේ. නැත්තම්
1: ඒගොල්ලෝ හිතුවේ හිතලා තමයි.
2: නෑ නෑ, ඒගොල්ලෝ හිතාගෙන හිටියේ GOOGOL කියලා නම දාන්න. ඒත් කරන්න දෙයක් නෑ, ඒක GOOGLE වුණා. දැන් අපි දන්න Google එක බවට ඒකපත් වුණා.
1: බලන්නනේ මිස්ටේක් කොච්චර කාලයක් පවතිනවද? මේ පවතිනවා සෑහෙන කල් පවතිනවා.
2: ආ, මිස්ටේක් කියලා ඉතින් මරලා දාන්න.
1: අනේ
2: තාතා යන්චාන්
1: මන්
2: මකලෝ
1: සෑහනේ.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර කටයුතු අත්හිටුවයි. නාමල් ගැන විමර්ශනය කරන්නේ උපදෙස්. හිතපු බලශක්ති ඇමති ගල්ලඟුරු කොමිසමට කථානායකටෙරෙහි සාක්ෂි ලේඛන. රුමේෂ් අවසන් තරගයට
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117868.
1: මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර කටයුතු අත්හිටුවා ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් මෙම පියවරගත් බවයි ධීවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ.
4: ඒ අනුව අංකසන්තුරේ සිට මන්නාර මහරහා කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශයේත්, ඒ වගේම හම්බන්තොට සිට පොත්විල් දක්වා මුහුදු ප්‍රදේශයේත් වෙරළාසන්න ධීවර යාත්‍රා නැවත දෙනම් දෙනතුරු රැකියාවේ නොයදන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ප්‍රදේශවල දැනටමත් රැකියාවේ නිරතවල ඉන්න ධීවරෙන්ට කියනවා ආරක්ෂිතව නැවත ගොඩබිමට පැමිණෙන ලෙස. අනිකුත් ප්‍රදේශවල පවා මුහුදේ යම්කිසි සුළඟේ වේගයේ වැඩිවීම සිදුව හැකි ඒ ප්‍රදේශවල ධීවරෙන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා. ඒ පවතින මුහුදේ ස්වභාවයේ සැලකිල්ලටගෙන සුළඟේ වේගය සහ මොහොතේ රළු බව සැලකිල්ලටගෙන ආරක්ෂිතව රැකියාව කිරීමට හැකියාවක් තිබේ නම් පමණක් ඒ ප්‍රදේශවල රැකියාව කරන ලෙසත්, එවැනි ආරක්ෂිත බවක් මොහොතේ නිරීක්ෂණය නොවේ නම් රැකියාව නොයදන ලෙසත් ඉල්ලා සිටිනවා.
1: මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට හෙට මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි. උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර

0: තද සුළං අපේක්ෂා කරනවා. රත්නපුර මොනරාගල හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටද 6 කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ආපදා කළමනාකරණ අරමුදල මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වුණා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස් වූ අවස්ථාවේදී.
1: දැන් ඕගොල්ලන්ගේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් ෆන්ඩ් එක පටන් ගත්තද?
2: සභාපති තාම නෑ. සභාවතුම අපි මුදල් කමිටු උපදෙස් මත ඒ ලිපි යවුවා.
1: කොහෙටද ඇරියේ?
2: මුදල් අමාත්‍යාංශයට තෙව්වා, අපි ආරක්ෂක ලේකම්ට යවුවා.
3: අපි ඒක මේ ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ආපදා ක්‍රමන ජාතික සභාව යටතේ අරමුදලක් ක්‍රියාත්මක කරන් තාම තීරණයක්
1: නෑ. නෑ, ඒක නෛතික තීරණයක්.
3: අනුමැතියක් ලැබිලා නෑ.
1: අනුමැතියක් ලැබෙන්න ඕනේ නෑනේ. පනත තියෙනවනේ. එල් නීනෝ එනවලු ඊට පස්සේ මොනව වෙයිද කියලා අපි දන්නේ නෑ. ඒකට අවශ්‍ය අරමුදලක් පාර්ලිමේන්තුවේ විවස්ථා අපිටව හැදුවා. ඒකේ සත පහක්වත් නැහැ. ඒකට මුදල් වෙන් කරගන්න. ඉතින් මේකේ තියෙන මිලියන් 10ක් ඉනිෂල් තියෙන්න ඕනේ. දැන් ඕගොල්ලෝ මේ පාර බජට් එක හදනවනේ. කණ්ණා කරලා මුදල් අමතුමාට මේ කියලා කියන. ඔබතුමා අපිට කිව්වා 150ක ප්‍රොබබිලිටි එකක් තියනවා කියලා මාව දාලා අපදාවක් කී කියලා. එන අවුරුදු. මොකක්ක් කරන්න බෑ බිලියන් 4.
0: රජයේ රෝහල් වලින් වසරකට රෝගී 175ක් පමණ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි බෝනවන රෝගීකකේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග සඳහන් කළේ රජයේ රෝහල් වලට ඇතුළු වීමෙන් පසුව වසරකට රෝගීන් 68,000ක් පමණ මිය යන බවයි. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින්.
4: 2024ට සාපේක්ෂව ලංකාවේ රජයේ රෝහල් වලින් මිලියන 7කට එහා පැත්තේ රෝගී සත්කාර සේවා, නේවාසික රෝගී සත්කාර සේවා බෙදවයි කියන එක. මේ ප්‍රවණතාව මේ ආකාරයෙන් ගියොත් 2030 වෙනකොට මිලියන 8ක 180කට එහා පැත්තේ ප්‍රමාණයක් දල වශයෙන් ඇඩ්මිට් වෙන්න පුළුවන්. ඇවරේජ් එකක් ගත්තාම හැබැයි මේක වැඩි වෙන්න පුළුවන් සමහරට 110ක් වෙනකන් ප්‍රමාණයක් උනත් වැඩි වෙන වීමේ හැකියාවක් තියෙනවා. මරණ ගත්තාම රජයේ රෝහල් වලට ඇඩ්මිට් උනායින් පස්සේ මැරෙන ගාන 2024දී 68,000ක් මැරණිය ගිහිලා තියෙනවා. ලංකාවේ මැරෙනව දල වශයෙන් 180,000ක් විතර. 180,000ක් විතර හැම අවුරුද්දකම මිය යනවා. ඒ මිය යන එකෙන් 3 විතර මිය යන්නේ රජයේ රෝහල් වලට ඇඩ්මිට් උනායින් පස්සේ.
0: මේ අතර වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,091 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදුවැති ඩෙංගු මරණ සංඛ්‍යාව 61. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. එම රෝගීන් සංඛ්‍යාව 17,850ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතට දාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 4 එරෙහි පැමිණිල්ල පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝදරගම වෙතයි. විමර්ශන අවසන් කර ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පසුගිය ඔක්තෝබර් 14 වනදා නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ පුද්ගලික බැංකු දෙකකින් ගිණුම් වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන ලෙසයි. මෙය වසර 11ක් පමණ පැරණි විමර්ශනයක් බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සඳහන් කළා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටියේ බැංකු වාර්තා ලබා ගැනීම සඳහා කොපමණ කාලයක් ගත වේද යන්නයි. කඩිනමින් බැංකු වාර්තා ලබාගෙන විමර්ශන සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන බව විමර්ශන නිලධාරියා පැවසුවා. පැමිණිල්ල ඔක්තෝබර් මාස 29 වනදා යලි කැඳවන ලෙස නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසයි නියෝග කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක් පුද්ගලික සමාගමක යෙදවීමෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වුණා. මේ අතර ශිවනීසන් තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. පෙත්සම ජනවාරි මාස 19 වනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශිවනීෂ තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් පෙත්සම ඉදිරිපත් කළා. මේ අතර කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහි පැමිණිල්ලට අදාළ සාක්ෂි ඇතුළත් ලේඛන කිහිපයක් පිවිතුරු හෙළ උරුමය අල්ලස් කොමිසමට බහර දී තිබෙනවා. ඒ එම පක්ෂයේ මහජන නියෝජිත ලේකම් උපුල් ගමකේ විසින්.
5: චමින්ද කුලරත්න මැතිතුමා ඉදිරිපත් කරපු කතානායකවරයාට විරුද්ධ ඉදිරිපත් කරපු චෝදනාවලට අදාළවන ලිඛිත සාක්ෂි 10ක් අපිට ලැබුණා. අද දින අපි මේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙත ඒ සාක්ෂි සියල්ලම ගෙනවිත් බාර දුන්නා.
0: විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමෙන් අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක් එල්ලවන බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
6: කවුරු කලබල යුතු නැහැ සහ මේ අධිකරණ විනිශ්චයකාරරුන්ගේ විශ්‍රාමන වයස අවුරුදු 2ක් දක්වා වැඩි කිරීමෙන් හෝ එහෙම නැත්නම් තිබෙන අධිකරණ ප්‍රමාණය වැඩි කිරීමෙන් හෝ අධිකරණ වල පුරප්පාඩු ප්‍රමාණය පිරවීමෙන් කොහොමද අධිකරණයේ ස්වාධීනත්වයට බාධා වෙන්නේ කියන එක මට නම් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඇත්තට බොරු තර්කයක්. අපි කියන්නේ හැම දිනාටම මේ උසාවියේ ගොඩ ගැහලා තියෙන නඩු ටික අඩු කරගෙන ජනතාවට සහනයක් දෙන්න ওই පැත්තේ සහාය ලබා දෙන කියන එක.
0: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ආණ්ඩුව මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය අමතක කර කටයුතු කරන බවයි.
7: එක පැත්තකින් අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගරු විනිසුරුවන් ඒ අයව පත් කරන්නේ අද පුරප්පාඩු රැසක් තිබෙන ඒ අයව නම් කරලා ඉවන්නේ. අනෙක් පැත්තෙන් විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දැන් වෙනස් කරන්න හදනවා. මං අහනවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තුල ඒ ප්‍රතිපත්ති මාලාවේ සඳහන් කරලා තියෙනවද විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන කාරණා?
0: අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට ආණ්ඩුව සිය බහුතර බලය භාවිත කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමල් රාජපක්ෂ සඳහන් කළේ.
8: පොලිසිය සම්පූර්ණයෙන් පැලවත්තේ පොලිසිය බවට පත් වෙනවා නම් පොලිසියේ ස්වාධීනත්වයකුත් නැහැ, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා වෙන්නේ නැහැ. ඉතින් දැන් ආණ්ඩුවේ පිස්සුව හොඳටම තද වෙලා තියෙනවා. බලෙන් උන්මත් වෙලා තියෙනවා. 159 ගරු ජනාධිපතිවරයාගේ බලතල මේ සියල්ලම දරා ගන්න බැරි වෙලා තියෙනවා. දැන් උඩ නැගලා ඉන්නේ. බිමේ ගැඹුර දන්නේ නැහැ. ඉතින් පැනනට පස්සේ තමයි ආණ්ඩුවට තේරෙන්නේ කොච්චර ගැඹුරකද පැනලා තියෙන්නේ කියලා.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කළේ ආණ්ඩුවේ තීරණ හේතුවෙන් විනිසුරු වරුන්ගේ ගෞරවයටද හානිවන බවයි.
9: අධිකරණයේ ස්වාධීනත්වයට විනිශ්චයකාරවරුන්ගේ ගෞරවයට මරුපහරක් එල්ල කිරීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කළා. අධිකරණයේ විනිශ්චයකාරවරුන්ටම තමන්ගේ සේවා කාලය දීර්ඝ කරගන්නට තීන්දුවක් තීරණයක් ගන්න සිදුවන ආකාරයට ඒ තුලින් විනිශ්චයකාරවරුන්ගේ ගෞරවයට හානියක් සිදුවන ආකාරයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න මේ රජය ක්‍රියාත්මක කරන්න ආරම්භ කළා තියෙනවා. ඒතර විනිශ්චයකාරවරු කොච්චර අපහසුතාවයට පත් වෙනවද බලන්න.
0: උපරිම අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කරනු ලබන්නේ අධිකරණයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා වන බවයි අමාත්‍ය සුසිල් රණසිංහ පැවසුවේ.
10: අපි ඒක සත්භාවයෙන් කරන්නේ අධිකරණයේ කටයුතු විධිමත් කිරීමේ අර්ථයෙන් තමයි අපි මේ කරන්නේ. කිසිසේත්ම හදිසි ගැනීම එකක් නෙවෙයි. ඔයිට කලින් ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා වෙච්ච සාකච්ඡාවලදී ඒ පිහිටවල කමිටුවලදී ඔය පාර්ලිමේන්තුව ඇතුළෙම මේක විවේචනය කරන සමහර දේශපාලඥයෝම ඒ දවස්වල සාකච්ඡා කරලා තිනවා මේ වයස වැඩි කරන්න ඕන කියලා. ඉතින් මේක අපි ගේන යෝජනාවකුත් නෙවෙයි, හදිසි ගේන එකකුත් නෙවෙයි, එකම ක්‍රියාමාර්ගයක් නෙවෙයි.
0: මේ අතර මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදය ලබන පස්වනදා පැවැත්වීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී. දිවයිනට රැගෙන ආ නව මෙට්‍රෝ බස් රථ ලබන මාසයේ අවසානය වන විට මගී ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට සැලසුම් කර තිබෙනවා. චීනෙන් ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104ක් ඊයේ දිවයිනට ළඟා වුණා. එම බස් රථ රේගුවෙන් මුදා හැරි මේ වන විට සිදුවන බවයි මෙට්‍රෝ බස් සමාගම සඳහන් කළේ. මෙම බස් රථයක වටිනාකම රුපියල් කෝටි 4කට ආසන්නයි. බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් බස් රථ දහවනේ යෙදවීමට නියමිතයි. මේ අතර විදේශ සමාගම් වෙතද ඉන්ධන සහනාධාරය සඳහා වෙන් කළ මුදල් ලබා දී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වුණා. මේ පිළිබඳ ප්‍රශ්න කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින්.
11: අප්‍රේල් මාසයේ සඳහා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට රුපියල් බිලියන 15ක ප්‍රතිපාදන ලබා දුන්නා. ඒ සමගම පෙට්‍රෝලියම් එක හැර අනෙකුත් ඉන්ධන සැපයුම් කරුවන් සඳහා රුපියල් බිලියන 5.8ක් ලබා දුන්නා.
12: ෆොරින් අයටත් අපි සබ්සිඩයිස් කරනවා. මොකක්ද ඒකේ අර්ථය? අපි මාකට් ෂෙයර් එක කඩලා අපි එයට මාකට් එකෙන් ගන්න දීලා ෂුවර් ගන්නකුත් දීලා ඊට පස්සේ සබ්සිඩියකුත් දෙනවා කියන්නේ මොකක්ද කියලා. ඒ සම්පූර්ණ බර අදින්න තියෙන්නේ උතර ආණ්ඩුව තුලින්.
13: 2026 අප්‍රේල් මාසය සඳහා ලංකා IOC එකට මිලියන් 2340ක් ගෙවලා තියෙනවා. ඊළඟට සිනොපෙක් එනර්ජි ලංකා සමාගමට මිලියන 1501ක් ගෙවලා තියෙනවා. ඊළඟට RM Park සමාගම සඳහා මිලියන 1666ක ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. මේකේ මුළු එකතුව මිලියන 20507ක්.
0: ප්‍රමිතියෙන් තොර හෙල්මට් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය හෝ අලෙවි කිරීම නීති විරෝධී බවයි.
14: හෙල්මට් භාවිතා කරන ඔබ සියලු දිනාගේම වගකීමක් වෙනවා ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් භාවිතා කර තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට. රෝද දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුරු බහුල වීමේ අවදානම වැඩි. ඒ නිසා හෙල්මට් භාවිතා කිරීමේදී ප්‍රමිතිය සහිත හෙල්මට් භාවිතා කිරීම අත්‍යවශ්‍ය බව කාරණිකව ඉල්ලනවා. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
0: ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන යතුරු පැදි ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික තිබීම අනිවාර්ය වෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිවරයා සඳහන් කළේ පසුගිය 27 වනදා දිවයිනපුරා විශේෂ වැටලීම් 98ක් සිදු කර SLS ලාංඡනය නොමැති හෙල්මට් 431කට අධික ප්‍රමාණයක් සිය බහරයට ගත් බවයි. හිටපු බලශක්ති අමාත්‍ය කුමාර් ජයකොඩි අද ගල්නඟුරු වංචාව පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා. කොමිසමේ ලේකම් PV බන්දුලසේන සඳහන් කළේ හිටපු අමාත්‍යවරයා ඇතුළු 5 දෙනෙකු අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් බවයි. බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් උදයංග හේමපාල, පරිසර අමාත්‍යංශයේ වර්තමාන ලේකම්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාද ඒ අතරට අයත්. මේ වන විට පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති බවයි ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම්වරයා පැවසුවේ. කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.
15: අපි පෙන්නලා දුන්නා විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය තුළ ඇමතුමාගේ හැසිරීම හා ලේකම්වරයා අනිකුත් නිලධාරීන්ගේ හැසිරීම මත විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටට අහිමි වෙලා තිබෙනවා. ජනතාවගේ මුදල් අවභාවිතා වෙලා තිබෙනවා. ඒ මතු කරපු කරුණු කාරණාවලට අපේ ළඟ තිබෙන සාක්ෂි ඉදිරිපත් කරමින් අපි ඔවුන්ට උත්තර ලබා දුන්නා.
0: ගල්නඟුරු ආනයනයේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර් දිසානායක විසින් මෙම විශේෂ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. අමරිකාව ඉරානයේ බුෂර් පලාතේ නගර තුනකට ගුවන් සහ මිසයිල් ප්‍රහාර එල්ල කළා. ඉරානයේ එකම සිවිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටා ඇත්තේද බුෂර් ප්‍රදේශය වන අතර එය මීට පෙරද අමරිකානු ප්‍රහාරවලට ලක් වූ බවයි ඉරාන බලධාරීන් සඳහන් කළේ. අමරිකා මධ්‍යම විධානයේ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් විසින් ඉදිරිපත් කළ දින 10 සිට 14 දක්වා දැඩි ගුවන් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් පිළිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම සැලසුමේ අරමුණ වන්නේ ඉරානයේ මිසයිල හැකියාවන් දැඩි ලෙස දුර්වල කිරීම මෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා හා කලාපයේ අමරිකානු හමුදා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමයි. කෙසේ වෙතත් රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට ඉඩ ලබා දීම සඳහා සීමිත ප්‍රහාර මාලාවක් පමණක් එල්ල කිරීමේ විකල්පයද ට්‍රම්ප් සලකා බලමින් සිටින බව එම වාර්තාවේ සඳහන්. අමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක බව පකිස්තානය ප්‍රකාශ කළා. පසුගිය ජුනි මාසයේ අමරිකාව සහ ඉරානය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම යළි ක්‍රියාත්මක කිරීමට පාකිස්තාන රාජ්‍ය උපරිම උත්සාහ දරන බවයි පාකිස්තාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක තාහිර් අන්ද්‍රාබි සඳහන් කළේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් වටය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සුදුසුකම් ලබා තිබෙනවා. තරගාවලිය පැවැත්වෙන්නේ ග්ලාස්ගෝහිදී. මූලික වටේදී වැඩිම දුරක් හෙල්ල විසිකල ක්‍රීඩකයා බවට පත් වූයේ රුමේෂ් තරංගයි. ඔහු වාර්තා කළ දුර මීටර් 82.84. තරගයේ අවසන් වටය අනිද්දා පැවැත්වීමට නියමිතයි. යළි සිරස්තල. මුහුදු ප්‍රදේශ කිහිපයක දිවිවර කටයුතුවත් හිටුවයි. නාමල් ගැන විමර්ශන කරන්නයි උපදෙස්. හිතපු බලශක්ති ඇමති ගල්ලඟුරු කොමිසමට කථානායකට එරෙහි සාක්ෂි ලේඛන. රුමේෂ් අවසන් තරගයට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුභ රාත්‍රියක්.
16: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: ලඟදි රිලිස් වෙන්න තියෙන ඉන්ටර්නැෂනල් අවෝඩ්ස් ගත්ත ෆිල්ම් එකක් තමයි විහංග ප්‍රේමය.
1: අම්මා අපි දිහා බලා ඉන්නව ඇති නේද?
2: ඒ ගැන වැඩි විස්තර අපි ඩිරෙක්ටර් සංජීව පුෂ්පකුමාරගෙන් ඇහුවා.
3: මූලිකව චිත්‍රපටි කතා තේමා වෙන්නේ බිලිඳු දරුවන් විශේෂයෙන්ම අනීතිකව අලෙවි කිරීමේ ජාවාරම කතා තමයි මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ. ඒ ජාවාරම ක්‍රියාත්මක අතරතුර ඇති වෙන ඉතා රමණීය ප්‍රේම සම්බන්ධයක් නදී සාමිල කියන චරිත අතර මේ චිත්‍රපටි කතා තේමාවේ දකින්න පුළුවන් වගේ වෙනවා.
4: හැඟුම් පොපියයි වසන්තයේ යුගයයි කියා දෙන්න මිහිර ආදරේ.
0: සීනියාටිස්ලා ගොඩ දෙනෙක් ෆිල්ම් එකේ ඉන්නව නේද?
3: සබින්ක පෙරේරා මහත්මිය එතුමගේ මේ චිත්‍රපට ජීවිතේ මම හිත අවුරුදු 11කට පස්සේ තමයි චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නේ. යා මාලිනී කියන චරිතය තමයි නිරූපණය කරන්නේ. ඊළඟට අකලංග ප්‍රභාස්වර කියලා දැන් මම හිතන ජනප්‍රිය නළුවෙක් ලංකාවේ ආ ඒ ඔහුගේ පළවෙනි චිත්‍රපටය. ඊට අමතරව දිනාරා පොන්චි හේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත් වීරසිංහ, ප්‍රියංකා සමරවීර.
2: ෆිල්ම් එකට හම්බුණ අවෝඩ්ස් ගණත් කියමු.
3: විශ්වස්වෙනී අන්තර්ජාතික ටෝකියෝ සිනමාවලියේ ජපානි ප්‍රධාන තරඟකාරියන්සෙන් හොඳම කලාත්මක සම්ප්‍රදානයට හිමි සම්මානය ලබා ගත්තා. පහුගිය අවුරුදු 15කට අධික කාලයක් තුළදී ලංකාවේ චිත්‍රපටයක් ඒ ග්‍රේඩ් සිනමා වර්ගයකදී තරඟකාරියංශයෙන් සම්මානයක් ලබා ගත්ත පළමු සහ එකම අවස්ථාව තමයි විහඟ ප්‍රේමී චිත්‍රපටය.
0: කවුද ෆිල්ම් එක බලන්න ඕනේ? කවද්ද බලන්න පුළුවන්?
3: ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය බලන්න පුළුවන් අගෝස්තු මාසේ 7 වෙනිදා ඉඳලා ලංකාවේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරනවා. ඔබ
4: ජීවිතයේ
0: of the town. BTS කියන්නේ කම්බෑක් එකක් කරන හැම සැරේම මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ රූල්ස් වෙනස් කරන ගෲප් එකක්.
2: මේ පාර යාලගේ normal කියන මියුසික් වීඩියෝ එක රිලීස් කරලා තියෙන්නේ සාමාන්‍ය විදිහට YouTube එකෙන් නෙමෙයි.
0: Spotify එක කරපු special partnership එකකින් මුලින්ම premiere කළා තමයි එයාලා වීඩියෝ එක රිලීස් කළේ.
2: ඒක K-pop history එකේ අලුත් chapter එකක් කියලා තමයි fansලා කියන්නේ.
0: රිලීස් වෙලා පැය 24ක් යනත් කලින් Spotify platform එකේ එක දවසක් ඇතුළත වැඩිම stream වුණු K-pop music video එක වෙන්නත් normal video එකට පුළුවන් වුණා.
5: Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: මුත්‍රා සමග ලේ යන්නේ ඇයි?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: මුත්‍රා සමග රුධිරය පිටවීමට හේතු කීපයක් බලපාන්න පුළුවන්. මුත්‍රා සමග රුධිරය පිටවීම සමහර විට අපිට පියවියසෙන් දකින්න පුළුවන්. එසේ නැති අවස්ථාවකදී මුත්‍රා පරීක්ෂාවකින් මෙය තීරණය කළ හැකි. සුලභ වශයෙන්ම මුත්‍රා සමග රුධිරය පිටවීමට හේතු වන්නේ ඔබගේ මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයකදී. ඊට අමතරව මුත්‍රා මාර්ගය සහ වකුගඩුවල මුත්‍රා ගල් සෑදීමේදීත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වකුගඩුව ආශ්‍රිතවත් මුත්‍රා මාර්ගය ආශ්‍රිතවත් හදිසි අනතුරු සිදුවීමේදීත් මේ විදිහටම මුත්‍රා සමග රුධිරය පිටවෙනවා. ඊට අමතරව ඔබගේ පුරස්සි ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන ප්‍රදායක තත්ත්වයන් වලදීත් මුත්‍රා සමග රුධිරය පිටවෙන්න පුළුවන්. ඔබගේ වකුගඩුවල ඇතිවන ප්‍රදායක තත්ත්වයන් වලදීත් වකුගඩුව ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන් වලදීත් මේ විදිහටම මුත්‍රා සමග රුධිරය පිටවෙනවා. මුත්‍රාශයේ වකුගඩුවල වගේම පුරස්සි ග්‍රන්ථි ඇතිවන පිළිකාමේ තත්ත්වයන් වලදීත් මේ විදිහටම මුත්‍රා සමග රුධිරය පිටවෙන්න පුළුවන්. අධික රුධිර පීඩනයේ උස්සන් වූ අවස්ථාවලදීත් ඉතාම වෙහෙසකාරී විදිහට ව්‍යායාම රෙදීමෙන් පසුවත් සමහර විට ඔබට මුත්‍රා සමග රුධිරය පිටවෙන්න පුළුවන්. මෙවැනි හේතු රාශියක් තිබෙන නිසා මුත්‍රා සමග රුධිරය පිටවීමක් කියන්නේ කිසි විටකත් නොසලකා හැරිය යුතු තත්ත්වයක් නෙවෙයි. මෙවැනි අවස්ථාවකදී ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
5: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
4: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් බුක් කරන්න.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්.
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
13: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්. දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
14: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
15: 98.2 and 98.4.
16: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
17: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
16: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
17: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
16: හතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
17: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට වට්ස්ඇප් කරන්න.
16: මේ chance එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
18: එකපාරයි.
19: 91.4 තනියයට

0: දැන් වෙලාව රාත්‍රී 7:02.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

ඒක මහා ලොකු හිසරදයක් නොවේ, සැනසීමක් ලැබෙන, ජීවිතේ ඉස්සරහට යන්න උදව් වෙන, උදව් කරන, තේරුම් ගැනීමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ නේද? එන්න රාත්‍රී 7 විනාඩි 10යි. මෙන්න මේ විදිහට තමයි සීත ආදරේකා අද පටන් ගන්නෙ. ඉතින් විශ්මීන් ඔයත් එක්ක පැය දෙකක් රෑ 9 වෙනකන් විඳහත්සේ 11යි 98යි 2යි 98යි 4ට හිතට දැනෙන ඕනම දෙයක් WhatsApp කරන්න.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මිනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න ඕන ඔබතුමාට.
2: නිකම් මං කොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි.
3: තිරකාරයෝ ටිකක් මැද්ද බඳනාගාරියල හරියා වගේ මාවල් ලගන්න යන්නේ.
4: මම හුසාවෙට ගියේ නැහැ කියලා වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
3: ඉල්ලා අස්සනේ ප්‍රමුතුමාගේ වැඩක්, අස්කරණේක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජ නැති වැඩක්.
5: අපිට කාත් එකත් පෞද්ගලික ආරෝවක් ආරවුලක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
6: සීනි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
7: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්

0: ඉස්තරම්.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768832 444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandunwadena Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.

0: una da sudu kotigena e Disney.
1: Danin Anna. Sati tawassala hawasa dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් අම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංක් කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රී 7යි විනාඩි 28යි. සමහරක් අය ඉන්නවා ඒ අය ආදරය වෙනුවෙන් කරන්න නැති දෙයක් නැහැ. තමන් කැමති දේවල්, කන්න කැමති දේවල්, යන්න ආස තැන්, අඳින්න කැමති දේවල්, මේ හැම දෙයකටම ඉස්සර ඒ අය වියදම් කරලා හරි තමන්ට විතරක් කරගෙන ඒ ජීවිතයේ තමන් විතරක් විඳ කට්ටිය. හැබැයි කෙනෙක්ගේ ජීවිතයට ආදරය එකතුනාට පස්සේ ඒ කෙනාට ඒ කෙනාවත් අමතක වෙලා අනිත් කෙනා වෙනුවෙන් මහන්සිය වගේම හැමදේම පොඩි හරි අඩුවක් නොදැනෙන්න ඒ අයට කරනවා. හැබැයි ඇත්තටම ඒකමද වෙන්න ඕනේ? සමහරක් වෙලාවට තමන්වත් නැති කරගෙන කෙනෙක්ට ආදරය කරන එකමද දෙන්නෙක් අතර තියෙන්න ඕන ආදරය? තව සමහර කට්ටියක් ඉන්නවා කොච්චර ආදරය කරලා කරලා කරලා

0: කවුරුහරි මගෙන් ඇහුවොත් ඒක මෙහෙමයි කියලා මට ඇත්තටම කියන්න බෑ. මොකද එක හිනාවකින් එක වචනකින් කෙනෙක්ගේ හිතක් හදන්න වගේම කෙනෙක්ගේ හිතක් වනසන්නත් අවුල් කරන්නත් ඔය ඉමෝෂන්ස් එක්ක සෙල්ලම් කරන්නත් ආදරේ කියන අකුරු ටික සමහරක් මිනිස්සු පාවිච්චි කරනවා. එහෙම කරන්න හිතන්නවත් එපා. ඔයා කැමති නෑ නේද ඔයාගේ ඔළුව හැම වෙලේම අවුල් යනවට? ඔයා කැමති නෑ නේද ඔයාගේ හිත රිද්ද කරන්න? ඉතින් ඔයා කෙනෙක්ට ආදරේ කියන්න කලින්, ආදරේ කරන්න කලින් ඇත්තටම ඔයා හිතලා බලන්න, ඔයා ඇත්තටම කෙනෙක්ට ආදරේ කරන්න සුදුසුයිද කියලා. මොන දේ වුණත් ඉස්සලාම තමන් තමයි පිළිවෙල වෙන්න ඕනේ. තමන් තමයි තමන්ගේ මනස ලස්සන පැත්තකට හදා ගන්න ඕනේ. ඔයා හිතන විදිහේ ලස්සන වුණොත් ඔයා ඔයාට කරගන්න ආදරෙත් එක්ක තමයි තව කෙනෙක්ට ඔයා මොන විදිහට ආදරේ දෙයිද කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි මට මතක් කරන්න හිතුණා මෙන්න මේ විදිහට අද පෝස්ට් එකේ. ඔයා දැම්ම යන්න පුළුවන් නම් ආදරේ කවුන්සිල් FM අපේ Facebook page එකට. අද පෝස්ට් එක තියෙනවා සමහර බැඳීම් අල්ලගෙන ඉන්න තරමට රිදෙනවා වැඩි. එහෙම දේවල් අත්හරින්න බය වෙන්න එපා කියලා. ඔබට මොකද හිතෙන්නේ මේ ගැන? ඇත්තටම අපි අල්ලගෙන ඉන්න ඕන දේවල්, අත්හරින්න ඕන දේවල් සමහරක් වෙලාවට පටලගෙනද කියලා මට හිතෙනවා. ඉතින් ඔබට දැනෙන දේ මට ලියන්න රෑ 9ට කලින් 0711982947 අපේ WhatsApp නම්බරකට හරි ආදරේ කවුන්සිල් FM අපේ Facebook page එකට ඇවිත් ලියන්න බලන්න. සමහර බැඳීම් අල්ලගෙන ඉන්න තරමට රිදෙනවා වැඩි. එහෙම දේවල් අත්හරින්න බය වෙන්න ඕනේද නැත්ද? ඇත්තටම බය වෙන්න එපා. ඔයා හිතන්න ඕනේ ඔයාගේ මනස වගේම ඔයාගේ ආදරය ගැන.
1: La la la, hey hey hey, say your mind.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපිව හුරුලා
4: අපේම
3: ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත
7: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඕනර් විතින් ඕනර් X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
3: අලුත් වෙලා.
8: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
11: නිවාසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: 2500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
17: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 header වැඩකාරයා. david pierce motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LO LC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
7: ගන්නතරට සුරසුරුනේට දැන් මම බය නෑ.
8: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
9: කැපුවා නේද double ඉර? double pocket ඇඳන්. ඒ මැදට double දාලා. කන් අප දෙකකුත් ගහලා.
10: ඇරලා හමි.
9: ඇහුන් නැද්ද මං කියපුවා?
10: නෑ නෑ අහන් හිටියේ.
9: මොනවද අහන් හිටියේ?
10: එකම ආටිස්ගේ double සින්දු.
9: හෑ?
10: ඔහුරාලා හමි. one and only සින්දු සියත.
11: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
12: අනුග්‍රහය.

වෙලාව රාත්‍රයේ 7:00 විනාඩි 52යි. ඇත්තටම අපි දේවල් කල්පනා කරද්දී, දේවල් ගැන කතා කරද්දී, දේවල් බලාපොරොත්තු වෙද්දී වෙලාව හරි ඉක්මනටම යනවා. හරියට ආදරය කරද්දී අපිට වෙලාව දැනෙන්නේ නැහැ වගේම තමයි. ඒ වගේම තමයි කෙනෙක් වැරදි කෙනෙක්ට ආදරය කරනවා නම් එතකොටත් ওই වෙලාව යන විදිහ චුට්ටක් විතර වෙනස් වෙනවා. හැබැයි මතක තියාගන්න, සමහර බැඳීම් අල්ලගෙන ඉන්න තරමට රිදෙනවා වැඩි. ඔය අල්ලන් ඉන්න ඕනේ, ඔය ආදරය කරන්න ඕනේ රිදෙන රිදවන හිතකට නෙවෙයි. හැබැයි එහෙම කෙනෙක් නම්, එහෙම දෙයක් නම් අනිවාර්යෙන් ඒ දෙය අත්හරින්න බය වෙන්න එපා. චුට්ටක් වැඩියෙන් දුක හිතේ, චුට්ටක් වැඩියෙන් වාට පාළු හිතේ. හැබැයි ඔයාගේ කාලේ නාස්ති කරගෙන, ඔයාගේ මුළු ජීවිතේ හොඳම කාලේ නැති කරගෙන, ඇයි මේ කෙනෙක් වෙනුවෙන් මෙච්චර නෑ එච්චර දෙයක් කරගන්න ඕනේ නෑ. හැබැයි හරිම ආදරයක් කෙනෙක් කාට ආදර කරන්න දන්නවනම්, ඔයාට වෙලාව යන වේගය කවමදාකවත් නතර කරන්න බෑ. අපේ ඉසුරු මංච නායක කියනවාද, අත්හරින බලාගෙන නෙවෙයි ඉස්සර වෙලාම ආදරය කරන්නේ, රිදෙන්නම ඕනේ ආදරේ බර දැනෙන්න. පපුවට බර වැඩිපුර දැනෙන තරමට, විරහව දැනෙන තරමට තේරුම් ගන්න, ඔයාගේ පපුව පිරෙන්න ආදරය කරන මනුස්සෙක් ඒ නහරක් ගානේ රිදෙන හුස්ම හිරවෙන පපුව හිරි වැටෙන්න ගත්තම එක පාර අත්තරින්න හිතන තරම් ලේසි නැහැ. ඔව්, ඒක ඇත්ත. ඔයාට සයින්ස් ලැබෙයි, ඔයාට ඉඟිබිඟි ලැබෙයි මේ ඔයාව වටින කෙනෙක් ළඟ නෙවෙයි ඔයා ඉන්නේ කියලා. ඉතින් මම කියන්නේ තප්පරෙන් විනාඩි 5න් විතර අතරින්න පුළුවන් කියලා. හැබැයි ඔයා උත්සාහ කළොත් ඔයාට පුළුවන්. මොකද ඔයා ආදරේ ලබන්න, ඔයා ආදරය කරන්න ඔයා ඔයාට ලං වෙන්න මේ හැම දෙයකටම ඔයා ඩිසර්ව්. පින්ද 711 982 94 අපේ වට්සප් නම්බර් එකට, හරි ආදර රෙකන්සියත FM අපේ Facebook page එකට ඇවිත් ඔබට දැනෙන දේත් වචන කරලා තියන්න.

යාලෝ දෙන්නෙක් ඉන්නවා මේ වෙලාවේ. මං හිතන විදිහට කලම්බෝ ඉඳන් රාගම හරි, රාගම ඉඳන් කලම්බෝ හරි. අපි වහගෙන සීත ආදරේ කහගෙන විශ්මිත මැසේජ් එකක් එවලා තියෙනවා. ඒකනේ ගෙදර යන ගමන් නේද දෙන්නව? පරිස්සමින් ගෙදර යන්න ඕනේ. නම් දෙක කියන්න චුට්ටක් විතර ලැජ්ජයි වගේ. කමක් නෑ. බොහොමත්ම ස්තුතියි සීත ආදරේ කහන් ඉඳලා විශ්මිත මැසේජ් එකක් කෙවුවට. අපි KJ කියලා විතරක් කියවනේ. ස්තුතියි. පරිස්සමින් ගෙදර යන්න ඕනේ.

0: ಹಾಸ್ಯದ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ವಿನ್ಸರೋರ್ಗೆ ವಿಶ್ರಾಮ ವಯಸ್ಸಿಮಾವ ದೀರ್ಘ ಕ್ರಿಮೆ ಆಂಡ್ವಿ ಯೋಜನಾ ಅದೂರದರ್ಶಿ ಏಕಾಕ್ ಭವತ್ ಈಟ ನೀತಿ ಜ್ಞಾನ ಸೀಲದ ನಾಮ ವಿರುದ್ಧ ಭವತ್ ಏ ಸಂಬಂಧೇನ್ ಜನಮತ ವಿಚಾರಣೆ ಕಟ ಆಂಡ್ವ ಯಾಯುತು ಭವತ್ ಶ್ರೀಲಂಕಾ ನೀತಿಜ್ಞ ಸಂಘಮೇ ಸಭಾಪತಿ ನೀತಿಜ್ಞ ರಾಜೀವ್ ಅಮರ ಸೂರ್ಯ ಮಹಾತ್ಮ
2: ಅಲ್ಯೂಮಿನಿಯಂ ಓಣ ತರಾಮ್ ಅಲ್ಯೂಮೆಕ್ಸ್ ನಾಮ್ ಇಸ್ತಾರಾಮ್ ವಿಶ್ವಾಸ ಆರಕ್ಷಾವ ಸಹ ಇಹಲಮ ಪ್ರತಿಲಾಭ ಸಮಗೇನ್ ಕಮರ್ಷಿಯಲ್ ಬ್ಯಾಂಕ್ವೇ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸದಹ ಸೇಟ ದಹಾಯ ದಶಮ ಪಹಾಕ್ ದಕ್ವಾ ಇಹಲ ಪೊಳಿಯಾಕ್ ಇವಾಗೇಮ ಕಮ್ ಬ್ಯಾಂಕ್ ಡಿಜಿಟಲ್ ಹೋ ಫ್ಲಾಶ್ ಪರಹ ಆರಂಭಕರಣ ತನ್ಪತು ಸದಹ ಸೇಟ ಬಿಂದು ದಶಮ ದಿಕೈ ಪಹಾಕ ಅಮತರ ಪೊಳಿಯಾಕ್ ವೆಡಿ ವಿಸ್ತರ ಸದಹ ದಹದುನೈ ದಹಸ್ಯ ಅಮತನ್ನ
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
4: අයියා මට මල් ගොඩක් දීලා
3: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
4: හච් 15 පිස්සුවක්ම තමයි
5: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011467222 අමතන්න.
7: මොකද ඔය ඇස්වල කඳුළු?
8: මේක අහන්නකෝ.
9: නුඹ හිඳින නොහිඳින ලෝකයක
7: පිරිමි ඇස් දෙකක් උනත් කඳුළු වලින් තෙමන්න පුළුවන් සින්දුවක් මේක. අපි අම්මටයි තාත්තටයි ආදරය දෙනවා මදිද කියලා දැනෙන සින්දුවක්.
8: ඉතින් අපි හිතුව ඒ සින්දුව ඔබත් එක්ක බෙදා ගන්න.
7: දවස සෙනසුරාදා වෙලාව උදේ 10ට.
8: මේ වැඩේට එනවා අපිව සංවේදී කරවපු තුන් දෙනෙක්.
7: විරාජ් බාතිය, සජිත් අක්මේමණික, සචිත්‍ර වීරසේකර.
10: සියත 2020.
11: Turn 98.2 and 98.4.
12: වන්විතුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
12: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555-6044 අපිට වට්ස්ඇප් කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: දැන් බලව රාත්‍රිය 8 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම නිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100.

රාත්‍රි 8යි විනාඩි 8ක් වෙද්දී දෙයක් මතක් කරන්න හිතුණා. මොකද දන්නේම නැතුව හෙටින් මේ මාසෙත් ඉවර වෙනවා. අවුරුද්දක් කිය වේගයක් නේද? හැබැයි හොඳට හිතලා බලන්න. ඔයා හිතාගෙන හිටිය දේවල්, ඔයා ප්‍රාර්ථනා කරපු දේවල්, ඔයා විශ්වාස කරපු දේවල් ඒ වෙලාවටම ලැබුණද? එහෙම නැත්තම් හිතනවටත් වඩා වැඩියෙන් ලස්සනට දේවල් ඔයාගේ ජීවිතේට ලැබෙන්න ඇති. හරියට ආදරේදීත් ඔයා බලාපොරොත්තු වෙන දේවල් ඒ වෙලාවෙම නැති වුණත් දෙන්නෙක් එකට එක ගමනක් යද්දී ඒ දෙන්නගෙම උවමනාවෙන් හැම දෙයක්ම කොහොම හරි සාර්ථක කරගනිද්දී එයාලා බලාපොරොත්තු වුණ විදිහටත් වඩා වෙනස් විදිහට එයාලගේ ජීවිත වෙනස් වෙන්න පටන් ගන්නවා. ආදරේ කියන්නේ ඇත්තටම මෙහෙමයි කියලා කියාගන්න බැරි වුණාට වචන ගොඩක් එකතු කරන එක නෙවෙයි. හරිම වෙලාවට කෙනෙක්ට පුළුවන් නම් අවංකව ළඟින් ඉන්න, අන්න එතනදී ඔයා තනි නැහැ. වගේම තමයි කෙනෙක්ගේ හිත තේරුම් ගන්න උත්සාහ කරන එකම ඔයා කරන කැපකිරීමක්. ඉතින් මං හිතන විදිහට ඔයාගේ පාර්ට්නර් ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ. ඔයා වගේ කෙනෙක් ලබන්නත් නේද? අමාරු දවස් එනවා. ඒ හැම දවසක්ම ස්කිප් කරලා යනවද, අතහැරලා දානවද? නෑ. ඒ දේට අපි හිතන් නැති විදිහට ෆේස් කරන්න ඕනේ. ඒ වගේ ආදරයක් ලැබෙනවා නම් ජීවිතේ ගොඩක් දේවල් සම්පූර්ණ වෙනවා කියලත් මං විශ්වාස කරනවා. ඉතින් සියත ආදරයක් අහගෙන ඉන්න දෙවනි පැය මේ විදිහට පටන් ගනිද්දී මට මේ දෙත් කියන්න හිතෙනවා. හිතේ තියෙන ආදරේ කවමදාක්වත් කෙනෙක්ට නොකිය ඉන්න එපා. තව විදිහකට කියනවා නම් ආදරේ කියන දේ හංගගෙන ඉන්න එපා. කියන්න ඕනේ නම් කියන්න. එතකොට එයාටත් ඩවුට්ස් නැහැ, ඔයාටත් එහෙම නැහැ. දැනෙනවා නම් ඒ ආදරේ පෙන්වන්න. නිකන් රොබෝ කෙනෙක් වගේ ඉන්නේ නැතුව මාව වටිනවා නම් ඒක මට දැනෙන්න දෙන්න. මොකද නොකියපු ආදරේට වඩා දැනෙන්න දුන්න ආදරේ ගොඩක් වටිනවා කියලත් සීත ආදරේක විශ්වාස කරනවා. අපි ආදරේ අඩුවෙන් දුන්න කියලා පසුතැවෙන්න ඕනේ නැනේ නේද? පුළුවන් තරම් ආදරේ කියමු, ආදරේ දෙමු. පුළුවන් තරම් අපි රැකගමු අපිවම, අපි සතුටින් ඉමු. එතකොට තමයි පරණ මතක හැමදේම මේ ජීවත් වෙද්දී මතක් වුණාට පස්සේ අනේ මේ වගේ කාලෙකුත් තිබ්බා නේද කියලා හිතෙන්නේ. එන්න රණවේ වෙනකම් විශ්මීන්නෝ සීත ආදරේකම එහාස යට ඉතින් ඉක්මනට එන්න ඕනේ.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ රටේ දේශපාලන සංස්කෘතිය ගොඩනැගුණා බලය සහ ධනෙ තිබෙනවා නම් ඒගොල්ලෝ නීතියට යටත් නැහැ කියලා. ඒ නිසා සමාජයෙන් කවුරු මොන විදිහෙන් දැකලොත් මේ නීතිය විධානය ආධිපත්‍යය තහවුරු කිරීම නතර කරන්නේ. කවුරු තීරුම් ගන්න ඕනකම තිබෙනවා තමන් නීතිය බිඳලා අපරාධයක් කරලා තිබෙනවා නම් කවදා හරි දඬුවමක් ලැබෙනවා කියලා මේ රට ඔප්පු කරන්න ඕන. අද දේශපාලන අධිකාරිය අපි වැරද්දක් කරොත් අපිට දඬුවමක් ලැබෙනවා. නීතියට යටත් වෙන්න ඕන, නීතියට බය වෙන්න. සමහර කණ්ඩායමනේ නීතියට යටත් නැහැ, නීතියට බයක් නැහැ. අදත් හිතනවා ඒක තියන්නේ. ඒ නිසා යලි අපේ රටේ සංස්කෘතිය ගොඩනගන්න ඕන. නීතිය විධානය ආධිපත්‍යය තහවුරු වෙනවා. තමන් වැරද්දක් කරොත් තමන්ට කොයි වෙලාවකද දඬුවම ලැබෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුළු සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Fedwister Sandha 1396 Amata
3: Siri Board Samajikyan Sandha Cargill's Food City within Megawattam Coca-Cola Itiri Rupiala 150 Astra Itiri Rupiala 350 Kotmale Cheese Wedges Itiri Rupiala 135 Prima Kottume Chicken Rasati 5 Pack Eka Rupiala 240 Cargill's Food City
4: ඕට්ස් ආහාරයට ගැනීමෙන් ශරීරයට අක්විය හැකි වාසිය කුමක්ද? 1. ජල මට්ටම පාලනය වේ. 2. සීනි මට්ටම පාලනය වේ.
5: සීනි මට්ටම පාලනය
6: වේ. සියතස් පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කහතුඩුවේ සඳමාලි සංකා.
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
6: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
8: සියත පොකට් මනි.
6: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
8: අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
10: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
12: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
13: කාජිරිය ගොබ්බයා.
14: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
15: නිලබල කරේති ඔලමුල පුරේ.
16: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
17: සියත ටීවී තුලින්.

රාත්‍රි 8යි විනාඩි 27යි. අත මම මතක් කළේ සමහර බැඳීම් අල්ලගෙන ඉන්න තරමට රිදෙනවා වැටේ. එහෙම දේවල් හැබැයි අත්හරින්න බය වෙන්න එපා කියලා. අපි යන් ආදරේ කාන්සියත FM අපේ Facebook page එක පැත්තට කවුද කමෙන්ට් කරලා තියෙන කියලා බලන්න. අපේ දිනෙත්ම තරුෂී අද මෙන්න මේ විදිහට ලියනවා. මට දුක මම මැරෙන්නේ පිහියනුම් කාලා වෙච්ච එකට නෙවෙයි. මට දුක පිහියන්නන්නේ මම පිටිපස්ස හැරිලා ඉද්දි වෙච්ච එකටත් නෙවෙයි. පිටකොන්ද හරහා ඒ බඩේ මතුවෙච්ච පිහිය අල්ලං පිටිපස්ස හැරෙද්දි ඔයා හිටපු එකටත් නෙවෙයි මට දුක. ඔයා ගැස්වල කඳුළු තිබ්බා මං මැරෙන්න කලින් අන්න ඒ ටික පිහිදා ගන්නලු. වෙනස් දෙයක් තමයි අද දිනත්ම ලියලා තියෙන්නේ. නුවන්ත පැතුම් කියනවා මං විතරයි නේද ආදරය කරන්නේ, ඔයාට මාව මගෑරෙන තරම් ඔයා දන්නේ නැහැ. හැඟීමක් නැත්නම් ඇයි ඔය විදිහට හිත දුන්නේ අතහැරේවි මටත් ඉවසගෙන ඉන්න. එතකොට කඳුළු උල්පත කියනවා බැඳුණු හිත බිඳුන තරමටත් වඩා ආදරය කළා ඔයාට මම මටත් වඩා. ඔයාට අමතක වුණත් පෙර කීව හැම කතා මං තාම විඳවනවා ඒ ආදරය නිසා කියලා. අපිට කවියෝ ඉන්නවා, හිතේ තියෙන හැම දෙයක්ම වචනවලට වෙනම අර්ථයක් දීලා ලියන කට්ටිය ඉන්නවා. එතකොට අපි බලමු දැන් WhatsApp එකේ කවුද මේ ලියලා තියෙන්නේ, මැසේජ් කරලා තියෙන්නේ කියලා. ඔන්න වෙනද වගේම මොරටුව අපේ රුක්ෂාන් අහගෙන ඉන්නවා අපිව, සියත FM අහගෙන ඉන්නවා. හැමදාමත් ආදරයක අහගෙන ඉඳලා මේ වෙන මැසේජ් එකට තැන්කියු. එතකොට මම ලංකාවෙන් පොඩ්ඩක් එළියට යන්න හදන්නේ. දන්නවනේ කවුද මේ අහන් ඉන්නේ කියලා. මං ආව ඔන්න ඉතාලියට. ඉතාලියේ ඉන්න අපේ ලස්සන මාර්ටිනා, එතකොට එයාගේ බොයිෆ්‍රෙන්ඩ් නියෝන් හැමදාමත් ඒ කට්ටිය සිත ආදරේ කහනවා කියලා මැසේජ් එක වෙන ධනංජයවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟ සින්දුවට යන්න කලින් මේ මැසේජ් එක කියවන්නම ඕනේ. ජගත් අද මට මෙන්න මේ විදිහට ලියලවලා තියෙනවා. සියත ආදරේකා නැමැති ආදර කැදැල්ල ඉන්න මේ ලස්සන පුංචි කිරිලි බලන්නකෝ. ආදරය මුළු ලෝකෙට බෙදෙන හැටි. ආසයි අහන් ඉන්න. ඇත්තටම ආසයි කතා කරන හැම වචනයකම ආදරේ පිරීලා තියෙනවලු. බොහොමත්ම ස්තුතියි ජගත්. ගොඩක් දේවල් කියලා තියෙනවා. පුළුවන් තරම් මම කෙටි කරන්න උත්සාහ කරනවා. විශ්මියා නිසා මේ ආදරේ හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවලු. ඉතින් කැඩි බිඳි තියෙන හිත් හදන්න පුළුවන් ඔයාට සෙනහසෙන් පුරවන්නෙත් ඔයයි. ඔයා ඇත්තටම විශ්මයක්ලු. බොහොමත්ම ස්තුතියි ජගත්. ඔන්න ඔයාට තව පැය භාගයක් තියෙනවා මේ පැත්තට.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව. හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 0.711 327 777
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

දන්නවද? ආදරණීය හිත් හරිම සංවේදී. කෙනෙක්ට හිතෙන්න පුළුවන් සංවේදී මිනිස්සු හරි දුර්වලයි නේද කියලා. අනේ නෑ. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආදරය කරන මිනිස්සු හරි දුර්වල ඇති නේද කියලා. ඒකත් අනේ නෑ. මං ආයෙම කියනවා, ගොඩක් ආදරය කරන මිනිස්සු ඒ සංවේදී මිනිස්සු දුර්වල නෑ පොඩ්ඩක්වත්. හැබැයි කවුරු හරි ඉන්නවා නම් කෙනෙක්ට අවශ්‍යම වෙලාවකදී එයව දාලා යන, අවශ්‍ය වෙලාවේ ප්‍රශ්න කරන්න, අවශ්‍ය වෙලාවේ දරා ගන්න, අවශ්‍ය වෙලාවේ තේරුම් ගන්නත්, හැබැයි මං කියන ආදරයෙන් අන්ධ වෙන්න හොඳ නෑ. ඇත්ත දකින්න තමන්ගේ ඇස්වල ඇත්ත දකිනා වගේම කෙනෙක්ගේ ඇස්වලින් අපිට පේනවා මේ කෙනා කියන්නේ ඇත්තද බොරුද කියලා. කාට නැතත් ඔයාට තියෙන හෘද සාක්ෂියක්. ඉතින් ඒකට එකඟව වැඩ කළොත්, ජීවත් වුණොත්, ආදරය කළොත් හැමතේම හොඳ පැත්තට තමයි හැරෙන්නේ. ඒක මගේ විශ්වාසය. ඒ වගේම තමයි දුකින් හරි කොහොම හරි ඇත්ත දැනෙන්න පටන් ගත්තොත් ඒ ඇත්තට මුහුණ දෙන්නම ඕනේ. හැබැයි ජීවිතෙන් පැරදිලා නෙවෙයි. පැරෙන්න හරි රිදෙන්න හරි ඔයාගේ තෝරා ගැනීම තමයි ඔයාව ඈතකට අරගෙන යන්නෙත්. ඔයා දැනගන්න ඕනේ ඒ දේවල් තෝරලා බේරලා විනිශ්චයකට එන්නත්. ඔන්න මං ආයෙත් කියනවා, ගොඩක් ආදරය කරන මිනිස්සු දුර්වල නෑ. හැබැයි ආදරයට ආදරය නොකරන අය, ආදරයට බොරු කරන අය, ආදරේ වගේ පෙන්නන අය, ආදරේ ළඟදී සෙල්ෆිෂ් වෙන අය, ආදරේ ළඟදී ආදරය කියන වචනටත් හිනා වෙන අය, අන්න ඒ වගේ කපටින්ගෙන්, ඒ වගේ බොරුකාරීන්ගෙන්, බොරුකාරියන්ගෙන් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒ අය දන්නවා ඔයාව යූස් කරන්න. ඉතින් ඔයා හිතනවද ඔයාට ඕනේද ඒ විදිහට කෙනෙක්ට ගොදුරු වෙන්න? නෑ නේද? ඉතින් වැරදි පුද්ගලයෙක්ට, වැරදි කෙනෙක්ට ආදරය කරනවට වඩා ඇත්ත දැනගෙන, ඇත්තට මුහුණ දීලා ආදරයක් ලබන්න, ඒ ආශිර්වාද ලැබෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. අවුරුදු ගාණක් දුක් විඳිනවට වඩා ඔයාට දැන් දැනෙනවා නම් මේ වෙලාව තමයි අත්හරින්න වෙලාව. අනේ අත්හරින්න. ඔයාගේ කාලය ඔයාට ගොඩක් වටිනවා. ඔයාගේ හිත ඊටත් වඩා වටිනවා. ඔයාට දැල්වෙන්න ඕනේ, ඔයා බලාපොරොත්තු වෙන්න ඕනේ, ඔයාට ලොකුම ගෞරවයක් ලැබෙන්න ඕනේ. ඔයාගේ විනිශ්චය තමයි ඔයාගේ ජයග්‍රහණය. එහෙනම් සියත ආදර රේඛා මේ සතියට ඉවරයි. ආයේ එන සඳුදා රෑ 7ට විශ්මියනවා ඔයා ළඟට. ප්‍රාර්ථනා කරන්නේ ආදරණීය හිතට වටින ආදරයක් ලැබෙන්න කියලයි. සුබ රාත්‍රියක්. විශ්මියාට කොටක් ආදරෙයි.

0: ಹಾಸ್ಯದ ಪಾತ್ರೆ ವಿಧ
1: ವಿನ್ಸರೋರ್ಗೆ ವಿಶ್ರಾಮಿ ವಯಸ್ಸೀಮಾವ ದೀರ್ಘ ಕ್ರಿಮೆ ಆಂಡ್ವಿ ಯೋಜನಾವ ಅದೂರದರ್ಶಿ ಏಕಾಕ್ ಭವತ್ ಈಟ ನೀತಿ ಜ್ಞಾನ ಸೀಲದ ನಾಮ ವಿರುದ್ಧ ಭವತ್ ಏ ಸಂಬಂಧ ಜನಮತ ವಿಚಾರಣೆ ಕಟ ಆಂಡ್ವ ಯಾಯುತು ಭವತ್ ಶ್ರೀಲಂಕಾ ನೀತಿಜ್ಞ ಸಂಘಮೇ ಸಭಾಪತಿ ನೀತಿಜ್ಞ ರಜೀವ್ ಅಮರ ಸೂರ್ಯ ಮಹಾತ್ಮ್ಯ ಪ್ಯವಸುವ ಕೇಳುತ್ತೇನೋ ಆಂಡ್ವ ಯನ್ನೆ ಹರಿಪಾರೆ ಜನವರಮೆ ನೀತಿಜ್ಞರು ಎಕ್ಕ ಹೆಲಾಕಿಯತಿ ನೀತಿಜ್ಞರು ಖಂಡಾಯಮಕ್ ವಿರುದ್ಧ ಖಂಡಾಯಮಕ್ ಇಕ್ಕಂಗಾಯ್ ಟಿಕಾಕ್ ಹೊಯ ಹೊಯ ಇನ್ನೋಮೆ ವಿರುದ್ಧ ಹರಿಯಟಮ ವಿರುದ್ಧ ಐ ಕರಂಡಹದನಾಯ ಹರಿಯಟಮ ಮೇಕ ಕರಂಡಹದನ್ನೇ ಐ ಕೇಳಕ್ ಅವರು ಪಿನ್ ಪಾಯಿಂಟ್ ಕಟ ಮುಕುತ್ ಕಿಯನ್ ಅತಿ ಗತಿ ಆಗ್ತೀರೋ ಮೇ ಕಾರಣ ಸಂಬಂಧ ಬಲಾಗಡಿಮು ವಡೆ ಕೊಯ್ಯಾತಟದ ಹ್ಯಾರಿ ನಿಖಿಲ
0: ಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧಾಸ ಉದೇ ಹತೈ ಪನಹಟ ಅನುಗ್ರಹಯ ಸಿಡಿಬಿ ಏಕ ರನ್ ಗಣತೆನು ಕರನ ಒಬೇ ಚಲ ವಿದುಲಿ ದುರಕತನ ಬಿಲ್ ಪತಟ ರನ್ ಸಹನೆಯ ದಿನು ಮೆದೀಮಡ ಅತುಲತ್ ವೆನ್ನ ಲಂಗಮ ಸಿಡಿಬಿ ಶಾಖಾವಟ ಎನ್ನ ಅದು ಮಮ ತನ್ನ 01117388 ಸಿಡಿಬಿ ರನ್ ಅಯ ರತ್ತ ರನ್ ಅಯ ದಿನ ಇಸ್ತರಮ್ಮ ತನ್ನ 2025 ವರ್ಷದ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಹಿಮಿಯಂತ ಹಿಮಿರುನ 7th ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ 1460 ಇಕ್ಮವೈ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮೆನ್ ಮವಕಮೆನ್
2: ಅದನ ಗೆದರ ಫಿನಿಶಿಂಗ್ ವೆಡ ವಲ್ಟ ಬಡು ಗಣ್ಣ ಕೊಹೆದ ಹೊಂದ
3: ಸ್ವಿಸ್ ಟೆಕ್ ಆಥರೈಸ್ ಡೀಲ ಕೆನೆ ಗಾವಟ ಯನ್ನ ಈಗೊಳ್ಳೋ ಓನಮ ದಿಯಾ ಖರಿಬಿಲಟ ವಿಗುಣನ ಜೆನುವಿನ್ ಅಯ
4: ಸ್ವಿಸ್ ಟೆಕ್ ಗನ್ ಓನೇ ಹೊಂದಮ ತೀರನೆಯ
5: ಮುಕದ ಅಸಲ ಕಂದುಲು
6: ಮೇ ಕಾನ್ನುಕು
7: ನೋಂಬ ಹಿಂದಿನ ನೋಹಿಂದಿನ ಲೋಕಯಕ
5: ಪರಿಮೆ ಅಸ್ತಕಕ್ಕುನತ್ ಕಂದುಲು ವಲಿನ್ ತೆಮನ್ನ ಪುಳುವನ್ ಸಿಂಧುವಕ್ ಮೇಕ ಅಪಿ ಅಮ್ಮಡೈ ತಾತ್ತಟೈ ಆದರೆ ದಿನ ಮದಿದು ಕೇಳ ದರಿನ ಸಿಂಧುವಕ್
6: ඉතින් අපිටුව ඒ සින්දුව ඔබත් එක්ක බෙදා ගන්න.
5: දවස සෙනසුරාදා. වෙලාව උදේ 10ට.
6: ආ මේ වැඩේට එනවා අපිව සංවේදී කරවපු තුන්දෙනෙක්.
5: විරාජ් බාතිය, සජිත් අක්මේමණික, සචිත්‍ර වීරසේකර.
0: සියත 2020.
1: මේ මොවා කරන වෙන ගොම් වැඩක් තියෙනවා.
8: පොඩ්ඩක් මූණ බැලුවා පොඩි ගොම් පාඩක් පේනවනේ.
1: දැන් මම සාමාන්‍යයෙන් හිතුවා දැන් අහිංසකමයි මෝඩකමයි ගොඩක් කලට එක ළඟ යන්නේ. මීට කලින් අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙකුත් කිව්වා එයා තමයි මේ පවුලේ අහිංසකම එක්කෙනා කියලා. ඔයා වුණත් පුදුම අහිංසකකමක් නේ තියෙන්නේ.
8: නැහැ.
1: ඔය දෙක නැද්ද?
8: අහිංසකම.
1: ඔය දෙක පොඩ්ඩ ඒත් මෝඩයි.
9: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණය online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
0: CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
11: Turn 98.2 and 98.4.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන

0: පිරිසක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
2: Theater Tele Depair අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
4: මොකද මේ වගේ කියන්නේ?
2: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොහොමදන්නේ මාව හොයාගත්තේ?
0: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත TV තුලින්.

0: වෙලාව රෑ 9:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද

0: ජාතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: එල්ලිනෝ එනවලු මේ අවුරුද්දේ දැන්ටමත් පටන් අරන් කියලා කියන්නේ සමහර තැන්වල.
2: සභාපතිතුමා, එල්ලිනෝයිගේ දැනට අපිට පූර්ව කතනේ දීලා තියෙන්නේ මේ මාසේ ඉඳන් සැප්තැම්බර් අග වෙනකම් පෑවිල්ලක් ඉන්නේ. ඊට පස්සේ සැප්තැම්බර් අග ඉඳන් වහින්න පටන් අරන් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට වැස්ස මයිනර් ෆ්ලඩ් මේජර් ෆ්ලඩ් ලෙවල් එකට එන්න පුළුවන් කියලා ප්‍රෙඩික් කරලා තියෙනවා. ඊට පස්සේ ආපහු ජනවාරි ඉඳන් අප්‍රේල් විතර වෙනකම් ඩ්‍රයි සීසන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්තයේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පටමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718492492. 0718132277.

0: Luna, da sudu kontigena e Disney.
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරින නගරයක්.
12: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලම.
13: මේ සියත
14: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා.

0: මොකද ඇස්සල කඳුළු?
1: මේක අහන්නකො.
2: නුඹ හිඳින නොහිඳින ලෝකයක
0: පිරිමේ ඇස් දෙකක් වුණත් කඳුළු වලින් තෙමන්න පුළුවන් සින්දුවක් මේක. අපි අම්මටයි තාත්තටයි ආදරය දෙනවා මදිද කියලා දැනෙන සින්දුවක්.
1: ඉතින් අපිට ඒ සින්දුව ඔබත් එක්ක බෙදා ගන්න.
0: දවස සෙනසුරාදා වෙලාව උදේ 10ට.
1: මේ වැඩේට එනවා අපිව සංවේදී කරවපු තුන් දෙනෙක්.
0: විරාජ් බාතිය, සජිත් අක්මේමණික, සචිත්‍ර වීරසේකර.
3: සියත 2020. හිනාවෙන්න මෙන්න වෙලාව.
4: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
5: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය

0: කරන්න 0600 666 222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්.
1: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩියා ෂොපින් ෆෙස්ටිවල්.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
6: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
7: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. david pierce motor company private limited with

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LOLC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
7: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
8: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.

0: වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

සුභරාත්‍රියක්. රෑ 10යි ගී 10යි අහන් ඉන්න සීලු දෙනාටම මං ගැන විස්තර ටිකක් කතා කරොත්, මම සංගීත ක්ෂේත්‍රයේ නියැලෙන ගායිකාවක්, ප්‍රොඩියුසර් කෙනෙක් කියලා කියන්න පුළුවන්. මම සංගීත ක්ෂේත්‍රයට එන්නේ ඉතාමත්ම කුඩා වයසේදී. මට ආදරණීය නැගණියක් ඉන්නවා, අයලා දෙන්නෙක් ඉන්නවා, අම්මයි තාත්තයි දෙමව්පියන්ුත් සංගීත ක්ෂේත්‍රයේ තමයි ඉන්නේ. දැනට රිටයර්ඩ් වුණාට හැදුනේ වැඩුනේ සංගීතය සමග කුඩා කාලේ ඉඳලම. මම ලංකාව නියෝජනය කරලා ජාත්‍යන්තර මට්ටමේ කම්පිටිෂන්ස් වලට සහභාගි වෙලා ලංකාවට කීර්ති නාමයක් ගන්න හැකි වුණා. ඊට අමතරව මට සංගීත පාසලක් තියෙනවා. මං යටතේ ගොඩක් කට්ටිය දැනට සංගීතය හදාරනවා. ඉතින් අද රෑ 10යි ගී 10යි එකක් අහුවෙන්නේ මම උමාරා සිංහවංශ. දහවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ, ගීත 10 ගැන කතා කරාට මේකේ කිසිම ඕඩර් එකක් නැහැ. නමුත් මගේ හදවතට ගොඩාක් සමීප ගීත 10ක් තමයි මං අද රෑ ඔයාලට තෝරලා තියෙන්නේ. ආදරය ගැන කතා කරාම මං හිතන්නේ මේක වෙනම විදිහේ ආදරයක් කියලා කියන්න පුළුවන්. මේ ගීතය නිර්මාණ කරන්නේ නිමන්ත ඩැඩි සංගීත කණ්ඩායමේ. මේකේ ලිරික්ස් කරන්නේ මනුරංග විජේසේකර. මේ ගීතය ගායනා කරන්නේ මගේ ආදරණීය නැගණිය උමාරියා සිංහවංශ. මේ ගීතය තමයි රතු එලි වීදය. මං හිතන්නේ මම ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයේ අහලා තියෙන ඉතාමත්ම සුවිශේෂ ගීතයක් මේක. ගීතය පමණක් නොව ගායනය පැත්තෙන් ගත්තාම සහ ලිරික්ස් පැත්තෙන් ගත්තාම ඉතාමත් ලස්සන තේමාවක්, තේරුමක් තියෙන ගීතයක් තමයි මේ රතු එලි වීදේ. ඒක වගේම වීඩියෝ එක ගැනත් කතා කරාම ඉතාමත්ම ලස්සනට මේ වීඩියෝ එක කරලා තිනවා. මගේ හතවතට ගොඩාක් සමීප, මං ගොඩාක් ආදරය කරන ගීතයක් තමයි මේක.

0: ගීතායයි. අද සුන්දරමන ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනී ඕමාරා සිංහවංශ.
1: ඊළඟට මම තෝරගන්න ගීතය මං ගොඩාක් ආදරය කරන ගීතයක්, අපි කවුරුද කියන ගීතය. මේ ගීතය ගැන කතා කරොත් මම මගේ කටහඬ පුහුණු කිරීමේ පාසල ආරම්භ කරන කාලේ ඉඳලා මගේ දරුවන්ට එක්සර්සයිස් එකක් විදිහට භාවිත කරන ගීතයක් තමයි මේ අපි කවුරුද කියන ගීතය. මං හිතන්නේ සමහරක් දවස් අපිට තියෙනවා අපිට මූඩ් එකක් නැතුව අපිට පොඩ්ඩක් ඔළුව අවුල් ගිය දවස්. මං හිතන්නේ අපි ඔක්කොමල්ල වගේ එක්ස්පීරියන්ස් කරන ඒ වගේ දවසකදී මම අනිවාර්යෙන් අහන ගීතයක් තමයි අපි කවුරුද කියන ගීතය. මේක ඇහුවම මං හිතන්නේ මාව වෙනම ලෝකයකට සහ අපිට ජීවිතේ ලැබිලා තියෙන හැම දෙයක් පිළිබඳව මතක් කිරීමක් වශයෙන් තමයි මම මේ ගීතය අහන්නේ. මගේ ආදරණීය කට්ටියවත් මතක් වෙන ඒ වෙනම ෆීල් එකකට ගෙනියන ගීතයක්. ඒ ගීතේ තමයි දැන් ඔගලන්ට නම වෙන ස්ථානෙට මම ප්ලේ කරන්නේ.

0: ගීතයයි. අද සුන්දරමුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි ඕමාරා සිංහවංශ.
1: ඊළඟට මම තෝරගන්න ගීතය තමයි ඇපල් මලක් වාගේ කියන අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන, මං හිතන්නේ සංගීත ක්ෂේත්‍රයේ වෙනසක් කරපු ගීතයක් කියලා මං විශ්වාස කරනවා. සංගීතමය පැත්තෙන් සහ අමරසිරි මහත්මයාගේ ගීත ශෛලිය විතරක් නෙමෙයි, මං හිතන්නේ මට මගේ ජීවිතයේ මියුසික් කරියරේකේ වෙනස් දේවල් කරන්න පුළුවන් කියන දේ හඳුන්වා දීපු ගීතයක් තමයි මේ ඇපල් මලක් වාගේ කියන ගීතය. මං හැමදාම වගේ අහන ගීතයක්. මට ගොඩාක් මම හැදුන වැඩුන කාලේ මතක් වෙනවා මේ ගීතය අහනකොට. ඉතාමත්ම ආදරණීය කාලයක් මගේ පාසල් කාලය කියලා කියන්නේ. මාව ළඟින් ආශ්‍රය කරන කට්ටිය දන්නවා මං කුඩා කාලේ ඉඳලම සංගීතය කියන දෙයට ගොඩාක් ආදරය කරපු කෙනෙක්. සහ මට හැමදාම උණුනේ මගේ අම්මා වගේ වෙන්න. මගේ අම්මත් නියම ගායිකාවක්. මට වචනින් ඒක එක්ස්ප්ලේන් කරන්න බෑ. ඉතින් ඒ හීනෙට ළඟා වෙන්න උදව් කරපු සහ මාව මොටිවේට් වෙච්ච ගීත ගොඩාක් තියෙනවා. ඒ ගීත වලින් එකක් තමයි මේ ඇපල් මලක් වාගේ කියන ගීතය. අදටත් අපේ සංගීතඥයන් කට්ටියත් එක්ක අපි එකහුණාම, ඉන්ඩස්ට්‍රි කියන කට්ටියත් එක්ක එකහුණාම අපි අනිවාර්යෙන් ජෑම් කරන ගීතයක් තමයි ඇපල් මලක් වාගේ කියන ගීතය. ඉතින් අටවෙනි ස්ථානයේට ඔයාලට මේ ගීතය අහන්න සලස්වනවා.
2: අංක

0: ගීතයයි. අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනී ඕමාරා සිංහවංශ.
1: සනුක වික්‍රමසිංහ කියලා කියන්නේ මං හිතන්නේ ඉන්ඩස්ට්‍රික ඉන්න දැවන්ත ගායකෙක් මට නම් අලුත් ජෙනරේෂන් එකේ. ඉතින් ඔහුගේ ගීතයක් මම 7 වෙනි ස්ථානයට තෝරගෙන තිනවා, මේ පෙරවදනක් කියන ගීතය. ගොඩක් කට්ටිය මගෙන් අහලා තිනවා ආදරය කියන්නේ මොකද්ද කියන දේ. ආදරය කියන දේ මං හිතන්නේ අපිට වචනින් පමණක් අපිට එක එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන් දෙයක් කියලා. ආදරය කියලා කියන්නේ මං හිතන්නේ මිනිස්සෙක්ට උදව් කරන එක වෙන්න පුළුවන්, දෙමව්පියන්ට තියෙන ඒ ආදරය වෙන්න පුළුවන්, එතකොට දරුවෙක්ට තියෙන ආදරය වෙන්න පුළුවන්. මං හිතන්නේ එක එක්කෙනාගෙන් එකිනෙකාට එක වෙනස් වෙන දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. එතකොට මට විශේෂයෙන් ආදරය කියලා කියන්නේ මගේ ළඟින් ආශ්‍රය කරන සියලු දෙනා, මම ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා කියලා කියන්නේ මම ඔවුන් වෙනුවෙන් ඕන දෙයක් කරනවා, ඕන වෙලාවක ඉන්නවා, ඕන දෙයක් කැප කරනවා. ඒක තමයි මට දෙන්න පුළුවන් ආදරයට දෙන්න පුළුවන් හොඳම උදාහරණ කියලා කියන්න පුළුවන්. හැබැයි මම සාමාන්‍යයෙන් මිනිස්සු අතරට ගොඩක් කියවෙන්නේ නැති පුද්ගලෙක්. මම ඒක ගොඩක් අවොයිඩ් කරන පුද්ගලෙක්. මොකද මං හරි ආසයි මගේ ළඟින් ඉන්න අයත් සමග ආශ්‍රය කරලා ආදරෙන් ජීවත් වෙන්න. සෝ ආදරය කියන දේ අපිට එක එක විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ ගීතෙත් ඉතාමත් ලස්සන අර්ථයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ 7 වෙනි තැනට මම මේ ගීතය තෝරගත්තා.

0: අයත දෙවයින පුරා රැදායයි ගීතායයි අද සුන්දර මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි ඕමාරා සිංහවංශ.
1: Love is a beautiful thing. මං හිතන්නේ ආදරය අපි බලන විදිහ මං කලින් කිව්වා වගේ ගොඩාක් වෙනස් වෙනවා. අපිට ඒත් එන ෆීලිංස් මං හිතන්නේ මියුසික් හරහා, සංගීතය හරහා මං හිතන්නේ අපිට ඕන තැනට හරියට වැදෙන්න සලස්වන්න ඉඩ තියෙනවා. ඒ හින්දා තමයි අපි සමහරක් වෙලාවට අපේ මූඩ්ස් අනුව අපි ගීත තෝරගන්නේ. අපි දුක වෙලාවකදී එක ගීතයක් මං හිතන්නේ රිපීට් එක, මම නම් ගොඩක් වෙලාවට රිපීට් එකේ අහනවා. එතකොට සතුරු වෙලාවල් වලදී පොඩක් අපිට් සින්දුවක් අහනවා. සෝ මම 6 වෙනි තැනට දැන් තෝරගෙන තියෙන ගීතය තමයි මලික් පෙරේරා ගායනා කරන ආදරේ ගීතය. මං හිතන්නේ මේ ගීතය ඕන වෙලාවකදී මට අහන්න පුළුවන් ගීතයක්. ඒ ගායනා විලාශය, ඒකේ තියෙන ඒ පිරිසිදුකම, ඒ ගායනයේ තියෙන ඒ පිරිසිදුකම, වේරියේෂන්ස් වල තියෙන පිරිසිදුකමත් එක්ක මං කියන්නේ මෙතනදී මගේ ඉමෝෂනල් පැත්ත. ඉතාමත්ම ලස්සන ගීතයක්. මම මේ ගීතය හැමදාම වගේ අහන ගීතයක්. විශේෂයෙන් අපේ ශ්‍රී ලංකේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඉතාමත්ම සුවිශේෂී ගීතයක්, හදවතට අනිවාර්යෙන් දැනෙන ගීතයක්. ඉතින් මගේ ජීවිතේ සම්දිස්ථාන ගොඩාක් තියෙනවා. මං හිතන්නේ අහන් ඉන්න සියලු දෙනාටමත් මේ වගේ එක්ස්පීරියන්සස් ඇති. අපේ ජීවිතයේදී අපි එක එක ප්‍රශ්න වලට මුහුණ දෙනවා, හොඳ දේවල් වලට මුහුණ දෙනවා, ඒවා සෙලිබ්‍රේට් කරනවා. ඉතින් ඒ ඉමෝෂන්ස් එක්ක බැලන්ස් කරන්න අනිවාර්යෙන් සංගීතය කියන දේ ලොකු තරක් තියෙනවා මගේ ජීවිතේ. ඉතින් ඒකේ එක ගීතයක් තමයි මෙන්න මේක.
2: අංක 6

0: ගීතයයි. අද සුන්දරම ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි ඔමාරා සිංහවංශ.
1: මං ගොඩක් හිතලා බැලුවා මේ ගීතත් එක්ක මේ මගේ ජීවිතයේ තියෙන එක්ස්පීරියන්සස් එකක් දෙකක් ගැන කට්ටියත් එක්ක කතා කරන්න. මම පොඩි කාලේ ගොඩක් දඟයි.

විශේෂ කතාවක් තියෙනවා, ඒක හිඩායන කතාවක්. මම ගොඩක් පොඩි, නමුත් ආෆ්ටර් ස්කූල් එනකොට අපේ පාසලේ බිල්ඩින් කොටසක් හද හද ඉන්න තැන, දැන් ආෆ්ටර් ස්කූල් කියලා කියන්නේ ඉස්කෝලේ වැඩි කට්ටිය නැති වෙලාවක්. නමුත් කැන්ටිම පැත්තෙන් යනකොට මිනිස්සෙක් උඩින්දලා වැටෙනවා. වැටෙන්නේ අර සිමෙන්ති අනන තැනකට. ඒ කියන්නේ ඒ සිමෙන්ති අනලා වේලුනහම පොඩ්ඩක් නිය අර කන්ද වගේ ගල වගේ තිනවා. දැන් මං එතනදී ගොඩක් බය වෙනවා. මොකද ඔහුගේ නහයෙන් කණෙන් කටෙන් ඔක්කොම ලේ දාන්න පටන් ගන්නකොට වටේ බලනවා කට්ටි ඉන්නවද උදව්වට, කවුරුත් හිටියේ නැහැ. මං හිතුවා ඔහු මැරෙන්න යනවා කියලා. මං ඔහුට CPR දෙන්න පටන් ගත්තා. ඒ වෙද්දී මගේ පාසලේ ගුරුතුමියන් දෙදෙනෙක් ඇවිල්ලා මාව වාහකට අරගෙන ඔහුව ඇම්බියුලන්ස් එකේ දාලා ඉස්පිතාලෙට ගෙනියනවා. දැන් මම ගිය පාසල සාමාන්‍යයෙන් අපේ කියන්නේ ඔය පිරිමින් සමග වැඩිය ගැවසෙන්න එපා. මොකද it was an all girls school. එතනත් මට ලොකු ප්‍රශ්නයක් වුණා. නමුත් මම පොඩි හින්දා ඒකට කවුරුත් මුකුත් කිව්වේ නෑ. ඒ වගේ ගොඩක් දේවල් තව දරුවෙක් මගේ පාසලේ මිත්‍රෙක් එක දවසක් මං පොත හොරකම් කරා කියලා ඒක ඔප්පු කරන්න මං බිල්ඩිමේ පළවෙනි තට්ටුවේ ඉඳලා පැන්නා. පැනලා ආපහු මම ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ හිටියා. ඉතින් ඒ වගේ ගොඩක් පාසල් කාලේ කියලා කියන්නේ මට ගොඩක් සුන්දරයි. අපි තව කතා කරමු රෑ 10යි ගී 10යි සමග. මේ ඊළඟ ගීතය මගේ නේදෝ ලහිරු පෙරේරාගේ.

0: ගීතයයි.
1: අද සුමුරුමන ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි ඕමාරා සිංහවංශ.
2: රෑ 10 ගී 10 එක හොයලා ඉන්නේ මම ඕමාරා සිංහවංශ. මම ආසයි කතා කරන්න මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධීන් කිහිපයක් ගැන. එකක් තමයි මම අවුරුදු 17 මම ලංකාව නියෝජනය කරලා චීනෙට යනවා. එහිදී මට බ්‍රොන්ස් පතක්කම හම්බ වෙනවා. හම්බ වෙලම ලංකාවට එනවා. ඊට පස්සේ ආපහු කසක්ස්ථාන් වලට යනවා. ඊට කලින් ඇත්ත වශයෙන්ම අවුරුදු 16 කසක්ස්ථාන් වලට ගිහිල්ලා මට අවාර්ඩ් දෙකක් හම්බ වෙනවා. අවාර්ඩ් දෙකක් මට ඉතාමත්ම සුවිශේෂී කම්පිටිෂන් එකක් ගැන කතා කරොත් සහ අමතක නොවන සිද්ධියක් ගැන කතා කරොත් ඒ තමයි මමයි මගේ නංගි උමාරියා සිංහවංශයි ලංකාව නියෝජනය කරනවා ජාත්‍යන්තර මට්ටම කියන්නේ ලෝකේ තියෙන විශාලතම ජාත්‍යන්තර මට්ටමේ කම්පිටිෂන් එකකට යුක්‍රේන් වලදී. මෙතනදී අපේ අම්මයි තාත්තයි තමයි මේකට සපෝට් එක දෙන්නේ. කොහොමටත් මමයි අම්මයි නංගි ලංකාව නියෝජනය කරලා යනවා. අපි දිනන්න බලාගෙන නෙමෙයි ගියේ, නමුත් එක්ස්පීරියන්ස් එකක් විදිහට තමයි අපි මං හිතන්නේ මේ ප්‍රිපෙයා වෙලා යන්නේ. ගිහිල්ලා තවත් රටවල් 73ක් එක්ක අපි කම්පිටිෂන් එකේදී ගැටෙනවා. ඒ කම්පිටිෂන් එකට කලින් ඒ සතියේ තියෙනවා රවුන් එකක්. ඒ රටවල් වලින් එන කන්ටෙස්ටන්ට්ස්ලා මීඩියා එකයි ඒ රටේ ඉන්න රුසියාවේ ඉන්න ලොකු ආටිස්ලා කට්ටියව ගෙන්නලා පෙන්නනවා මේ කට්ටිය තමයි මේ රටවල් වලින් එන්නේ කියලා ගීතයක් ගායනා කරන්නේ. නමුත් අපිට ওই කිසිම දෙයක් කියලා තිබ්බ නැහැ. අපි ප්‍රිපෙයා වෙලා තිබ්බෙත් නැහැ. සූදානමක් තිබ්බ නැහැ අපේ. එතකොට ඒ වෙලාවේදී ගොඩක් කට්ටිය අපිව ගණන් ගත්තේ නැහැ. මොකද ශ්‍රී ලංකාව කියන රට ගොඩක් කට්ටිය අහලා තිබ්බේ නැහැ. ඉන්දියාවේ කොටසක් කියලා විදිහට තමයි හිතාගෙන හිටියේ. නමුත් මමයි නංගි මාර්ගයේ මක් ගැහුවා අපි ශ්‍රී ලංකේකයි කියලා පෙන්වන්න. ඉතින් කොහොම හරි අපි ගීතයක් තෝරගත්තට පස්සේ තවත් රටක කන්ටෙස්ටන්ට් කෙනෙක් ඒ ගීතේම අපිට කලින් ගායනා කරා. එතනදී දැන් අපි අනාතයි. ට්‍රැක්ස්වත් තිබ්බේ නැහැ, මුකුත් නැහැ. කොහොම හරි මමයි නංගි අපි හැමදාම පුහුණු වෙන හින්දා අපි අකපෙලා ගායනා කරන ගෙදරදී ඒ අකපෙලා ගීතය අපි කිසිම ට්‍රැක් එකක්වත් මුකුත් නැතුව අකපෙලා ගීතය ගායනා කරන්න පටන් ගන්නකොට එතන හිටපු මීඩියා එකේ සීලු දෙනාම ආටිස්ලා ඉන්ටර්නැෂනල් ආටිස්ලා සීලු දෙනාම කළු හිටගෙන අපිට අත්පොලසන් දුන්නා. මං හිතන්නේ ස්ටෑන්ඩ් ඉනෝවේෂන් එකක් දුන්නා. එතනදී තමයි ගොඩක් කට්ටි අපිව අඳුරගත්තේ. මේ උමාරා උමාරියා කියලා කියන්නේ ශ්‍රී ලංකාව කියන රටෙන් එන ගායිකාවන් දෙදෙනෙක් කියලා. ඉතින් එතනදී අපිට ගොඩක් ලොකු ආඩම්බරයක් හිතුණා. ඒක මේ ඒ කාලේ වෛරල් ගියා ප්‍රෙස් එකේ, ටීවී එකේ හැම. ඉතින් ඊට පස්සේ ඒ කම්පිටිෂන් එකට යන්න කලින් මම ඊළඟ ගීතය ඉන්ට්‍රඩියුස් කරනවා වින්ඩි ගුණතිලකගේ. අහලා බලමු.
3: අංක 4

0: 98.2 98.4 Siyata Divine Pura Red Eye Kita Eye ජනප්‍රිය ගායන ශිල්පිනි ඔමාරා සිංහවංශ.
1: මට ඒ ආදරයට හොඳම උදාහරණය තමයි මගේ දෙමව්පියන්. අපිට කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි මොන දේට මුහුණ දුන්නත් අපේ දෙමව්පියන් අපි හිතන විදිහට වඩා කොච්චර වෙනස් වුණත් අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි අද මේ ලෝකේ ඉන්නේ අපේ දෙමව්පියන් හින්දා. හොඳ හෝ නරක හෝ වේවා. ඉතින් එතනදී මං හිතන්නේ අපි දරුවන් වශයෙන් අපේ දෙමව්පියන්ට කළ යුතු සියලු දෙයක්ම ඔවුන් ඉන්න කාලේ අපි කරන්න ඕනේ. මං හිතන්නේ ඒකත් ආදරය කියන දේ කැටගරියකට වැටෙන දෙයක්. අපේ දෙමව්පියන්ට පණ තියනකල් අපිට කරන්න පුළුවන් උපරිමයක් අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. සමහරක් වෙලාවට වයසට යන යන අපේ දෙමව්පියන් හැන්ඩල් කරන්න අපිට ගොඩාක් අමාරු වෙනවා. එතනදී අර මං කියපු දේවල් සමාවන්, ප්ලීස් and thank you කියන වචනේ අපි ප්‍රැක්ටිස් කරන තරමට අපිට කොහෙදිවත්ම අපිට වරදින්නේ නැහැ. මොකද අපේ දෙමව්පියන් නැති දවසක අපි කඳුළු සලලා වැඩක් නැහැ. මොකද ඔවුන් ඉන්න කාලේ අපි ඔවුන්ට සැලකුවේ නැත්තම්. සලකනවා කියලා කියන්නේ යාන වාහන බඩු අරන් දෙන එක නෙමෙයි. මං හිතන්නේ මම මෙතනදී කතා කරන්නේ ඉමෝෂනල් පැත්තෙන්. අපිට දෙන්න පුළුවන් උපරිම සපෝට් එක අපි අපේ දෙමව්පියන්ට අනිවාර්යෙන් දෙන්න ඕනේ. අමාරු වෙන්න පුළුවන්. සමහරක් දෙමව්පියන්ව හැන්ඩල් කරන්න ගොඩාක් අමාරුයි. නමුත් ඒ වගේ අභියෝග, ඒ වගේ චැලෙන්ජස් දෙවියෝ අපිට දෙන්නේ අපිට ඒක හැන්ඩල් කරන්න පුළුවන් හින්දා. ඉතින් ඒක අපි ආදරයෙන් බාරගෙන පේෂන්ස් කියන දේ හැමදාම, මොකද ඔවුන් ඉන්නේ අපිත් එක්ක කෙටි කාලේ. අපි ගොඩාක් බැලුවොත් හිර ගෙදර ඉන්න ගොඩාක් කට්ටිය උදාහරණයක් වශයෙන් ගත්තොත්, රිසර්චර්ස් වලින් එහෙම බැලුවොත් ඔවුන් සියලු දෙනාම වගේ කුඩා කාලයේදී ආදරය කියන දේ හම්බ වුණේ නැති අය. එතකොට ඒ ආදරය කියන දේ ලබා ගන්න ඔවුන් ඕන දෙයක් කරනවා. ඒක වැරදි මාර්ගේ හරි ගිහිල්ලා කොහොම හරි මම මේ ආදරය කියන දේ ලබා ගන්නවා කියන මතේ තමයි ඔවුන්ගේ ඔළුවේ තියෙන්නේ. ඉතින් ආදරය කියන දේ ඉතාමත්ම, ඒ කියන්නේ එක තැනකදී විතරක් අපිට ලිමිට් කරලා කියන්න බෑ ආදරය කියන්නේ මේක කියලා. ආදරය කියන දේ ඕන එක්කෙනෙක්ට ඕන කෙනෙක්ට ඕන විදිහකට බලපානවා. හැබැයි ආදරය කියන දේ තමයි අපි ගොඩක් උත්සාහ කරන්න ඕනේ අපේ ලිවිං ස්ටයිල් එකෙන්, අපේ බිහේවියර් පැටර්න් එකෙන් කල්ටිවේට් කරන්න, ඒක නරිෂ් කරන්න, ඒක ප්‍රැක්ටිස් කරන්න. අපි ආදරය කියන දේ ඒක අපි ගෙදරින් පටන් ගත්තොත් විතරයි අපිට ඒක මුළු රටක් වශයෙන්ම අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේක කියන ගමන් මම කැමති මගේ ඊළඟ ගීතය ඉන්ට්‍රඩියුස් කරන්න. මගේ හදවතට ගොඩාක් ළඟ, මං හිතන්නේ කටහඬ පැත්තින් මං ගොඩාක් ආදරය කරන සින්දුවක් තමයි මේක. අශාන්ති ඩි ඇල්විස්ගේ පියානිනි මං ඔබේ ආදර දෝනි කියන ගීතය.
2: අංක දෙක

0: ගීතයයි. අද සුමරමුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි ඔමාරා සිංහවංශ.
1: මගේ අන්තිම ගීතය රෑ 10යි ගී 10යි එක්ක කට්ටිය දෙකතු වෙලා ඉන්නේ. මම ඔමාරා සිංහවංශ. මම හිතනවා අද මගේ මේ සෙෂන් එක ගොඩක් කට්ටිය එන්ජොයි කරා කියලා, මොන හරි දෙයක් ඉගෙන ගත්තා කියලා. මං ඉවර කරන්න කලින් අහන් ඉන්න කට්ටියගෙන් ඉල්ලන්න කැමති. අර මං කලින් කියපු thank you, please, sorry කියන වචන තුන හැමදාම ප්‍රැක්ටිස් කරන්න. අපිට ආදරේ කියන දේ වතුර බොන්න නැති පාරේ ඉන්න පොඩි බලු පැටියෙක් උනත් බොන්න දෙන වතුර උනත් ඒකෙන් අපිට ලබා ගන්න පුළුවන් පිං ගොඩයි. මොකද අපි මැරෙන දවසක් අනිවාර්යෙන් තියෙනවා. මම නම් විශ්වාස කරන්නේ අපි මේ ඉන්නේ ට්‍රාන්සිට් ඊරා එකේ කියලා. ඉතින් මේ ඉන්න කාලේ අපි පුළුවන් විදිහට එකිනෙකාට උදව් කරගෙන, patience කියන දේ ප්‍රැක්ටිස් කරගෙන, ආදරේ කියන දේ ප්‍රැක්ටිස් කරගෙන, sorry කියන වචනේ ප්‍රැක්ටිස් කරගෙන, please කියන වචනේ වැඩියෙන් පාවිච්චි කරලා, thank you කියන දේ වැඩියෙන් පාවිච්චි කරලා, අපේ වටේ ඉන්න අයත් එක්ක ආදරෙන් බැඳීමෙන් අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපි අමතක කරන්න හොඳ නැහැ. ජීවිතේ ගොඩාක් දේවල් වලට මුහුණ දෙනවා. අපි හිතන්නේ නැති තරම්, කියන්නේ හිතන්නේ නැති විදිහට, හිතන්නේ නැති වෙලාවල් වලදී අපිට ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මගේ මානසික ස්ටාන්ස් එක තමයි මම ඕන දෙයකට ගේමේ තමයි ඉන්නේ. හේතුව අපි කවදා හරි දවසකදී අපේ දෙමව්පියන්ට යන්න වෙනවා. ඒක කොච්චර අමාරු දෙයක්ද කිව්වොත් මම ඒක හැමදාම ප්‍රැක්ටිස් කරන දෙයක් තමයි. ඒක අනිවාර්යෙන් වෙන දෙයක්. ඉතින් ඒකට මම අනිවාර්යෙන් මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒක උනාට පස්සේ අඬන එක නෙමෙයි මං කලින් කිව්වා. අපිට පුළුවන් උපරිමයෙන් අපි දෙමව්පියන්ව බලාගෙන, ආදරෙන් බලාගෙන පුළුවන් දේ කරලා, ළඟින් ආශ්‍රය කරන යහළුවන්, යෙහෙළියන්, ෆැමිලි එකේ කටි සීලු දෙනාටම ඒ ඇටිටියුඩ් එකේ අපි සැලකුවොත්, ඒ මෙන්ටැලිටි එක අපි හදාගත්තොත් අපි කවදාවත් අපි හිත රිදෙන්නේ නැහැ. මං හිතන්නේ මිනිස්යන් වශයෙන් අපි හරි බයයි, අපිට හරි බයයි අපේ හිත රිදෙනවට. මොකද ඒක හරිම අමාරු ඉමෝෂන් එකක්. ඒක දරා ගන්න හරි අමාරුයි. නමුත් ඒක දරා ගන්න පුළුවන් වෙන්න අපි හිත හදාගත්තොත්, මානසිකව අපි හිත හදාගත්තොත් අපිට ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් අපි සතුටින් අපි ජීවිතයට මුහුණ දෙන්න තියෙන දේවල් වලට මුහුණ දීලා, ආදරේ කියන දේ පුළුවන් උපරිමයෙන් අපි ආදරේ පෙන්නලා, ආදරය දීලා සතුටු ජීවිතයක් ගත කරන්න ඕනි කියන මතේ මත තමයි මම නම් ඉන්නේ. මං ඒ දෙයත් අහන් ඉන්න ඔය සීලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක කියන ගමන් රෑ 10යි ගී 10යි ගීත ලිස්ට් එකේ අන්තිම ගීතේ විදිහට මං ආසයි ඔයාලට ඉදිරිපත් කරන්න මේ ආදරයට ඉඩ දෙන්න කියන ගීතය. මේක ගායනා කරන්නේ මම, මේක මියුසික් කරන්නේ අමිත් ගුරු, මෙලඩි එකයි ලිරික්ස් කරන්නේ නිසල්ගමගේ. ගීතය අහන්න සීලු දෙනාටම ආදරය ප්‍රාර්ථනා කරනවා.

0: කරන්න ලවරාත්‍රිය කොළහයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: දැනුන සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා මං නම් හිතන්නේ නැහැ
3: දකින හීන පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
7: 98.4න් හම්බන්තොටට සියත

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනයේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා. ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 111 377. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
2: ඈරාලා හවි?
1: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ අහන් හිටියේ.
1: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
1: හෑ?
2: ඕරාලා හවි? One and only සින්දු සියත.
3: සතියේ දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
0: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ.
0: Dilika Vardhan Textile.

98.4 මෙගාවාට්ෂයට සියත FM

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ඔගේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත සිකුරාදා
1: සියත දිවයින පුරා

98.3 දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමු කොටේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
4: අද විතරයි සිකුරාදා
0: සියතා.

0: දශම දෙකෙන් අනුවටයි දශම හතර
1: පන් නැවගේ කමුකගේ ප්‍රේක් නැවගේ
2: පතිමු රේ ස්පයින මචං
3: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: 98.2 98.4
1: පාන්නවගේ කමුකොක්කේ
2: ඕ ප්‍රේක්
1: නෑවගේ
2: පතිමුරේ
1: සුන්ස් ප්‍රයිනේ මචන්.

සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම විය.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරුසනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

ප්‍රතිභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන්පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Jata Pocket Money. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: ඕනම දෙයක් ඉගෙන ගන්න වයසක් තියනවද? නැහැ. ජීවිතයේ අපි ඉපදුණු දවසේ ඉඳලා කවදා හරි මේ ජීවිතය අතහරින දවස වෙනකන් හැම දවසක්ම අලුත් දෙයක් ඉගෙන ගන්න වියදම් කළොත් එහෙම ඔයාගේ ජීවිතේ දවසින් දවස ලස්සන වෙනවා.
1: ඉතින් අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්න දවසක් තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. පොකට් මනී කියන්නේ අපි දන්නේ නැති ගොඩාක් දේවල් අපිට කියලා දෙන තැනක් නේද?
0: ඔව්, අපි දන්නවා. හරි හරියට පොඩ්ඩු මේ වෙලාවේ ලෑස් වෙලා ඉන්න පොකට් මනී අහන්න, ඒ වගේම ප්‍රශ්න වලට උත්තර දෙන්න, අලුත් දේවල් දැනගන්න, රෙජිස්ටර් වෙන්න, මේ ඔක්කොටම ලෑස්ති වෙලා ඉන්න වෙලාව. ඉතින් සතියේ අද අපි අමු වෙන අන්තිම දවස. හැබැයි ඉතින් එහෙම කියලා මෙසේජස් එවන්නත් ඉන්න එපා. ඊළඟ සතියේ හොඳ ඔයාටත් chance එකක්. එතකොට හම්බ වෙනවා පොකට් මනී දිනන්න.
1: මැසේජ් කරන්න ඕන විදිහ මතක් කරන්න 0714 151 151 අපේ WhatsApp නම් එක.
0: අනිෂාන්
1: මමාෂී